ලකන්න රේඩියෝ ITN සුබ දසනක් වෙලාව දසන 5 විනාඩි 32යි.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: සුබ දසනක් ලස්සන දවසක් අද සැප්තැම්බර් මාසයේ 13 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Din din ah, gati gati. Din din ah din.

වාසනාවන්ත සුන්දර දවසක් අද සැප්තැම්බර් මාසේ 13 වෙනිදා ඉරිදා දවස ජාත්‍යන්තර දිනවෙන් කිරීම අනුව නම් අද සාමාන්‍යයෙන් කැමට ප්‍රිය කරන බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ජාත්‍යන්තර චොක්ලට් දිනය විදිහට තමයි අද දවස මේ නම් කරලා දෙන්නේ. ඉතින් චොක්ලට් සමාගමේ නිර්මාතෘ මිල්ටන් හර්සිගේ උපන්දිනය වෙනුවෙන් සෑම වසරකම සැප්තැම්බර් 13 වෙනිදා ජාත්‍යන්තර චොක්ලට් දිනය විදිහට සමරනවා. ඉතින් මේවා ජාත්‍යන්තර වශයෙන් විවිධ මට්ටම් වලින් සමරන විදිය වෙනස් වෙනවයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තරව ක්‍රමලේඛකයන්ගේ දිනය විදිහට අද දවස නම් කරලා තියෙනවා. ඉතින් අද සැප්තැම්බර් මාසේ 13 වෙනිදා පත්තරවල ප්‍රධාන සිරස්තල කියන සූදානම් වන්නේ ලංකාදීප පත්තරේ අද ප්‍රධාන සිරස්තලයේ වන්නේ යලිත් IMF ගිවිසුමක් නැහැ ආර්ථිකය හැසිරවීම ආණ්ඩුවේම ක්‍රමයකට. තැන තැන මිනී මරණ වෙඩික්කරුවන්ට මරණ දඬුවමද ප්‍රශ්නාර්ථයක් යෝජනාවක් ගැන රජයේ අවධානය. සිස්පැල් බදු ඉවතට නව තීරු බදු ක්‍රමයක් එයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ සඳහන. පොල්ගොල්ල හා රන්තැබේ රොන්මඩත් ඉවත් කරනවා මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙම කියන්නේ. කිලෝ 471 ගයිස්තෝගේ හොරෙන් පන්නන්න හැදුවාද CCIB නිසා වැඩේ ගැසිලා. ඉදිරි මාස 3 විදුලි බිල වැඩි කරන්නේ නැහැ ඇමති අනුර කරුණාතිලක. මිතුරුයි නැතුව පවුල් සැලසුම් අවුල්. රට විරුවන්ට මිලියන 10 තෙක් නිවාස ණය. ලබන 17-18 කෝච්චි ස්ට්‍රයික්. වෘත්තීය සමිතිවල පදයට මම නටන්නේ නැහැ. දුම්රිය සාමාන්‍ය අධිකාරී කියයි. කන්ටේනර් සිද්ධියට වගකිය යුතු රේගුවේ ලොක්කෙකුට රජයේ තනතුරක් විපක්ෂෙන් චෝදනාවක්.

දිවයින අද ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා. දෙදහැ කුලියට 111ක් මාදිවෙල, ඇමති 4යි, නියෝජ්‍ය 9යි, මන්ත්‍රීවරු 98ක්, විපක්ෂයේ චාමර සම්පත් දයාසිරලාත් එහෙයි. 22 ගැන තීන්දුව 22වනදා මැති සභයට. පස්කුනඩුවේ තීන්දුවත් 22වනදා. එල්නිනෝ අක්කර 1500කට ගිනි තියලා. දිම්සවිය නිම කරන්න තවත් අවුරුදු 87ක්. ලොව ප්‍රථම මැණික් ගම්මානය වදුල්ල පස්සර. ඇස්ට්‍රෝහලෙන් SMS. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුවලින් 134කට විසඳුම්. ඉරේගිය ප්‍රියංකර මුද්‍රණ වැඩට. ජනපතිගේ රැලි දෙකක් අද. හයසෙනිය ප්‍රතිසංස්කරණ නැති නිසා කෝටි 27ක බිලක්. උපත් පාලන පිටි නැතිව අවුලක්. සිලුමින ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. ඉන්දියා අත්අඩංගුවේ සිටින අපරාධකරුවන් 10ක් ගේන්න, ඉන්දියා දීවර ප්‍රශ්නය විසඳන්න ජනපති ඍජුව මැදිහත් වෙයි. නාමල් සැකකාරී කරන්න නීතිපති CID උපදෙස් දෙයි. කපිල චන්දසේනගෙන් අල්ලස් මුදල් ගත් බව තහවුරු වෙලා. ප්‍රයිම් සරසවිය සම්මානුල්ලේදී කොළඹ නෙළුම් පොකුණ රංගහලේදී පසුගියදා පැවති 37වැනි ප්‍රයිම් සරසවිය සම්මාන උල්ලේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය අතින් හොඳම චිත්‍රපට හිමි සම්මානය, බහුචිතවාදියා සිනමා කෘති අධ්‍යක්ෂණය කළ මාලක දේවප්‍රිය ලබාගත් අවස්ථාව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ජීවන් කුමාරතුංග මහතුරුන්ගේ සහිතව ඡායාරූපයක් එක්ක සිළුමින අද පළ කළා තියෙනවා. ඉන්දිය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ආරක්ෂක හා සහයෝගිතා ගිවිසුම් තුනක්. ශ්‍රව්‍යාබාධිතයින්ට පොලිසිය ඇමතීමට වට්සප් අංකයක්. ශිරන්ති හිරවෙයි බදුවංචා කර සුකෝපභෝගී බස් ගෙන්නලා ළමා රෝහලට දුන් CT ස්කෑන් යන්ත්‍රයක් මගඩියක්. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ සම්බන්ධයක්. අල්ලස් CID ඒකාබද්ධ විමර්ශන. අනවසර හෝටල් නීතියට අවනත වෙයි. විසි දෙක සහ අධිකරණ සංවිධාන කෙටුම්පත 24 සහ 25 විවාදයට. මීගම සිද්ධියට තවත් සැකකරුවෝ 25ක්. සියල්ල කාන්තා රැඳවියෝ.

භාගයක් තරම් භූමිය තවත් ඉතිරි 2032 දී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක්. වෙලාව උදෑසන 6:08 සතියග පත්තරවල විස්තර සමග ඔබ හමුවන්නේ ලක්කඬ.

0: වෙලාව උදෑසන 6:12.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105,50,000 සහ 25,000 මුදල්කාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: එන්නේ මාරාන්තිකයි.
1: නිරිතතික ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.

0: එකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: දූෂිත දේශපාලනයේ පරාජය කිරීම ආරම්භ කළේ ගොවි ජනතාව බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සඳහන් කළා. ඒ අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජනරැලි මාලාවට සහභාගී වී පොළොන්නරුවේදී පැවතුණු ගොවි රැලියට එක්වීමෙන් තමයි ජනාධිපතිතුමා මේ විදිහට සඳහන් කළේ.
1: ආණ්ඩුව හදලා කොච්චර කාලයක්ද? අවුරුදු දෙකයි. පෝ අවස්ථාවල මේ රටේ ජනතාව ආණ්ඩු හදලා තියෙනවා. ආණ්ඩු හදලා තියෙනවා, ආණ්ඩු පෙරලා තියෙනවා, නායකයෝ ගෙනල්ලා තියෙනවා, නායකයෝ ඉවත් කරලා තියෙනවා. හැබැයි ඒ මුළු ඉතිහාසෙම ජනතාව එකතු වෙලා හදපු ආණ්ඩුව තමයි 2024 ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. ඒක ජනතාව එකතු වෙලා හැදුවේ. නැත්තම් පරණ ආණ්ඩුව හැදුනේ කොහොමද? එක්ක තාත්තා ජනාධිපති වෙලා හිටියා, පුතා ජනාධිපති වෙලා. එක්ක තාත්තා අගමැති, අම්මා අගමැති වෙලා ඉන්නවා, පුතා දුව ජනාධිපති වෙනවා. එහෙම නේද? රටේ විතරක් නෙමෙයි මෙහෙත් එහෙමයි මන් දන්නවා. හැබැයි ලංකාවේ පළමු වතාවට ම පෞල් પરම්පරාවක් නැති, විශාල මූල්‍ය බලයක් නැති, විශාල මාධ්‍ය බලයක් නැති, එහෙත් මේ රටේ ජනතාව එකතු වෙලා ඉතා ප්‍රබලතම ආණ්ඩුවක් හැදුවා. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවක 159 කාටවත් හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ වැඩිම පාර්ලිමේන්තු සංඛ්‍යාව. මේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභා, නගර සභා සියල්ල ජාතික ජනබලවේගයට තම නාසල ආරන්දු. මේ රටත්, මේ රටේ ජනතාව වෙනුවෙන් හොඳම වැඩේ කරන්න සුදුසුම ආණ්ඩුව කියලා ගම්මල ජනතාව තමයි මේ ආණ්ඩුව තෝරාපත් කරගත්තේ. එහෙම නෙවෙයිද? ගොවි ජනතාව තමයි පහුගිය ආණ්ඩුව පළවා හරින්න විශාලතම වෙහෙස කරේ. මොකද කාබනික අටමගලක් ගෙනල්ලා මුළු කෘෂි කර්මාන්තෙම විනාශ කරා. අද සමහර දැවිලි ශේස්ත්‍රේ ගොඩ ගන්න බැරි වෙලා තියෙනවා ඒ විනාශයේ ප්‍රතිඵල. නිසා මට මතකයි පළවෙනි පෙළපාලේ පළවෙනි ජනතාවගේ නැගිටීම, පළවෙනි ආණ්ඩුව පළවා හරින්න ඕන කියලා පටන් ගත්තේ කොහෙන්ද? පොළොන්නරුවෙන්. මතක තියාගන්න. ඒ පොළොන්නරුවෙන් පටන් ගත්තු ගමන තමයි මැයි 9 වෙනිදා තාල යන්න උනේ. මතක තියාගන්න. උන් හිටි දැන් අමතක වෙලා දුවන්නු. අපේ රටේ ජනතාව අවදි වෙලා, අපේ රටේ ජනතාව නැගිටලා, මේ රටේ දුක් විඳින ජනතාවගේ ආණ්ඩුව අහදලා අවුරුදු දෙකක් වෙනවා. අවුරුදු දෙකක් වෙනවා.
0: ගොවිදෙන රැලිය ඇමතු ජනාධිපති අනුකුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙහෙම කිව්වා.
1: මැද පෙරදිග යුද්ධ පටන් ගන්නකොට දේශපාලන වේදිකාවල කියන්න පටන් ගත්තා මොකද්ද? තෙල් පෝලිං වෙයි, ගෑස් හිග වෙයි කිව්වේ නැද්ද? මොකද උනේ? එක තෙල් පෝලිමක් ඇති උනේ නෑ. හැබැයි කට්ටිය මොකද කරේ? මාධ්‍ය සාකච්ඡා තියෙනවා නේද? ඒකාබද්ධ සමුළු තියෙනවා. විදුලිය තෙල් නැති වෙන්න යන්නේ, විදුලිය කපන්න යන්නේ, ගෑස් හිග වෙන්න යන්නේ කිව්වේ නැද්ද? මම ජනතාවට ආමන්ත්‍රණ කියලා කිව්වා. මම පාර්ලිමේන්තුවට ගිහිල්ලා කිව්වා රටට නෑ අපි සැලස්ම හදලා තියෙන්නේ විදුලිය විනාඩියක්වත් කපන්නේ නැතුව, තෙල් නේද හිගයක් ඇති වෙන්නේ නැතුව රටේ ජනතාවට දෙන්න ලෑස්ති කියලා. ඇයි? ආර්ථික ස්ථාවර නිසා. අපේ රට හැදුවා අර්බුදයන්ට ඔරොත්තු දෙන්න පුළුවන් රටක්. ඒක තමයි වැදගත් රටක. දැන් අපේ රට අභ්‍යන්තර අර්බුදයට ඔරොත්තු දෙන්න පුළුවන්. ලංකා ඉතිහාසයේ ව්‍යසනයකදී සිද්ධුණු විශාලතම ආර්ථික හානිය දිට්වා සුනාමියටත් වඩා වැඩි. හැබැයි අපි භාණ්ඩාගාරේ කෝටි 50,000ක් දීලා දිට්ටෝලින් ගොඩ ආවා. අපිට ඔරොත්තු දෙන්න පුළුවන්. ඊළඟ මැද පෙරදිග යුද්ධය ආවා. භාණ්ඩාගාරෙන් කෝටි 10,000ක් දුන්නා. දැන් භාණ්ඩාගාරේ ධනෙ පිරුණට වැඩක් නැහැ. කොහොමද ඒක ජනතාව ගාවට ගලාගෙන ඉන්නේ? වකුගඩු රෝගියෙකුට දුන්නා රුපියල් 5,000ක්. අපි ඇවිල්ලා අවුරුදු දෙකයි දැන් රුපියල් 10,000යි. සානාධාරේ වැඩි කරනවා. පෝර සානාධාරේ රුපියල් 15,000යි. දැන් මේ යලට 30,000 කරා. දිගටම 30,000යි. මතක තියාගන්න. මම මේ සැරේ බජට් එකට දාලා තියෙන්නේ ඊළඟ කන්නේ 30,000යි. අපි එනකොට 15,000යි දැන් 30,000යි. ධනෙ තියෙනවා, සහනාධාර වැඩි වෙනවා. වැඩි හිටියන්ගේ දීමනාව රුපියල් 3,000යි තිබ්බි. දැන් 5,000යි.
0: මෙම හමුවීමට අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්තයත් ආවා. ඔහු මොන වගේ කතාවක්ද කිව්වේ? අහන්න දෙන්න සූදානම්.
2: අපි ආණ්ඩුවක් හදලා මේ මාසෙට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන්න යන. හැබැයි මේ ආණ්ඩුව වැඩ පටන් ගන්නකොට ඔබට මතකයි සමහරව අපිට චෝදනා කරන්න ගත්තා. සමහර අය අපේ අයම කිව්වා මේ ටිකක් මදි වගේ ඇක්සලරේට් කරන්න වෙයි වගේ, හොරු අල්ලන එක ටිකක් මදි වගේ කිව්වා. මොකද කිව්වද නැද්ද? මාස 3 4 5 යනකොට කිව්වා මේ මූටි කල්ල ඇතුළට එහෙම දාන්න බැරිද කියලා. හැබැයි අපි දන්නවා එහෙම වෙනකොට මේ රටේ අධිකරණ පද්ධතිය, නීතිය, පොලිසිය මේ සියලු දෙනා මේ කටයුත්තට සම්බන්ධයි. අපි ඔබට කිව්වා නීති නැත්තම් අපිට නීති හදන්න වෙනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා සමහරු කියන්න ගත්තා කෝ 3-2ක් තියෙනවනේ අල්ලලා දාන්න බෑ ඇතුළ ඔයගොල්ලෝ කියනවනේ විතරයි කිව්වා. දැන් නම් මට හිතෙන්නේ මොකුත් කියන්න නැතුව ඇති නේද? දැන් දන්නවා කට්ටිය පොලිමට ඇතුළට යනවා කියලා. දැන් මට අනුරාධපුරේ ඉඳන් ආවට පස්සේ මේනකොට කිව්වා අනුරාධපුරේ කෙනෙක් අනුරාධපුරේ අද රැලියක් තියනවලු. ඒ රැලිය වේදිකාවේ වම් පැත්ත බලපුවාම අපපිට කට්ටිය ඉන්නවලු. දකුණු පැත්ත ගලපුවාම සැකපිට කට්ටිය ඉන්නවලු. අර නඩු වහනේ වගේ අපපිට කට්ටියයි සැකපිට කට්ටියයි එකතු කරලා පෙන්වන්න හදනවා බලය තියනවා කියලා. හැබැයි රටෙන් එකතු කරලත් පෙන්වන්න බැරි වෙච්ච බලයක් අද පොළොන්නරුවේ ගොවි අම්මා තාත්තා පුලතිසි පුරවලට ඇවිල්ලා සහතික කරමින් තිබෙනවා. ආණ්ඩුව අපේ ආණ්ඩුව කියලා. අංග දිසානායක සහෝදරයා ජනාධිපති වෙනකොට තිබුණේ 147යි ඡන්ද. හැබැයි මේ වෙනකොට රටේ ජනතාව 175කට වැඩි ප්‍රමාණයක් මේ රටේ නායකත්වය පිළිගනිමින් ප්‍රසාදය වැඩි කරමින් තිබෙනවා අංග දිසානායක ජනාධිපති සහෝදරයාගේ. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි. මේ රටේ හැම ශේෂ්ත්‍රයකටම මේ රටේ ජනතාවගේ අපේක්ෂාව නිතර කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරමින් තිබෙනවා.
0: නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් මහතා රැලිය ඇමතුවා. ඔහු මෙහෙම කිව්වේ,
3: අපි කවුරුත් දන්නවා මීට අවුරුදු දෙකකට කලින් මේ බිමේ මේ ඓතිහාසික වෙනස සිද්ධ වෙන මොහොතේ අපේ රටේ ගෝවි ජනතාව ඒ ඓතිහාසික වෙනසේ පුරෝගාමි බලවේගේ බවට පත් වුණා. ත්‍යාදරණිය අම්මේ තාත්තේ මේ මගේ වම්පසින් සියන පැරකුම් මහා සමුද්‍ර සත්‍තිමත්ව තියෙන තාක්කල් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හොල්ලන්න බෑ කියන එක මේ මහා ජනගඟ කියන පණිවිඩයක. මේක තමයි ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුව, ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුව, ගොවිය බලාපොරොත්තු තියලා තියෙන ආණ්ඩුව. තව දුරටත් ඒ ආණ්ඩුව පිළිබඳව අසීමිත විශ්වාසයක් තියෙනවා කියන එක තමයි මේ දසදහස් ගණන් ගොවි ජනතාව එකතු වෙලා මේ පණිවිඩය ශ්‍රී ලංකා දීපයට දෙන්නේ.
4: සතියක ලක්හඬ
0: වෙලාව උදෑසන 6යි විනාඩි 22යි.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: සඳමට ඇත්ත කියන්න, සඳා ඉන්නේ ප්‍රශ්නික කියලා මම දන්නවා. මම ඒක නොදන්නවා නෙමෙයි, මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
7: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙක.
5: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් තාපින් පෙන්නා.
6: සඳව බලාගත්තු 100ක් නේද?
7: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. ඊට පස්සේ ආච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තු කැම්පස් යනකම්. අම්මගේ මේ අත්දැකීම 100වල් දාලා ඉවරලා.
5: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

මූල්‍ය අරමුදල සමග දැනට පවතින ගිවිසුම ලබන වසරේ මාර්තු මාසයේදී අවසන් වීමෙන් පසු නැවත ගිවිසුමකට නොයෑමට රජය තීන්දුව කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප අද වාර්තා කරලා තියෙන්නේ. පසුගිය රජයේ අත්සන් කළ ගිවිසුම යටතේ රට කඩා නොවැටීම සඳහා එම මාර්ගයේ ගමන් කළද නැවත ගිවිසුමකට එළඹීමට ආණ්ඩුව තීන්දුව කර නැතයි. ගිවිසුම අක්‍රිය වීමෙන් පසුව ණයගැවීම ඇතුළු ආර්ථික කටයුතු තමන්ටම අනන්‍ය වූ ක්‍රමයක් යටතේ සිදු කිරීමට රජය මේ වන විට තීන්දුව කර ඇතැයි දැනගන්නට තියෙනවා කියලා තමයි ලංකාදීප සඳහන් කරන්නේ. මෙරට ගොඩබිම් ප්‍රදේශයකදී අතරංගුටගත් වැඩිම අයිස් මත්ද්‍රව්‍ය වන කිලෝ 471ක් අතරංගුර ගැනීමේ සිදුවීමට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, ඒ කියන්නේ CCIB, නිලධාරීන් මැදිහත් නොවුනේ නම් එම අයිස් තොගය හොරපාරෙන් විදේශ රටකට පැන්නීමේ කුමන්ත්‍රණයක් පැවති බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.

0: වෙලාව 10:06.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සම අනුග්‍රහය යූත්තකෙ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කියනවා
3: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙකට

මේ වෙලාව වාසනාවන්තම වෙලාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ලොතරැයි ටික අතරගන්න දැන් ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වෙච්ච මහජන සම්පත ගොවිසෙත මෙගා පව ධනනිධානය හඳහන ඒවගේ මද සම්පත ජය ලොතරැයි සහ සුබ දවසක් ලොතරැයි ප්‍රතිඵල කියන්න සූදානම් වෙන්නේ. මුලින්ම අතරගන්න 6308 වන වාරයේ මහජන සම්පත ලොතරැයිය ටී අක්ෂරේ තමයි ජයග්‍රාහි අක්ෂරේ බවට පත් වුනේ. අංක 7829915 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. 6308 වන වාරයේ මහජන සම්පත ලොතරැයිය ටී අක්ෂරේ අංක 7829915 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගනිද්දී ගොවිසෙත 8550 වන වාරයේදී වයි අක්ෂරේ අංක 6 අංක 13 අංක 28 සහ අංක 74 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ගන්න මෙගා පව අතට 2656 වන වාරයේදී කියලා බලන්න එම් අක්ෂරයේ සුපිරි අංකය බවට පත් වුණු අංක 2 අංක 19 අංක 24 අංක 51 සහ අංක 71 ඔබට වාසනාව වරගෙන ආවි. ධන නිධානය 2338 වන වාරයේදී ඉසෙඩ් අක්ෂරයේ අංක 17 අංක 25 අංක 46 සහ අංක 55. 2338 වන වාරයේ ධන නිධානය ඉසෙඩ් අක්ෂරයේ අංක 17 අංක 25 අංක 46 සහ අංක 55 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මේ කියන්න සූදානම් වන්නේ හඳහන 1617 වන වාරයේදී වෘශ්චික ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුනේ අංක 22 අංක 44 අංක 45 සහ අංක 50 ඔබට වාසනාව අරගෙන ආවා. 1617 වන වාරයේ හඳහන ලොතරැයිය වෘශ්චික ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුනේ අංක 22 අංක 44 අංක 45 සහ අංක 50 වාසනාවන්ත අංක ලෙස ඔබට වාසනාව ගිනාවා. අද සම්පත 883 වන වාරයේදී රටාව උනේ 15915215 ටී අක්ෂරය. අද සම්පත 883 වන වාරයේදී අංක 15915215 ටී අක්ෂරය තමයි ජයග්‍රහී වාසනාවන්ත සටහන විදියට සඳහන් වුනේ. ජය ලොතරැයිය 576 වන වාරයේ නම් බලන්න ඩී අක්ෂරය අංක 6572. 576 වන වාරයේ ජය ලොතරැයිය ඩී 6572 ඔබට වාසනාව අරගෙන ආවේ. මේ කියන්නේ සූදානම් වන්නේ 424 වන වාරයේ සුබ දවසක් ලොතරැයිය කන්‍යා ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුනේ අංක 13545 ඔබට වාසනාව අරගෙන ආවා. අංක 8346 ඒ කියන්නේ 83.46 තමයි ප්‍රවර්ධන අංකයේ විදිහට හඳුනාගත්තේ. වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණා සුබ දවසක් ලොතරැයිය 424 වන වාරයේ කන්‍යා ලග්නය ජයග්‍රහී ලග්නය විදියට අංක 13545 වාසනාවන්ත අංක ප්‍රවර්ධන අංකයේ 83.46. අද ජයග්‍රහී දවසක් වාසනාවන්ත වෙලාවක් නම් මේ වෙලාව උදෑසන 6යි විනාඩි 35යි. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: වෙලා උදෑසන 6:37.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන සාධන අභිමානයි
5: රයිනෝ. ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලින් ෂීට්.

0: පොදු ප්‍රවාහනය ජනතාවගේ පහසු තේරීම බවට පත්කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සඳහන් කළා. නවීකරණය කළ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්විමින් අගමැතිතුමිය කිව්වේ මෙහෙම.
1: රටක තියෙන වාහන ප්‍රමාණය පුද්ගලික වාහන ප්‍රමාණයකින් නෙවෙයි. ඒ රටේ තියෙන පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය කොච්චරද කියන එකෙන් අපිට හොඳටම අනින්න පුළුවන් ඒ රටක් දියුණුද නැද්ද කියලා. අපේ රටේ ගත්තොත් මෙච්චර කල් තිබ්බේ පොදු ප්‍රවාහනය කියන්නේ මිනිස්සුන්ට කරදරයක්. අද දැන් තමයි ඒක වෙනස් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මේ විදියට මේ පහසුකම් ලබා දීම තුලින් කාර් එකක් අතහැරලා බයික් එකක් අතහැරලා වෑන් එකක් අතහැරලා ලක්ෂරි වෙහිකල් එකක් අතහැරලා පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න මිනිස්සුන්ගේ ඒ පෙළඹීම ඇති වෙයි කියලා. මේක ඊට වඩා පහසුයි කියලා දැනෙයි කියලා. පොදු ප්‍රවාහනය පහසුයි කියලා දැනෙන තත්ත්වයකට මේ රට දියුණු වෙයි කියලා. ඒ ගමන අපි ආරම්භ කරලා තියෙනවා. ඒ ගමන තුළ මේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් සිහින ගම්මානයේ වැඩසටහන හරහා ඔබ මේ ආරම්භ කරලා තියෙන්නේ. ඒ හරිම විශේෂ දෙයක්. අපි සියලු දෙනාම දන්න දෙයක්, රටක් කියන්නේ ආණ්ඩුවක් විතරක් නෙවෙයි. රටක් දියුණු කරන්න පුළුවන් ආණ්ඩුවකට විතරක් නෙවෙයි. ඒක සාමූහික වැඩක්. මෙතෙක් කාලේ අපේ රටට පොදු සිහිනයක් තිබෙන්නේ. අපි සියලු දෙනාටම එකතු වෙන්න පුළුවන්. දැන් ඒ සිහිනය නිර්මාණය වෙමින් යනවා කියලා අපිට හිතෙනවා. හැමෝටම එකතු වෙන්න පුළුවන්.
0: දකුණු ආසියාවේ ඉහළම ගුණාත්මක ප්‍රවාහන සේවය මෙරට ඇති කිරීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්තයා සඳහන් කළා. යනුව මෙට්‍රෝ බස් සේවාව මෙරට මගී ප්‍රවාහන ශ්‍රේෂ්ඨයේ නවතම පෙරළියක් වී ඇති බව තමයි ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්තයා මේ විදිහට කිව්වේ.
2: දැඩි විශ්වාසයක් තියෙනවා අපිට ගුණාත්මක ප්‍රවාහන සේවයකට වඩා මෙය අනෙක් රටවල් එක්කත් සංසන්දනාත්මකව බලන්න පුළුවන්. දකුණු ආසියානු කලාපේ රටවල් එක ගත්තාම මට දැනෙනවා අපිට ඒ ඉතාමත්ම ඉහළම ගුණත්වයෙන් යුතු ප්‍රවාහන සේවයක් මහාමාර්ග පද්ධතියක් ලංකාව ඇතුලේ හදන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ඔබ සියලු දෙනා මේ සඳහා දායක වෙන්න. මොකද මූලික අධ්‍යයනවලදී අපිට යම් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ප්‍රතිඵලයේ එකවර එන්නේ නැහැ. හැබැයි මම ඔබට යෝජනා කරනවා මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය, ආණ්ඩුව මොන වගේ වැඩ කටයුතු කරලාද, සාර්ථකද අසාර්ථකද කියන එක මනින්න මේ ප්‍රමාණාත්මක දේවල් දිහා පමණක් බලන්න එපා. මේ ඇතුලේ ගුණාත්මක දේවල් ගණනක් සිද්ධ වෙනවා. හැබැයි මේ ගුණාත්මක දේවල් පෙනෙන්නේ නැහැ. මොකද මේ අවුරුදු දෙක ඇතුලේ අපි කිසිදු කටයුත්තක් කරලා නැහැ මේ ගුණාත්මක භාවයට හානි වෙන. ඒ නිසා ඔබ විශ්වාසය ඇති කර ගන්නට ඕනේ පළමුවෙන්ම. මොකද මේ පරිවර්තනයේදී සුවිශේෂීම කාර්යය සිද්ධ කරන්නේ ආණ්ඩුව.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සතියක ලක්හඩර.

ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඉන්දියාවේ සැඟවී සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් 10 දෙනෙකු මෙරටට බාර දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් ඉන්දියා දීවරයන් මෙරට මුහුදු තීරයට ඇතුළු වීම සහ මෙරට සමුද්‍ර සම්පත් වලට හානි කරන පන්න ක්‍රම භාවිතය නැවැත්වීමට කටයුතු කරන ලෙසත් ජනාධිපති අනුකුමාර දිසානායක ඉන්දියා අග්‍රාමාත්‍ය ඉන්දියා ආරක්ෂක ඇමති ශ්‍රී රාජ්නාත් සිංගෙන් විශේෂ ඉල්ලීමක් කළා තියෙනවා. ඉන්දියා ආරක්ෂක ඇමතිවරයා මෙරට සිදු කළ තෙදින නිල සංචාරය අතරතුර ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී මේ ඉල්ලීම කළා තියෙන්නේ. ඉදි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දීලා තියෙන්නේ උතුරේ යුද්ධය අවසන් වූ පසුව විශාල ජනතාවකගේ ප්‍රධාන ජීවනෝපාය වන ධීවර කර්මාන්තයේ මේ නිසා බරපතල තර්ජනයකට ලක් වෙලා තියෙන බව, විශේෂයෙන්ම ඉන්දියා ධීවරයින් භාවිත කරන ඉන්දියාවේ පවා තහනම් කරලා තියෙන බොටම් ට්‍රෝලින් වැනි හානිකර මසුන් නැල්ලීමේ ක්‍රම නිසා මෙරට සමුද්‍ර සම්පත් සහ ජෛව විවිධත්වයට දැඩි බලපෑම් ඇති වෙන බව තමයි ජනාධිපතිවරයා ඔහුට පෙන්වා දී තිබෙන්නේ. නියමිත දිනට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ පුද්ගලයින්ගෙන් දඩමුදල් අය කර ගැනීමට පෙර ඒ සඳහා හේතු දැක්වීමට අවස්ථාව සලසා දීමට අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව තීරණය කළා තියෙනවා. ඒ අනුව අදාළ පුද්ගලයන් සැප්තැම්බර් 30 වෙනිදා හෝ ඊට පෙර ප්‍රමාදයට හේතු ලිඛිතව ඉදිරිපත් කළ යුතු බව අල්ලස් කොමිසම දැනුම් දෙනවා. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා දී තිබූ කාලය පසුගිය ජූනි 30 වෙනිදා අවසන් වුණා. එදිනෙන් පසු වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ප්‍රමාද වූ දිනගණනට අදාළව පරිපාලන දඩමුදල් අය කිරීම නීත්‍යානුකූලව සිදු කළ යුතු බවත් අල්ලස් කොමිසම සඳහන් කරනවා. මේගම බන්ධනාගාරය ඇති වූ ගැටුමේදී පොදු දේපළ වලට අනර්ථයක් කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25ක් නම් කරන බවත් ඔවුන් 25ම මේගම බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ සැකකරුවන් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවත්, නඩු අවසන් වනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් එම දෙපාර්තමේන්තුවෙන් අධිකරණයෙන් ඉල්ලා තියෙනවා. තවත් වසර 6ක් ගත වූ පසු එනම් වසර 2032න් පසු ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. මුළු කොළඹ දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමීටර් ප්‍රමාණයෙන් භාගයකට සමාන බිම් ප්‍රමාණයක් මුළු ලංකාවේම බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව ඇතැයි නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ පැවසිය කියලා තමයි සිළුමිණ වාර්තා කරන්නේ. ශව්‍යාබාධිත පුද්ගලයන්ට සිදුවන ප්‍රශ්න සහ ගැටලුකාරී අවස්ථාවලදී පිළිසරණ පතා පොලිසිය ඇමතීම සඳහා නව වට්ස්ඇප් අංකයක් හඳුන්වා දීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත 3 වෙනිදා පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වුටල් මහත්තයා සඳහන් කරනවා. බම්බලපිටිය සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීරයේ ඇති අනවසර හෝටල් පසුගිය 10 වෙනිදා සිට ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව පසුගිය ඉරිදා සිළුමිණ ප්‍රධාන ශීර්ෂ පාඨයේ සඳහන් කළා තිබුණා. එම දෙපාර්තමේන්තුව මගින් කළ අවසාන දැනුම් දීමෙන් පසු වෙළවත්තේ හෝටලයකින් ඒ හිමිකරුවන් විසින්ම කඩා ඉවත් කරන ආකාරය තමයි මේ ඡායාරූපයක් සහිතව සිළුමිණ වාර්තා කළ තියෙන මුල් පිටුවේ. දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සැප්තැම්බර් 24-25 දිනවලදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තීරණය කළා තියෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ පනත් කෙටුම්පත් දෙකේ දෙවැනි වර කියවීමේ විවාදය මේ දිනවල පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංනිවේදන අංශය නිවේදනය කරන යනු විවාදයෙන් පසු ඔක්තෝබර් මුල් සතියේදී මේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බව තමයි මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කෙරුණේ.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන ආයතනය බෙදාහරිනු ලබන මිදුරි උපත්පාලන පෙති රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේද නොමැති වීමෙන් පවුල් සැලසුම් කෙරෙහි අවධානයෙන් සිටින මෙරට කාන්තාවන් දැඩි දුෂ්කරතාවයකට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානය සඳහන් කරනවා. ලෝකේ ප්‍රථම මැණික ස්වර්ණාභරණ සංචාරක ගම්මානයේ බදුල්ල පස්සර ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවා. බිම්සවිය වැඩසටහන් යටතේ මිලියන 12ක බිම් කැබලි ප්‍රමාණයේ මැනුම් කටයුතු අවසන් කිරීම සඳහා තවත් අවුරුදු 87ක කාලයක් ගතවන බව තමයි අනාවරණය වෙලා තියෙන්නේ.

සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් මන්ත්‍රවාදීන් 2019/4/21 වෙනිදා සංචාරක හෝටල් කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කීපයක් ඉලක්ක කොට එල්ලකල මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ආධාර අනුවලදීම් ඇතුළු අධිචෝදනා 23270ක් යටතේ නීතිපතිවරයා විසින් විතිකරුවන් 25 දිනකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන 22 වෙනිදා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහදිකන් විනිසුරු මඩුල්ල හමුවේදී නිකුත් කිරීමට නියමිතයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතුන් ලබන ප්‍රධාන මහජන රැස්වීම දෙකක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ කියන්නේ අද දවසේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසොරුවේ කහටගස් දිගිලේදී සහ නොච්චියාගම සිංහාරගමදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසර දෙකක කාලයේ කළ සහ කිරීමට අපේක්ෂිත සේවාවන් පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කිරීමට නියමිතව තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ පළමු රැස්වීම පසොරු දෙකට කහටගස් දිගිලිය සතිපොළ භූමියේදී පැවැත්වෙන, පසොරු හතරට නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේදී ඊළඟ රැස්වීම පැවැත්වීමටයි කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. වෙලාව උදැසන 6:51.

රඩියෝ ITN වෙලාවු දර්සන හයයි විනාඩී 55යි. සතියක ලක්හඩ

0: ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඇමරිකා ඩොලර් 2,50,641ක් වටිනා හදිසි ආපදා මානුෂීය ආධාර තොගයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙත නිල වශයෙන් භාර දුන්නා. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී අදහස් පළ කළේ මෙහෙම.
1: මාස 27 වෙනිදා අපිට බලපාපු දිත්වාසුනික නඩුව කියන්නේ එහෙම එකක්. සමහර විට අපිට ඒ ස්වභාවික ආපදාවල තිබෙන සම්පූර්ණ හානිය පිළිබඳව කලින් කිසු කාලමක විද්‍යාඥයෙකුට පුරෝගතනය කරන්න අමාරු තත්ත්වයක් පවතින නිසා දැන් අපි කළ යුතු වන්නේ එවැනි ස්වභාවික ආපදාවකදී මිනිස් ජීවිත බේරාගන්නට, බේරගත් ජීවිතවලට කෙටි කාලීනව අවශ්‍ය කරන පහසුකම් ලබා දීමට අවශ්‍ය මැදිහත් වීමට පූර්ව සූදානමින් ඉන්න එක. ආපදාවට පෙර සූදානම් අපේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න සහ ඔවුන් ජීවිත යළි ශක්තිමත් කරගන්නා තුරු පහසුකම් ලබා දීමට මේ සියලු දේවල් ප්‍රයෝජනවත් වේවි.
2: Around the world.
0: ලෝක ප්‍රවෘත්ති පිළිබඳව කියද්දී ලෝකයේ වේගයෙන් වර්ධනය වන රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල එකමුතුවක් ලෙස හඳුන්වන BRICS සංවිධානයේ 18 වැනි රාජනායක සමුළුව මේ වන විට ඉන්දියාවේ සත්කාරකත්වයෙන් නවදෙල්ලි නුවර පැවැත්වෙනවා. අද අවසන් වන මේ දෙදින සමුළුවට රුසියාව, චීනය, ඉරානය ඇතුළු බටහිර රටවල ආර්ථික හා දේශපාලනික ආධිපත්‍යයට එරෙහිව ලෝක ආර්ථිකය තුළ සාධාරණ බලයක් අපේක්ෂා කරන රටවල් රැසක නායකයන් සහභාගී වෙනවා. නවදිල්ලි නුවර දැඩි ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. සමුළුව අවසන් වනතුරු 30,000ක ආරක්ෂක බලකායක් නගරේ පුරා ආරක්ෂක කටයුතු වල නිරතව සිටිනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. විශේෂ කමාන්ඩෝ ප්‍රහාරක බලකායක් සහ ජාතික ආරක්ෂක බලකායේ කමාන්ඩෝ බටයන් විශාල පිරිසක් සමුළුවට සහභාගී වෙනවා. මොකද විදේශ රාජනායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ විදිහට කටයුතු කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්, චීන ජනාධිපති සී ජින්පින් සහ ඉරාන ජනාධිපති මසූඩ් ඇතුළු රාජනායකින් ආරක්ෂාව සඳහා නවදෙල්ලි නුවර අන්තර්ජාතික ගුවන්තොටුපළේ සිට ඔවුන් නවතන් ගන්නා හෝටල් සහ සමුළුව පැවැත්වෙන පරිශ්‍රය දක්වා දැඩි ආරක්ෂිත කලාපයක් බවට පත් කරලා තියෙනවා කියලා තමයි ලෝක ප්‍රවෘත්තිවලදී වාර්තා වෙන්නේ. වෙලාව දැසන 6:58.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: ක්‍රීඩාවට අවධානය යොමු කරද්දී රුමේෂ් තරංග පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. මොකද බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් බවට පත් වෙලා තියෙනවා. ඔලිම්පික් රම්පදක්කම් ලාභියෙක් බවට පත් වෙනවායි කියන විශ්වාසය තුළ රැඳෙන නාමයක් විදිහට රත්තරන් පැළඳු රුමේෂ් තරංගට දියමන්තිය ඔටුන්නක් කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. මේ විදිහට සඳහන් කරන්නේ 2026 ඩයිමන්ඩ් ලීග් සූරතා පිරිමිහෙල්ල විසිකිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ ඔහු නිසාවෙන්. ඒත් එක්කම 104 වැනි ජාතික ජේෂ්ඨ සූරතා මල්ල ක්‍රීඩා තරගාවලිය හර්ෂ, ඩිමල්ෂ, පුවිදරන්, දෙල්ලාහනි විජේසූරිය නව වාර්තා පහක් තබලා තියෙනවා. ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙවීමෙන් හොමගම දීගම් මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති 104 වැනි ජාතික ජේෂ්ඨ සූරතා මල්ල ක්‍රීඩා තරගාවලියේදී තමයි මේ විදිහට දස්කම් දක්වලා තියෙන්නේ. ඉතින් ඒ අයගේ දස්කම් එක්ක වාර්තා පහක් තබලා තියෙනවා. අංජනගේ ටෝක් කාටූනේ ඔබට සඳහන් කරන්න සූදානම් වන්නේ ගලගොඩත්තේ හිමිට දුන් ජනපති සමාව වැරදීලු. ජනතාව සතුටින් හිටිය කාලේ ජනපති කරපු දේවල්නේ. අංජනගේ ටෝක් කාටූනේ සමගින් සතියක පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර ආදරණීය සතියන්තයක්.

0: සතියක ලක්හඩ.
1: අයිබෝන් ජැක් ප්‍රහිවාසනවතු දැසනකු දෙ හතයි විනාඩි පහයි වෙලාව අද සැප්තැම්බර් මාසෙ 13 වෙනිදා ඉරිදා. ගුඩ් මෝර්නින් රනිල්.
2: Good morning, Mandushanka. Good morning, හැමෝටම. අපි weekend morning පටන් ගන්න හදන්නේ weekend magazine එක විදිහට. අපි ඔබ දන්නවා ඉරිදා දවසේ ලස්සන වැඩසටහන් වල එකතුවක්. එහෙම නැත්නම් කාලින සිදුවීම් වෙන්න පුළුවන්, සංග්‍රාමයේ සිදුවීම්, මේ සියල්ල එකතු කරලා ලස්සන වැඩක් කරනවා. ඒක තමයි අපි අද පටන් ගන්න හදන්නේ. පටන් ගන්නකොට මට හිතුණා මෙහෙම කියන්න, මේ ඕරම ගමනක් පටන් ගන්නකොට මදුශංක අපි පටන් ගන්නෙ ෂුව නැතුවනේ. අන්න ඊට වඩා සමහරලාට අපේ ස්පීඩ් එක අඩුයි. අපි පටන් ගන්නේ පරක්කු වෙලා. අපිට ඒකට තියෙනවා පසුතැවිල්ල. සමහරලාට දැඩි අරගලයක අපි විසින් අපේ ජීවිතෙත් එක්ක නිරත වෙනවා. සමහර විට ඔක්කොම අත්හැරලා දාලා නවතින්න හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි. මේ ජීවන අරගලය ගැන මම ඔබට කිව්වේ. හැබැයි ඔබ හිතනවා මම පටන් ගත්ත වරක්කොයි මට මේක කරගන්න බැරි වුණා, අනිත් අය මට කලින් පටන් අරගෙන මේ ගමන යනවා. හැබැයි මතක තියාගන්න ඕන එක තමයි ඔයාගේ ආරම්භය නෙවෙයි අවසානයේ තීරණය කරන්නේ. ඒ නිසා හැම තිස්සෙම තමන්ගේ ගමන ගැන විශ්වාසයෙන් වැඩේ දිගටම දිගටම කරගෙන යන්න, තමන්ගේ ගමන ගැන විශ්වාස කරලා ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළා. තව කොච්චර දුරක් යන්න ඕනද කියලා නෙවෙයි, ඔබ ගමන් කරන ඉලක්කය ගැන අවධානය යොමු කරලා ඉලක්කෙ දිහා බලාගෙන දුවන්න. එතකොට ඔයාගේ වැඩේ දිනලා ඉවර කරන්න පුළුවන්. කොහොමද ඒ වැඩේ?
1: එනිමයි ජීවිතේ සලසමක් එක්ක ගමනක් යන මිනිස්සුන්ට ජීවිතේ තමන් දැකපු හින හැබෑ කරගන්න පුළුවන්. එහෙමනම් අපිට අවසරය යන බන්න මේ වීකෙන්ඩ් මැගසින්
3: U-turn. අයිබෝ, ජීවිතේ ගොඩාක් සතුටින් ඉන්න වෙලාවට හදිස්සියෙම නරක දෙයක් වෙයිද කියලා යටිසිතින් බයක් දැනෙනවද? ඔබ බොහෝ කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කරපු රැකියාව ලැබුණට පස්සේ පවුලේ හැමෝමත් එක්ක ඉතාම ආදරෙන් විනෝදයෙන් නිවාඩුවක් ගත කරන මොහොතක, එහෙම නැත්නම් ඔබේ පුංචි දරුවා සුව නිින්දක ඉන්න වෙලාවේ මේ අවස්ථා ටික මොහොතකට සිහිර නගා ගන්නකෝ. ඒ අතිශය සුන්දර සතුටදායක නිමේෂයේදී කිසිම හේතුවක් නැතුව හදිස්සියෙම මට මගේ සතුට නැති වෙයිද, මගේ දරුවට අනතුරක් වෙයිද, මට මගේ රැකියාව අහිමි වෙයිද, මේ වගේ අතිශය ඛේදනීය සිතුවිලි මාලාවක් අකුණක් ගන්නවා වගේ ඔබේ මනසට කඩා වැතිලා දැඩි බියකට පත් කරපු අවස්ථා ඔබේ ජීවිතයේ ඕනේ තරම් ඇති. මනෝවිද්‍යාවේදී මේක හඳුන්වන්නේ පෙරනිමිතිකාරී බිය කියලා. ඒ කියන්නේ සතුටක් සාමයක් දැනෙන වෙලාවට මොළය විසින් ඊළඟට සිදුවෙන්න පුළුවන් නරකම දේ පිළිබඳව පූර්ව අනතුරක් ඇතිවීමක් කරනවා. මොළේ සතුටට ඇයි මේ තරම් බය? මේක ඔබේ මානසික දුර්වලතාවයක් නෙවෙයි. මිනිස් මොලේ වසර ගණනාවක් තිස්සේ පරිණාමය වෙලා තියෙන ආකාරය පිළිබඳ ගැටලුවක් මේ තියෙන්නේ. ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ජීවිත විවිධ ප්‍රශ්න, අරගල, මානසික පීඩාවන් මැද්ද ජීවත් වෙච්ච කෙනෙක් නම් ඔබේ ස්නායු පද්ධතිය පුරුදු වෙලා තියෙන සටන් කිරීමට, එහෙම නැත්නම් පලා යාමේ තත්ත්වයට. හදිස්සියෙම ඔබේ ජීවිතයේ කිසිදු ප්‍රශ්නයක් නොමැති සාමකාමී, ආදරණීය, බොහොම සුන්දර පරිච්ඡේදයක් ආපු වෙලාවට ඔබේ යටිසිතට මේක දරා ගන්න බැරි වෙනවා. මොකද යටිසිත සාමයට නොහුරුයි. එය සලකන්නේ සාමය කියලා කියන්නේ විශාල අනතුරකට පෙර ඇති වෙන නිශ්ශබ්දතාවක් විදිහට. ඒ නිසා හදිස්සියෙම ලැබුණු සතුට විශ්වාස නොකරන මොළය ෂණිකව කොටිසෝල් මුදාහරිමින් ඔබව අනාගතයේ සිදුවෙන්න පුළුවන් මනක්කල්පිත ඛේදවාචකයන් සඳහා

මෙතරම් සෞඛ්‍ය සම්පන්න දරුවෙක් පවුලක් ආදරණීය සහකරුවෙක් ලැබීම ගැන මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා කියලා ඔබ ඒ පිළිබඳව පොසිටිව් මයින්ඩ් එකකට එන්න. බියක් දැනුනොහම අභ්‍යන්තරයට ගිහිල්ලා ඒ හැඟීම විද්‍යාත්මකව දකින්න මේ වෙන්නේ නරකම දෙයක් නෙවෙයි, මේ මගේ මොළය මාව ආරක්ෂා කරන්න දරන බොරු උත්සාහයක් විතරයි කියන එක ඔබ ඔබටම ඒ පණිවිඩය දෙන්න. ඔබේ මනස අනාගතයේ සිතුවිය හැකියි අනතුරක්ම වාගනිමි. ඈතට පාවෙලා යන්න හදන හැම වෙලාවකම මොහොතක් නතර වෙලා ඔබ පූර්ණ අවධානයේ ඔබ වර්තමානයේ ජීවත් වෙන ඔබ හුස්ම ගන්න වටපිටාවට යොමු කරන්න. ඔබ මේ තප්පරෙත් පොළවේ පය ගහලා ඉන්නවා, මේක මායාවක් කියන එක මෙනෙහි කරන්න. සතුටක් දැනෙනකොට ඒකෙන් පලා යන්නේ නැතිව ඒ සතුට තුළ තවත් විනාඩි 5ක් වැඩිපුර රැඳී ඉන්න උත්සාහ කරන්න. හිනා වෙනකොට, ආදරේ විඳිනකොට, බියක් ආවොත් සිනහව නතර නොකර තවදුරටත් සිනාවෙන්. සතුට කියන්නේ භයානක දෙයක් නෙවෙයි, ඒක ඔබව ජීවත් කරන මහ ශක්තියක් බව ඔබේ යටිසිතට සහ ස්නායු පද්ධතියට ඒත්තු ගැන්වීමේ ක්‍රියාවලිය කරන්න. ජීවිතේ කෙටි කියන එක ඇත්ත, දේවල් අහිමි වී යා හැකි බවත් ඇත්ත. නමුත් හෙට අහිමි වේවි යන බිය නිසා අද ඔබට ලැබිලා තියෙන මේ සුන්දර තප්පරය අහිමි කරගන්නේයි. අදම අනාගතයේ මායාවන් එක්ක සටන් කිරීම නවත්තන්න. මේ මොහොතේ ඔබේ ජීවිතය තුළ පවතින සැබෑ සතුට පූර්ණ සිහියෙන් යුතුව අත්විඳින්න යටිසිතට අවසර දෙන්න. ඔබට ජයග්‍රාහී සාමකාමී ආදරණීය දවසක් වේවා.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: උදේ 7යි විනාඩි 14යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
1: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජලයි සමාජ ගවේෂණය.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලක්ෂණ
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ලස්සන්ට මල් පිපිලා තියෙන ගහක කුල හැලිලා කන අටුවෙන් ආයෙත් ඒ ගහ ලස්සන්ට දළු දාලා මල් පිපෙන්නේ. තමුසුගේ ජීවිතයට අත් අය ලොයෙත් නැති වෙන මල් පිපෙනවා.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: ඉතිහාසයක ලක්හඬ.
1: සමහර වෙලාවට අපි කියන මේ මම පොඩ්ඩක් පොලිමේ ඉස්සරහට ගන්න මම මොන හරි වෙලාවට සහයෝගයක් දෙන්නම් කියලා. මේ වැඩේ කොහොම හරි කරගන්න ඕනේ.
2: රජ ආයතනෙකට ගියත් පාසලේ වැඩක් කරගන්න ගියත් නේද? අතයරින් මොනවා හරි දීලා සන්තෝෂමත් දීලා අපි කතාවල කියන එක.
1: ඒක සමහර වෙලාවට මේ සල්ලි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අල්ලසක් වෙන්න පුළුවන්. මේ අපි සමහර වෙලාවට කියන මානසික අල්ලසක් වෙනවා. මේ අල්ලස් දෙන එක වැරදිද, අල්ලස් ගන්න එක වැරදිද, එහෙම දුන්නොත් හරි ගත්තොත් හරි නීතියේ වෙනුවෙන් තියෙන ප්‍රතිපාදන මොනවද? මේ ගැන ටිකක් හොයලා බලන්න අපිට හිතුණා. අපි කතා කළේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රුවිනි සඳලතා අධිකාරී නීතිඥතුමියට. බලමු ඇත්තනම අල්ලස් දෙනවද, අල්ලස් ගන්නවද, අල්ලස ගැන වැඩිපුර සමාජයේ කතා බහ වෙන වෙලාවක මේ නීතිමය පැහැදිලි කිරීම වටිනවා කියලා අපි විශ්වාස කරනවා.
3: අතම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ගොඩක් සමාජ කතා බහට ලක් වෙන කාරණාවක් ගැන. ඒ තමයි අල්ලස් දීම සහ අල්ලස් ගැනීම පිළිබඳව. මේ අල්ලස කියන වචනේ අපිට ඇහුනහම ගොඩක් වෙලාවට අපිට මතක් වෙන්නේ ලොකු මුදල් ගන්න දෙනවා. එහෙම නැත්නම් ලක්ෂ ගානක සල්ලි අරගෙන නීති විරෝධී වැඩක් කරලා දැන් නේදාරියෙක් තමයි මතක් වෙන්නේ නේද? හැබැයි අල්ලස හැම වෙලාවකම ඒ තරම් විශාල දෙයක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය ජීවිතේදී අපි අහනතර වචන ටිකක් බලන්නකෝ. මහත්තයා මේ වැඩේ පොඩ්ඩක් ඉක්මනට කරලා දෙන්න බැරිද? මොන හරි කරලා දෙන්න. වැඩේ කරලා දෙන්න. ෆයිල් එක ඉස්සරහට දාගන්න පුළුවන්ද? තව අපි කියන මේ අපි පොඩි ටැග් එකක් දෙමු. එතකොට වැඩේ ඉක්මනට වෙයි. මෙන්න මේ වගේ දේවල් සාමාන්‍යයෙන් අපි තාම මේ සාමාන්‍ය දේවල් දිහා දකින්න පුරුදු වෙලා ඉන්නවා. මම හිතන්නේ මේ වගේ දේවල් නොකරපු කෙනෙක් ඉතාම අඩුවෙන් තමයි හොයාගන්න තියෙන්නේ. ඉතින් මේවා අපිට සාමාන්‍ය දේවල් වුණාට ගොඩක් ලාට නීතිය ඇහිම් බලපුවාම මේවා අල්ලස් සම්බන්ධ වැරදි වෙනවා. අල්ලසක් කියලා කියන්නේ හැම වෙලාවකම මුදල් නෙවෙයි. යම් කිසි කාර්යයක් කරගන්න, එහෙම නැත්නම් ඒ කාර්ය නොකරන්න බලපෑමක් කරන්න, එහෙම නැත්නම් විශේෂ වාසියක් ලබා ගන්න, ප්‍රතිලාභයක් ලබා ගන්න කරන යම් කිසි පෙළඹවීම. ඒ ප්‍රතිලාභයේ මුදලක් වෙන්නත් පුළුවන්, තෑග්ගක් වෙන්නත් පුළුවන්, නැත්නම් භාණ්ඩයක්, සේවාවක්, එහෙම නැත්නම් වෙනත් වාසියක් වෙන්නත් පුළුවන්. මෙතනදී අපි මතක තියාගන්න ඕනේ වැදගත් දෙයක් තමයි. ඒ තමයි අපි හිතනවා මේ අල්ලස් ගන්න කෙනා විතරයි වැරදි කියලා. මනේ අල්ලස දෙන කෙන පෙරදී නීතියට අනුව අල්ලස ඉල්ලීම සහ ලබා ගැනීම කියන දෙකම පරපතල වරදක් විදිහට තමයි සැලකන්නේ. ඒක නිසා එයා ඉල්ලපු නිසායි මම දුන්නේ කියන එකෙන් අපිට ගැලවීමේ හැකියාවක් නැහැ. අපි උදාහරණයක් විදිහට ගමු. ඔබට නීත්‍යානුකූලව ලබා ගන්න පුළුවන් බලපත්‍රයක් අවශ්‍යයි කියලා අපි හිතමු. ඔබට අවශ්‍ය මේ සියලුම ලියකියවිලිත් ඔබ හදලා දෙන තැනින්. හැබැයි නිලධාරියෙක් ඔබට කියනවා මේක සාමාන්‍ය ක්‍රමයට ගියොත් ටිකක් කල් යනවා. මට රුපියල් 10,000ක් දෙන්න මම ඉක්මනට කරලා දෙන්නම්. එහෙම නැත්නම් අපිට උදව්වක් කරොත් කරලා දෙන්නම්. ඔන්න ඒ වගේ වචන කියනවා. මේ වගේ වෙලාවකදී අපිට හිතෙන්න පුළුවන් මගේ වැඩේ නීත්‍යානුකූලයිනේ, මම වැරදි වැඩක් කරන්නේ නැහැනේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තමයි ඔබ කරගන්න යන අවසාන වැඩේ නීත්‍යානුකූලද කියන එක විතරක් නෙමෙයි. ඒ වැඩේ කරගන්න පාවිච්චි කරන ක්‍රමයක් නීත්‍යානුකූල වෙන්නේ. ඒක නිසා අල්ලස් ලබා දීම කියන කාරණාවත් අපතල වරදක්. තව වැදගත් කාරණාවක් තියෙනවා. අල්ලස නිසා අසාධාරණ ලක් වෙන්නේ මුදල් දුන්න කෙනා හරි මුදල් ගත්ත කෙනා හරි විතරක් නෙවෙයි. දැන් පොලිමේ ඔබට කලින් හිටපු පුද්ගලයා අසාධාරණ ලක් වෙන්නේ නැද්ද? සුදුසුකම් තියෙන වෙනත් පුද්ගලයෙකුට අසාධාරණයක් වෙන්නේ නැද්ද? ඒ වගේම තමයි අවසානයේ රාජ්‍ය සේවයේ සහ නීති පිළිපද ජනතාවට තිබෙන විශ්වාසය මේකෙන් බිඳෙනවා. ඒක නිසා කෙනෙක් ඔබෙන් නිලකාරයක් කරලා දෙන මුදලක් හරි වෙන වාසියක් හරි ඉල්ලනවා නම් මේක තමයි ලංකාවේ හැටි කියලා ඒක සාමාන්‍ය දෙයක් විදිහට පිළිගන්න එපා. සත්‍ය පිළිපද තොරතුරු නිවැරදිව මතක තියාගෙන හැකි තරම් නීත්‍යානුකූල සාක්ෂි ආරක්ෂා කරගන්න. අතර නීතිමය සහ ආයතනික ක්‍රියාමාර්ග ගන්න නිසි උපදෙස් ලබා ගන්න. ඔබට අවසාන වශයෙන් මම ඔබට කියන්නේ දූෂණය කියන්නේ අපේ ඇක්ට් වෙන දෙයක් නෙවෙයි. ඒක ආරම්භ වෙන්නේ සමහර විට මේ පොඩි වැඩේ කර කර පොඩි ගාණක් දෙමු කියලා තැනේ. ඒක නිසා අල්ලස ගන්නත් එපා, ඉල්ලන්නත් එපා, දෙන්නත් එපා. අපිට අයිති නීත්‍යානුකූල සේවාවක් ලබා ගන්න අල්ලසක් ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්න නැතිව ඉන්න අපි උත්සාහ කරමු.

0: ඇයිසල්ට මොබිටෙල් ෆයිබ එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇයිසල්ට මොබිටෙල් ෆයිබ.
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: දැන් එතකොට තමුන් හෙදින්දා කුණී වැඩ තමයි කරන්නේ.
5: එහෙමයි.
3: ඉලෙක්ට්‍රික් යතුරු පැදියතුළු තවත් ඇතුළු TLB වාසි කොයි කාටත් වාසි.

0: புதிய ஹதாய வினாடி விசினாவே அவிக் மட்டும் ஈ தினம் மதினலது ஜாதிகள் துறை மண்டலையில் துறை பத்தல பிரதிபால மதக்கல்லை முரணி
1: සැප්තැම්බර් මාසේ 12 වෙනි සුරාදා දිනු මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල අපි ඔබට කියන්නේ මහජන සම්පතට ඉංග්‍රීසි අක්ෂරයේ වසනවන්ත අංක 7829915 ටී ඉංග්‍රීසි අක්ෂරයේ වසනවන්ත අංක 7829915 ගොවිසෙත වයි ඉංග්‍රීසි අක්ෂරයේ වසනවන්ත අංක 6132874 Y 6 12 28 74 මෙගාපවල උතරයි එම් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකය අංක 2 වාසනාවන්ත අංක 19 24 51 සහ 71 එම් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකය අංක 2 වාසනාවන්ත අංක 19 24 51 සහ 72 මේ මෙගාපවල උතරයි ධන නිධානයේ Z ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 17 25 46 සහ 55 Z 17 25 46 සහ 55 හඳහනේ වෘශ්චික ලග්නයේ වාසනාවන්ත අංක 22 44 45 50 22 44 45 50 ලග්නයේ වෘශ්චික ඒ හඳහන ලොතරැයි අද සම්පත ලොතරැයි අංක රටාව 15 91 15 29 15 T 15 91 15 29 15 T NLB ජය ලොතරැයි D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6 5 7 2 D 6 5 7 2 සුබ දවසක් ලොතරැයි කන්‍යා ලග්නයේ වාසනාවන්ත අංක 135 45 කන්‍යා ලග්නය 135 45 ජයග්‍රහී අංක විශේෂ අංකය 83 46 විශේෂ අංකය 83 46 අදත් සුපිරි තෑගි ගණනාවක් තියෙනවා වැඩිපුර තෑගි දිනා ගන්න වැඩි වැඩියෙන් ජයමල් දිනා ගන්න ඔබට පුළුවන් වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිම මිලට ගන්න
0: උදේ 7 විනාඩි 36 වෙලාව දැන් අපි විවිධ දවස්වල විවිධ කාරණා පිළිබඳව කතා කරමින් ඉන්නවා මේ ජීවිතේ සමහර වෙලාවට අපිට ওই ප්‍රේමය කියන කාරණාව ළඟදී අපි ඉතාම අසරණ වෙනවනේ ප්‍රේමය බිඳ වැටීම අපිට දරා ගන්න බැරි අත්දැකීමක් රැනේ අපි හැමෝටම ප්‍රේමය නැති වෙලා ගියොත් එහෙම නැත්නම් අපි විශ්වාස කරපු අපේ බැඳීම් ටික බිඳිලා යන තැන ඒක දරා ගන්න බැරි ඛේදවාචකයක් ඉතින් එහෙම වෙලාවට සමහර තැන්වල අපි දැක්කා තමන්ගේ ප්‍රේමය තමන් අතහැර යන හැම වෙලාවකම ප්‍රේමයෙන් පරිගන්න උත්සාහ කරන තැන හැබැයි ඒ වෙනුවට පුළුවන් වුණා නම් ප්‍රේමණීය විදිහට කවියක් ලියන්න ප්‍රේමණීය විදිහට තමන්ගේ අත්දැකීම නිර්මාණයක් බවට පත් කරන්න විරහ වේදනාව දරාගත්ත මිනිස්සු තමයි සංවේදී ගීත ගණනාවක් රචනා කළා තියෙන්නේ අර ප්‍රේමය මිය ගිය තැන්වල එහෙම නැත්නම් ප්‍රේමය අපිව අතහැරපු තැන්වල අපි හැරගිය ප්‍රේමය මරා දැමුවා නම් අද අපි යතින් නේද දහස් ගණනක් මිනිස්සු මියන්න තිබුණා මේ කයිවන් දොරකඩේදී මීට වසර කීපයකට එහා පැත්තේ ආචාර රත්න ශ්‍රී විජේසිංහන් කියපු කතාවක්
2: කයිවන් දොරකඩ මම එක්තරා අමාත්‍යාංශයක වැඩ කරන කාලේ මට ආරාධනාවක් ලැබෙනවා පාසලක කලා උළෙලකට එන්න කියලා කලා උළෙල තිබුණේ පළාත විතරක මං කියනනම් සබරගම පළාතේ ඒ කලා උළෙලට මං ගිය වෙලාවේ මං ඒ පාසලේ ගුරුවරයෙකුට කියනවා කරුණාකර මාව එක්ක යන්න ඔබේ විද්‍යාගාරයට මට බලන්න ඕන පොඩ්ඩක් කියලා. ඔබ දන්න ලංකාවේ හැම මධ්‍යම විද්‍යාලයක විද්‍යාගාර හදලා තියෙන එක සැලැස්ම. ඒක යුනෙස්කෝ එකෙන් දීපු සැලැස්ම කලුගල වලින් බිත්ති බැඳලා විවෘත ආලින්දයක් තියෙන පරිදි හදලා තියෙනවා. ඒ පාසලෙත් ඒ විදිහේ විද්‍යාගාරයක් තිබුණා. ඒ විද්‍යාගාරයේ ආලින්දයේ කෙළවරක මේසයක් තිබුණා. මං ඒ මේස ළඟට ගිහිල්ලා හොඳට බැලුවා, අතගාලා බැලුවා. ඇයි කියලා ඔබ දන්නවද? මම දැනගෙන හිටියා ඒ විද්‍යාගාරයේ ඒ මේස ළඟදී ඊට කලින් අවුරුද්දේ සිද්ධ වෙච්ච මහා අවාසනාවන්ත ඛේදවාචකයක් පිළිබඳව ඒ පාසලේ විද්‍යාගාර මේස ළඟදී ඊට කලින් අවුරුද්දේ ඒ පාසලේ උසස් පෙළ පන්තියේ ශිෂ්‍යෙක් පිරිමි ළමයෙක් තමන්ගේ සහෝදර ශිෂ්‍යාවකට පිහියෙන් ඇල්ලා ඝාතනය කළා මේ මේස ළඟදී. ඇත්තට මේක වුණා මොනව කරන්නද එහෙම වෙනව? ඕක එහෙ විතරක් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තවත් කොච්චර තැන්වල වෙනවද ඔහොම දේවල්? විද්‍යුත් විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක් තමන්ගේ විද්‍යාර්ථියෙක්ගේ මන්න පහට ගොදුරු වෙනවා. මැරුණ නැහැ බේරුණ තමයි. සීමලාණ්ඩුව මහාවිද්‍යාලයේ ආචාර්යවරියක් පාසලදීම ඝාතනය වෙනවා. ඔබ හිතන්නේ වෛද්‍ය පීඨයේ ඉහළම බුද්ධිමත්තු කියලා. එහෙම හිතන්න එපා. ගාල්ල වෛද්‍ය පීඨයේ රොහුණු වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යෙක් වගේ පිහනමකට මුල් වෙනවා. මැරුණ නැහැ බේරුණ තමයි. ඔය ඔක්කොටම කලින් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථිනියක් ඝාතනය වෙනවා විශ්වවිද්‍යාල භූමියේදීම. ඒ මදුවන්ති ගුණවර්ධන. මදුවන්ති ගුණවර්ධන කියන්නේ දයානන්ද ගුණවර්ධන කියන කීර්තිමත් නාට්‍යවේදියාගේ මල්ලිගේ දුව. ඇයි ඝාතනය වෙන්නේ? ඇගේ ඝාතනය පිළිබඳව වසන්ත ඔබේසේකර චිත්‍රපටයක් නිර්මාණය කරන සලෙලු අරම කියලා. ඒ කතාව තමයි තියෙන්නේ. ඒ නිසා මේක ඕන තරම් කියන්න පුළුවන්. අර සබරගමුවේ ශිෂ්‍යයාට අධිකරණය මරණය දඬුවම් නියම වෙනවා. අධිකරණ ඔබ නම අනාවරණය වෙන නිසා නම කවට කමක් නැහැ. ඔබ නම ජයතිලක. ජයතිලක මේ ඝාතනය කරන්නේ ඇයි කියලා දස්සන පත්‍රවල තියෙනවා. පත්‍රයේ තියෙන විදිහට මේ ඝාතනය ඔහු කරන්නේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම නිසා. ප්‍රේමය ප්‍රතික්ෂේප වුණා කියලා කෙනෙක් ඝාතනය කරන්න මරන්න පුළුවන්. මං හිතන්නේ එහෙම කරන්න බෑ. සමහර ගුවන්විදුලි නාලිකා අපට යෝජනා කරනවා තමයි රුචිරාණි අහන්න එකපාරම මරන්න කියලා. එහෙම කියනවා. එහෙම කියනවා. දැන් රුචිරාණි එකපාර මරනද අම්මලා හරි අමාරුවෙන් කිරි දීලා හදලා අතපය ලොකු මහත් කළා ඔච්චර හදලා තියෙන්නේ. මං හිතන්නේ රුචිරාණි එහෙම කරන්න බෑ. එකපාර මරන මැස්සවත් මදුරුවත් නෙමෙයි මිනිස්සු මේ. අනික ප්‍රේමයෙන් පෙරදිච්ච අය මරණගත තෝ විදිහට ලංකාවේ ජනගහණයෙන් භාගයක් විතර මරන්න වෙයි. මොකද මේ භාගයක් විතරනේ පෙරදිච්ච අය තමයි ප්‍රේමී. මොකද කරන්නේ මේ අර්ථකථන පරාජිතව බිහි කරනවා. ඒකනේ මේ වෙන්න ඕනේ. ප්‍රේමයේ පරාජය ගැන කවියක් ලියන්න, ගීතයක්, නාට්‍යයක්, කෙටි කතාවක්, නවකතාවක් ලියන්න. ලියන්න බැරි නම් ලියවිච්ච ගීතයක් ගායනා කරන අඩුම ගන්න. ඔබ හිතන්න අර දරුවා සබරගමුවේ ජයතිලක. ප්‍රේමයේ ප්‍රතික්ෂේපනට පස්සේ කමක් නැහැ කියලා ගිහිල්ලා මිදුල කෙනෙකු කොනට කියලා කිව්වනම් නන් නාඳුන ලෙසේ මඟතොට යලිත් හමු වෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා කියලා. හිත හදා ගන්න පුළුවන් වුණා නම් මේ ළමයි දෙන්නම තව අපට ඉන්න. ඒ ගීතය අපි අහමු. වසන්ත බණ්ඩාර දිසානායක ලිව්වේ, කපුගේ සංගීතවත් කළේ. දුක හාද්දුන් රැයි හිත පතුලට වෙලා, යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා.

0: Тайм-ин Дорога. ලංකාවේ කලාවට ආදරය කරන කලාවට ප්‍රිය කරන බොහෝ දෙනෙක් ඉන්න. ඉතින් ඒ අතරේ අපිට අපේ සහෘදයෙක් ගැන යමක් කියන්න තියෙනවා. අද අපි කලාබර ඇතුලේ කතා කරන්න සූදානම් වෙන්නේ ලංකාවේ දක්ෂ කැමරා ශිල්පියෙක්, එහෙම නැත්නම් ඡායාරූප ශිල්පියෙක්ගේ ප්‍රදර්ශනයක් පිළිබඳව. දැන් ඡායාරූප කලාව සමහර වෙලාවට අපිට මගහැරිච්ච කලාවක්. අපි ඕනතරම් පේන්ටිංස් බලන්න යනවා, නාට්‍ය බලන්න යනවා, කලාව ඇතුලේ විවිධ පැතිකඩයන් රස විඳින. හැබැයි ඡායාරූප කියලා කියන වෙනම කලාවක්. මේ ඡායාරූප ප්‍රදර්ශනයක් ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී 14-15 දවස් දෙකේ තියෙනවා. ඉතින් මේ වැඩ පිළිවෙල, එහෙම නැත්නම් මේ ඡායාරූප සියල්ලෙම හිමිකරුවා තමයි අපේ රොෂාන් අයියා. අපි කලාබර තුලින් රොෂාන් අයියාගේ මේ ඡායාරූප ප්‍රදර්ශනය ගැන ටිකක් ඔයාලා බලන්න තීරණය කළා.
1: කලාබර ස්වාධ රූපයිනේ ආයතනයේ රාජකාරී කරන අවස්ථාවලදී වරක්‍රමව කැමරාව විතර ළඟ තියා ගන්නවා. ඉතින් මේ ඒ යන එනකොට ඔය ස්ට්‍රීට් ෆොටෝග්‍රාෆි කියන්නේ එදිනෙදා දකින මොහොතේ ගන්න ඡායාරූප. ක්ෂණිකව දෙයක් දැක්කම එතන කලාව දකිනවා නම් මම ක්ෂණිකට අග චාරුවක් ගහ ගන්නවා. ඒ වෙලේ එකතුව තමයි ඔතන තියෙන්නේ. ඔව චාරුව ටික මම 2014 කොළඹ කලාභවනයේ ප්‍රදර්ශනය පැවැත්වුවා, මගේ ප්‍රථම චාරු ප්‍රදර්ශනය. ඉතින් දැන් ලබන 15 වන දින මම මෙහින් විශ්‍රාම යනවා. රාජකාරී කාලය අවසන් වෙලා 2014 අවස්ථාවේදී අපේ ආයතනයේ අයට අවස්ථාව ලැබුණේ ප්‍රදර්ශන බලන්න එන්න. ඉතින් මම හිතුවා මම යන මොහොතේදී ඒ ටික බලන්න අවස්ථාව දෙනවා නම් හොඳයි කියලා. මං ඒ නැවත වර්ණ සකස් කරපු චාරුප ඔබට ප්‍රින්ට් කරා. වර්ණ හොඳට තිබුණේ ඒවා එහෙම තියාගත්තා. තියාගෙන මම මේ 14 වෙනිදා උදේ 10ට විවෘත කරලා 14-15 දවස් දෙකේම ආයතනයේ සහෝදරයෝ වෙනුවෙන් ප්‍රදර්ශනය පවත්වනවා ඔඩිටෝරියම් එකේ ලොබි එකේ. ඔය ඇත්තරම දැන් අද 2026නේ. එතකොට 2008-07 ඒ කාලවල ගත්ත චාරුප තමයි තියෙන්නේ. ඒක තාක්ෂණයේ අද වෙනකොට ගොඩක් ඉහළ ගිහිල්ලා. හැබැයි ඔතන බොහොම සරල චාරුප තියෙන. ඒ කියන්නේ පාර ගන්න ඒවා ලොකු එඩිටින් ගොඩක් කරලා නැහැ. වර්ණ සකස් කරලා විතරයි. ඒ වගේම අද තාක්ෂණයේදී ගොඩක් චාරුප ශිල්පීන් ඉහළම තාක්ෂණය පාවිච්චි කරනවා. ඒත් ඔතන ওই චාරුප එකකවත් එහෙම ලොකු තාක්ෂණයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ අදිතියේ තිබුණ පහසුකම් වලින් ගත චාරුප ප්‍රමාණය තියෙන්නේ. හැබැයි කෙනෙක්ට දකින්න පුළුවන් මේ චාරුප දැක්කම අද 2026ට ගැලපෙන්නේ නැති තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ සරලයි ওই චාරුප. හැබැයි ඒ ඇතුලේ කලාවක් තියෙනවා. තාක්ෂණයේ ලොකුට වාචන නොකර දකින කලාව තමයි උතර මම ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට ගොඩාක් චාරුප ශිල්පීන් පාවිච්චි කරන තාක්ෂණය ඉතාම හසුන් වෙනස්. උතන එහෙම තාක්ෂණයක දෙයක් කරපු දෙයක් නෙවෙයි ওই චාරුප වල තියෙන්නේ. ලංකාවේ ගොඩක් කට්ටිය ඩිජිටල් වලට ඇවිල්ලා තිබුණෙත් නැහැ. මම නෙගටිව් කැමරා ගන්නකොට ඇක්මි අධිපතිතුමා රංජන් මහත්තයා කිව්වා, රොෂාන් දැන් නෙගටිව් වල යන්න එපා. දැන් ඩිජිටල් චේන්ජ් වෙන කියලා එයාම තමයි මට කැමරාවත් ගෙනත් දුන්නේ. එතකොට මේ ඒ ඩිජිටල් කැමරාව මුල් අවදිය ගත්තම චාරුප වල තියෙන්නේ. එතකොට මේ ඒ කාලේ හැටියට අපිට ලොකු සොෆ්ට්වෙයා තිබුණෙත් නැහැ පහසුකම් එඩිට් කරලා කරන්න. ඉතින් බොහොම සරල විදිහට අදපු චාරුප තමයි මම බුද්ධිවත් කරලා තියෙන්නේ. ඒ වගේම තව අනාගතේ මම බලාපොරොත්තුක් තියාගෙන ඉන්නවා ළමයිගේ චාරුප ප්‍රදර්ශන කරන්න. ඒක ටිකක් මහන්සිලා කරන්න ඕන. කියන්නේ ඒක සාමාන්‍ය නිකම් ළමයිගේ දෙයක් නෙමෙයි. මට ඕනකම තියෙනවා අපේ රටේ දුක් විඳින ළමයි ඉන්න ගොඩක්, ගම්බද නගරබද. ඒ ළමයි වෙනුවට අවධානය යොමු කරන්න සමාජයට එහෙම චාරපත්‍රයක් මම ගන්න ඕන තියෙනවා. ඉදිරි කාලේ මම බලාපොරොත්තු වෙනවා එහෙම දෙයක් කරගන්න. හේතුව ටිකක් මහන්සි වෙන්න ඕන එකක්. ඒ කියන්නේ බොහොම කලාතුරකින් දකින්න හම්බෙන ඒ ළමයිගේ ජීවිත රටාව ඉවත් කරන පුළුවන් චාරපත්‍රයක් මම ගන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් නිකන් ළමෙක් අරන් ළමෙක් පාඩිය පියමට වාඩිලා ඉන්න එහෙම වැඩක් නැහැ. ඊට වැඩිය අභ්‍යන්තරට ගිහිල්ලා සමාජයට පින්නම් දැනගන්න ඕනේ මේ වගේ දුක් විඳින ළමයි අපේ රටේ ඉන්නවා. මේ ළමයි වෙනුවෙන් දෙයක් අපිට කරන්න පුළුවන් නම් සමාජයට ඒක හිතන්න තමයි මම මේ චාරපත්‍ර කරන්න ඉතගෙන ඉන්නේ. චාරුප ශිල්පියෙක් ගන්න බලන්නේ ඉහළම කලාත්මක පැත්තක් චාරුප ශිල්පී තුර. හැබැයි මම ඔය චාරුප වල ගොඩක් එච්චර එහෙම හිතලා ගත්තේ වනේ. ඒ කියන්නේ මම බලන්නේ සමාජයේ හැම කෙනාම චාරුප ශිල්පී දන්නුරන්නේ නැහැ. ඒතර අපිට පුළුවන් වෙන්න ඕන මේ මේක ඇතුලේ තියෙන නොතේරෙන දෙයක් අපි හරියන්නේ නැහැ. පොදු සමාජය දැනෙන දෙයක් අපි දෙන්න ඕන චාරුප ශිල්පී. එහෙම සමාජ පණිවිඩයක් දෙන්න නම් අපි සරල වෙන්න ඕන. ඒ චාරුපේ ප්‍රතිලමයට පවා ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ෂණිකව හැඟීමක් එන චාරපකෙම අපි චාරප ශිල්පී කියලා වහා ඉහළ තැනකින් චාරප ගත්තොත් සමාජය හැමෝටම තේරුම් ගන්න බෑ. ඔටසකින් තේරුම් ගන්න පුළුවන්. අර චිත්‍රයක් වගේ තමයි. චිත්‍රයක් අපි අඳකොට මහා අපබ්‍රංශ විදිහට චිත්‍රය ඇඳුවොත් එහෙම ඒ පණිවිඩය තේරුම් ගන්න සමාජය අල්පයයි යන්නේ. හැබැයි මේ චිත්‍රය හරි චාරපේ හරි ටිකක් සරලව ගත්තොත් පොදු සමාජය හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඒතර අපි කරන්න ඕන පණිවිඩය ලොකු පරිසරයක් යනවා. එහෙන්ද මම ඔය චාරුපල ගොඩක් මම උත්සාහ කළා තියෙන්නේ සරලව දෙයක් ඉදපත් කරන්න. චාරු ශිල්පයක් කරත් ඉදිරියට එහෙම අපි මහා ලොකු තාක්ෂණික ඉඳගෙන නෙමෙයි කරන්න ඕනේ. සරල තැනක ඉඳලා පොදුවේ උන්චි ළමයට බව ඒ හැඟීම එන්න චාරු ඉදපත් කරන්න අපි කරන්න උත්සාහ කරන්න ඕනේ.
2: කලාවර

ඩෙන්කල් හන්ටිය. ස්ටියරින් වීල් එකක්වත් පාගන්න බ්‍රේක් පෙඩල් එකක්වත් නැති වාහනයක නැගලා පාර යන්න ඔබට කිව්වොත් ඔබ ඒක කරන්න ලෑස්තිද? ඔන්න ඇමරිකාවේ ඉලෝන් මස් ඔහුගේ ටෙස්ලා සමාගමේ මේ සංකල්පය අත්හදා බැලීමක් විදිහට නෙවෙයි, මහමග සාමාන්‍ය මගී ප්‍රවාහනය සඳහාම නිල වශයෙන් ආරම්භ කරලා තියෙනවා. පහුගියදා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ධාවනයට එක්ුණු මේ රන් පැහැති සයිබර් කැබ් රථවල කිසිදු මැනුවල් පාලන උපකරණයක් නැහැ. හදිසි අනතුරක් වුණොත් ඇතුළේ ඉන්න මගියාට තිරිංග පාගන්නවත් කිසිම ක්‍රමයක් නැති මේ අලුත්ම තාක්ෂණික පියවර ලෝකේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන සංදිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. සයිබර් කැබ්, ඇත්තටම සයිබර් කැබ් කියන්නේ මොකද්ද? සයිබර් කැබ් කියන්නේ දොරවල් දෙකක් සහ ආසන දෙකක් පමණක් තියෙන සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක වෙන ස්වයංක්‍රීය කුලී රථයක්. සාමාන්‍යයෙන් අපි දකින ඕනම වාහනයක තියෙන රියදුරු අසුන, ස්ටියරින් වීල් එක, ඇක්සලේටර් සහ බ්‍රේක් පෙඩල් වගේම සයිඩ් කණ්ණාඩි පවා මෙහි දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ඉදිරිපස සවි කරලා තියෙන විශාල ස්ක්‍රීන් එකක් පමණයි. සාමාන්‍ය කුලී රථයක මෙන් ඌබ එකක් දාන විදිහට ටෙක්ස්ලා රොබෝ ටැක්සි ඇප් එක හරහා ගමනක් බුක් කළාම මේ සයිබර් කැබ් එක ඇවිත් මගියා නංවාගෙන නියමිත ගමනාන්තයටම කිසිම මනුෂ්‍ය මැදිහත් වීමකින් තොරව ධාවනය වෙනවා. සාමාන්‍යයෙන් වේමෝ වැනි අනිකුත් ස්වයංක්‍රීය වාහන පාරේ ඇති බාධක හඳුනා ගන්න ලිඩා සහ රේඩාර් කියන මිල අධික සංවේදක පද්ධති භාවිතා කරනවා. එහෙත් ටෙස්ලා සමාගම මෙහිදී ක්‍රියාත්මක වෙන්නේ තනිකරම AI තාක්ෂණීය සහ කැමරා පද්ධති මත පමණයි. මිනිස් ඇසකින් වටපිට බලා මොලයෙන් තීරණ ගන්නා ආකාරයටම වාහනේ සවි කර ඇති කැමරා මගින් අවට දර්ශන පරිලෝකණය කර තප්පරෙන් පංගුවකදී තීරණය ගන්නා පරිගණක මොලයක් තමයි මේ වාහනය පාලනය කරන්නේ. මේ නිසා මේ වාහනේ නිෂ්පාදනය කිරීමට යන වියදම විශාල වශයෙන් අඩු කරගන්න එලෝන් මස්ක්ට හැකියාව ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් සාමාන්‍ය පාරවල් වලට මෙවැනි වාහන නිකුත් කිරීමත් සමගම ඇමරිකාවේ ප්‍රවාහන සහ මහමාර්ග ආරක්ෂක ආයතනය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ෆෙඩරල් ආරක්ෂක නීති රීතිවලට අනුව වාහනයක තිබිය යුතු මූලික පාලන උපාංග නොමැතිව මහජන ධාවනයට මේ වාහනේ එක්කිරීම පිළිබඳව ඔවුන් ප්‍රශ්න කරලා තියෙනවා. ඒ වගේම මීදුම අධික හෝ හිරුවෙලිය වැනි දෘශ්‍යතාව අඩු අවස්ථාවලදී කැමරා පමණක් භාවිතයෙන් අනතුරු වළක්වා ගන්න පුළුවන්ද කියලා සමාජය තුළ විශාල බියක් සහ විවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. මිනිස් පාලනයක් නැතුව සම්පූර්ණයෙන්ම තාක්ෂණය මත විශ්වාසය තබන මෙවැනි වාහන ලෝකේ අනාගත ප්‍රවාහනයේ බවට පත්වෙයි කියලා එලොන් මස්ක් විශ්වාස කරනවා. නීතිමය බාධක මැද වුණත් නගර කිහිපයකට මේ ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබීම ප්‍රවාහන ලෝකේ දැවැන්ත පෙරළියක ආරම්භයක් සනිට වහන් වෙනවා. හදිස්සියකදී අතින් හෝ කකුලෙන් පාලනය කරන්න කිසිම ක්‍රමයක් නැති මෙහෙම රථයක නැගලා ගමනක් යන්න ඔබත් කැමතිද? ඩෙන්කල් හන්ටියර්.

0: පුරවැසියාගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
4: La Khanda Radio ITN.
5: Satyag La Khanda.
6: Play out.
7: අද ලෝකයේම ක්‍රීඩාලෝලින්ගේ අවධානය යොමු වෙන්නේ එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ ඩුබායි නගරයේ වෙත. ඒ 2026 කාන්තා 2026 ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිත නිසා. මෙවර ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 28 වෙනිදා තමයි ආරම්භ වුණේ. කණ්ඩායම් 8ක් තරගාවලියට එක් වුණා. සියලුම තරඟ ඩුබායිහිදී පැවැත්වුණු අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින්නේ වත්මන් ශූරයන් වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පැමිණියේ පාකිස්තානයට එරෙහිව පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුරු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින්. පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහරදී ලකුණු 130ක් රැස් කළ අතර ශ්‍රී ලංකාවට ආරම්භයේදී විශාල අභියෝගයක් එල්ල වුණා. ලකුණු 33ට කඩුලු 4ක් බිඳ වැටී තිබූ අවස්ථාවක ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුවේ හර්ෂිතා සමරවික්‍රම සහ කවි ශාදිල්හාරි. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක ඉතා වැදගත් සබඳතාවක් ගොඩනගමින් තරඟය නැවතත් ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තා. කවිෂා දිල්හාරි පන්දු 33කින් ලකුණු 33ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම ඉතා තීරණාත්මක ඉනිමක් ක්‍රීඩා කළා. අවසානයේ ශ්‍රී ලංකාව පන්දු ඉතිරිව තිබියදීම කඩුලු 4කින් තරඟය ජය ගනිමින් අවසන් මහා තරගයට පැමිණියා. අනෙක් අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව ලකුණු 40කින් බංග්ලාදේශය පරාජය කළා. ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 149ක් රැස් කළ අතර එහිදී ඉන්දිය ආරම්භක පිටිකාරණේ ෂෆාලි වර්මා පන්දු 40කින් ලකුණු 64ක් ලබා ගනිමින් විශිෂ්ට පිටිහරමයක නිරත වුණා. ඉන්පසුව පන්දුවෙන් දීප්ති ශර්මා බංග්ලාදේශ පිටිකරණය අඩපණ කරමින් කඩුලු 3ක් දවා ගත්තා. බංග්ලාදේශයේ නියමිත පන්දු ආර 20 තුල ලබාගත හැකි වූයේ ලකුණු 109ක් පමණයි. ඒ අනුව ඉන්දියාව ලකුණු 40ක විශිෂ්ට ජයක් ලබාගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. මෙවර අවසන් මහා තරගය විශේෂ වෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අඛණ්ඩව තෙවැනි වරටත් ආසියානු කුසලාන අවසන් මහා තරගයකදී එකිනෙකා හමුවීම නිසයි. 2022 අවසන් මහා තරගයේදී ඉන්දියාව ජයගත් අතර 2024 අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට කාන්තා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආවා. ඒ නිසා මෙවර ශ්‍රී ලංකාව උත්සාහ කරන්නේ තමන් සතු ශූරතා කිරුළ ආරක්ෂා කර ගැනීමටයි. ඉන්දියාවට අවශ්‍ය වෙන්නේ 2024 පරාජයට පිළිතුරු ලබා දෙමින් නැවතත් ආසියානු ශූරයින් බවට පත්වීමටයි. ඒ අනුව අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ආසියානු කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ තවත් උණුසුම් පරිච්ඡේදයක් බවට පත්වනු ඇති. වත්මන් ශූරයන් වන ශ්‍රී ලංකාවද බලවත් ඉන්දීය කණ්ඩායමද අද ආසියානු ක්‍රිකට් කිරුළ වෙනුවෙන් සටන් වදිනවා. එසේනම් අද අවසන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට තවත් රන් පිටුවක් එක් කරමින්ද, නැත්නම් ඉන්දියාව නැවතත් ආසියානු ශූරයින් බවට පත්වෙමින්ද? ඒ පිළිතුර අද ඩුබායි පිටියේදී ලියවෙනු ඇති. ලබන සතියේත් මේ වගේ වැදගත් ක්‍රීඩා තොරතුරු එක්ක අපි හමුවෙමු. රැඳී සිටින FM 93.5 FM 93.7 ලක්හඬ එක.

0: ඔබට දිනන්නේ මං බිමයි අපගේ
1: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7 සමාජ ගවේෂණය.
3: අයිබෝන් වාසනාවතු දර්ශනක් කුදේ 8:03 වෙලාව සර්ච් ලයිට් සමාජ ගතිකාව. මේ සමාජ ගතිකාව සමාජයේ හඬක් නොමැති මිනිසුන් වෙනුවෙන් තමන්ගේ ප්‍රශ්න ටික තමන්ගේ ගැටලු ටික ලෝකෙට කෑ ගහලා කියන්නේ මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් හොයාගන්න බැරි මිනිස්සුන්ට වේදිකාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි අපේ ගරු සභාපතිතුමන්ගේ උපදේශන දායකත්වයේ තුල අපි සර්ච් ලයිට් සමාජ ගතිකාව ආරම්භ කරන්නේ. මේ කතාබහ ඇතුලේ නොදන්න කාරණා පිළිබඳ ප්‍රශ්න කරන්න සාමාන්‍ය පොදු මහ ජනතාවට ඉඩ අවකාශය ලැබෙනවා. විශේෂයෙන් තමන්ට රජයට යමක් කියන්න තියෙනවා නම් තමන්ගේ ප්‍රශ්නයකට ගැටලුවකට රජයේ පාර්ශවයෙන් විසඳුමක් ලබා ගන්න අවශ්‍යයි. නම් ඒ සඳහා සම්බන්ධීකරණය කිරීම තමයි සර්ච් ලයිට් සමාජ කතිකාව තුළ අපේ බලාපොරොත්තු අරමුණ වෙලා තියෙන්නේ. රනිල් හයිබෝන්.
4: අයිබෝන් මදුශංක, කෙනෙක්ට හීනයක් තියෙනවා මගේ ජීවිතේ ගොඩදා ගන්න. මම රට රැකියාවකට යන්න ඕනේ, එහෙම නැත්නම් විදේශ සේවයට යන්න ඕනේ. මේ වගේ මිනිස්සුන්ට තියෙනවා හීන. විශේෂයෙන් අපේ වගේ රටවලට තියෙනවා. අපේ ජීවිතේ මීට වඩා ජීවන තත්ත්වය උසස් කරගන්න පුළුවන් අපිට රට රැකියාවකට යන්න පුළුවන් නම් කියලා. එතකොට මේ සඳහා රජයේ මැදිහත් වීම කොහොමද? මට රජයේ මැදිහත් වීමෙන් රට යන තිබුණා හොඳයි කියලාත් බොහෝ අයගේ ඔළුවේ තියෙනවා මතයක්. මේ සියලු දේ ගැන කතා කරන්න අපි විශේෂ මාතෘකාවක් දාගත්ත. මේ මාතෘකාව ඇතුලේ අපි සටහන් කරේ FB ස්ටිකව බැලුවනම් පොලියෙන් කොටසක් රජයෙන් ගෙවන ඊතර දිරිය ණය යෝජනා ක්‍රමය කියලා තමයි අපි මාතෘකාව දාගත්තේ. ඊටත් එහා ගිහිල්ලා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යභාරය කොහොමද, මොන වගේ සේවාවන්දවට ලවා ගන්න පුළුවන්, ඒ වගේම මොන වගේ දේවල්ද මේ තුලින් ඉටු කර ගන්න පුළුවන් කියන කාරණේ කතා කරන්න මේ ආයතනයේ ප්‍රධානියාව අපි අද කැඳවා ගත්තා සර්ච් ලයිට් තුලට. කෝසල වික්‍රමසිංහ සභාපති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ එතුමන් සමගින් මේ පැය දෙක අපි ලස්සන අර්ථවත් කතා බහක් කරගෙන යන්න සූදානම් වෙලා ඉන්නවා.
3: මේ කතාබහට ඔබට සක්‍රීයව දායක වෙන්න පුළුවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය ඔවුන් යම් වෙලාවක මුණ ගැහෙන්න ප්‍රශ්න කරන්න ඔබ විදේශගත වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඒ පවුලේ කෙනෙක් විදේශගත වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ඔබට යම් කිසි ආකාරයක පැහැදිලි කර ගැනීමක් කරගන්න අවශ්‍ය නම් ගරු සභාපතිතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන මාර්ග ඔස්සේ 0112 775 285 0112 775 286. ඒ වගේම WhatsApp ඔස්සේ අපිට ලියන්න 0703 93.5 93.7 කියන අපේ දුරකථන අංකය විවෘතයි. අපි ඉතාම ගෞරවයෙන් ගරු සභාපතිතුමනි බුදුමන්න පිළිගන්නවා. අයිබෝන් සුබදැසනක්.
5: අයිබෝන් සුබදැසනක්.
4: අපි මේ කතාව මෙහෙම පටන් ගමු. හුඟක් අයට හරි අවබෝධයක් තියෙනවා නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යභාරය දැක්ම මොනවද, ඊට වෙන සේවාවන් කියලා මේ කතාවට හොඳ අඩිතාලමක් දාගන්න පුළුවන් සභාපතිතුමා. අපි කියමුකෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යභාරය සහ දැක්ම මොන වගේද?
5: බොහොමත්ම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. විදේශ නියුක්ති කාර්යාංශය 1945 වසර 40ක වගේ ඉතිහාසයක් තියෙන ආයතනයක්. පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කරපු විදේශ නියුක්ති කාර්යාංශයේ ආරම්භයේ සේවක සංඛ්‍යාව 7 දෙනෙක් වගේ කණ්ඩායමකින් පටන් අරගෙන අද වෙනකොට සේවක සංඛ්‍යාව 1200ක් වගේ ඉක්මවා ගියපු ඉතා දැවැන්ත ආයතනයක්. විදේශ නියුක්ති කාර්යාංශය ක්‍රියාත්මක වෙන්නේ විදේශ නියුක්ති කාර්යාංශය පිහිටවපු අධ්‍යක්ෂක මණ්ඩලයක් හරහා. අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ අමාත්‍යතුමා. මේ වෙනකොට විදේශ නියුක්ති කාර්යාංශය පවත්ින්නේ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ. අපගේ නම අමාත්‍යතුමා වෙන්නේ ගරු අමාත්‍ය විජිත හේරත්මැතිතුමා. නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතාත්මැතිතුමාට අපි විදේශ රැකියා අංශය භාර කරලා තියෙනවා. එතුමා විදේශ කටයුතු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය වශයෙන් වැඩ කරනවා. විදේශ නියුක්ති කාර්යාංශයේ මූලිකව පිහිට වෙනකොට 1985 ශ්‍රී ලංකික ශ්‍රමිකයන් විදේශ රැකියා ඉලක්ක කරගෙන රට යන්න පටන් අරගෙන යම් කාලයක් ගත වෙනවා. ඒ වෙනකොට විදේශ රැකියා පටන් අරගෙන ප්‍රයිවේට් ටෙලිස් ඒජන්සිස් හරහා තම තමන්ගේ කණ්ඩායම් හිතවත් කණ්ඩායම් තමන්ගේ අවබෝධය අනුව රෙජිස්ටර් කරපු ලයිසන්ස් ඒජන්සි හරහා රට යන්න පටන් ගන්නකොට ඒකෙදී රාජ්‍යයක් වශයෙන් මැදිහත් වෙලා නියාමනය කරන්න ඕන කියන තර්කණයට ඇවිල්ලා ඒක රජයක් වශයෙන් සලකා බලලා ඒකෙදී විශේෂයෙන් ඔබ දන්නවා අපි දන්නවා කෙනෙක් ලංකාව තුළ රැකියාවක් සොයා ගන්නවා නම් අපිට පැහැදිලිව තේරෙනවා මේ කම්පැනිය මොකද්ද, ආයතනයේ වැඩ කරන ස්වභාවය මොකද්ද, ලංකාවේ නීතිපත්තිතේට උන් යටත් ඔන්න හරහා විදිහ රැකියාවේ යම් ගැටලුවක් වුණොත් ලංකාවේ කම්කරු නීතිය තියෙනවා, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් ඉල්ලීම් කරන්න පුළුවන් අයිතිවාසිකම් තියෙනවා. හැබැයි කෙනෙක් ලංකාවෙන් පිට රටකට රැකියාවකට යද්දී ලංකාවේ නීතියට පරිබාහිර ඒ රටේ නීතියට ක්‍රියාත්මක වෙන කම්කරු නීතියෙන් ආයතන සංග්‍රහ දණ්ඩ නීති වගේ දේවල් යටතේ ශ්‍රමිකයෙක් විදේශගත වීමේදී යම් කිසි රිස්ක් එකක් තියෙනවා, ඒ බලාපොරොත්තු වෙන සේවා හෝ ගිවිසුම් ගතව යන කාරණා ඉෂ්ට නොවීමෙන් අගතියක් වෙන්න පුළුවන් කියන කාරණාව මත මෙය නිගමනයක ප්‍රජාවට යම් කිසි නියාමනයක් ඇඳවන්න තමයි විදේශ නුක්ත කරන්සි පිහිටවන්නේ 385 පිහිටවනකොට මූලිකවම සලකා බලපු කාරණාවක් තියෙනවා විදේශ රැකියා ප්‍රවර්ධනය. ලංකාවේ ආර්ථිකයට අදහසක් තියෙනවා ඒ කාලෙඳලම විගමනික ප්‍රජාව ආර්ථිකයට දෙආකාරයේ තුන් ආකාරයකින් දායක වෙනවා. එක ආකාරයක් තමයි විගමනික ප්‍රේෂණ ලබා ගන්නවා ශ්‍රී ලංකාවට විතර යෑමෙන් විදේශගත වීමෙන් ඇමරිකන් ඩොලර් උපයන්න පුළුවන්. ඒ ඩොලර් ලංකාවට එීමේ ලංකාවේ ආර්ථිකයට

0: අප දන්නවා විරකයාව කියන එක ලංකාවේ දෙවන්ත ගැටලුවක් වගේ වෙලා තිබ්බ ඉතිහාසයේ දැනුත් තාමත් එක ගැටලුවක්. ඔන්න ඒ කාරණා උඩ විගමනිකේ රට ගියාම එන අවබෝධය උඩ විගමනිකයන් රට යවීම කියන්නේ ශ්‍රී ලංකා විදේශ නීති කාර්යාංශයේ ප්‍රධාන කර්තව්‍යයක්. විදේශ රැකියා ඉලක්ක කරගෙන කරන ප්‍රචාරණය සංවර්ධනයේ අපේ පළමු ඉලක්කය එකක් තියෙනවා. දෙක, මේ සඳහා විගමනිකේ රට යෑමේදී තියෙන ක්‍රියාවලිය නියාමනය කරන්න. ක්‍රියාවලිය නියාමනය කියන එක අංක දෙකට තමයි අපිට තියෙන්නේ. ක්‍රියාවලිය නියාමනය කරද්දී රජයෙන් වේවා පුද්ගලික අංශයෙන් වේවා ආයතනයෙන් කරහා ලියාපදිංචි රැකියා ඒජන්සි ආයතන කරා වේවා යන විගමනිකයා යන් ඔහුව නියාමනය, ඔහුගේ ක්‍රියාවලිය නියාමනය කිරීම, ඔහු සම්බන්ධව ගැට ගැහෙන උත් එක්ක වැඩ කරන පෙරමුණට එන සහ ක්‍රියාත්මක වෙන ආයතන නියාමනය කරන්න. විශේෂ නියුක්ති කාර්යාංශය යටතේ අපි ලංකාවේ කෙනෙක් රට යනවා නම් ඒ රට යන කෙනා ඒ ප්‍රයිවට් ලයිසන්ස් ඒජන්සි කරා යට යනවා නම් ඒ ලයිසන්ස් ඒජන්සිය විදේශ නියුක්ති කාර්යාංශයේ රෙජිස්ටර්ඩ් ඒජන්සියක් වෙන්න ඕනේ. ඒක අපේ අනිවාර්ය අංගයක්. වාර්ෂිකව ඒ ලියාපදිංචි අපි අලුත් කරමින් ඔවුන්ව සුපරිස් සහකාරීට භාවිත ලක් කරනවා. ඒ අපේ පනතේ මූලික කර්තව්‍යයක්. ඒ අංක දෙක ඒක. එසේ නොවන කෙනෙක් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා ඒජන්සිය කරහා නොයන කෙනෙක් රට යන්න තියෙන අවස්ථා හරිම අපි කියන්නේ ඒක රකේ නොකළ යුතුයි. රැකියාවකට යන අවස්ථා තුනක් තියෙනවා. මම වෙනම පැහැදිලි කරන්න. ඒ නියාමනය ඊළඟට තමයි විදේශගත රැකියාව නියත ශ්‍රී ලාංකිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ලැබෙන්නන්ගේ සුභ සාධනෙ. ඔය ප්‍රධාන කාර සුභ සාධනෙ ගත්තොත් අපි රට යන කෙනාගේ රැකියාව සුරක්ෂිත කිරීම, රැකියා ස්ථානයේ තියෙන ගැටලු වලට මැදිහත් වීම, ඔවුන්ගේ ඒ රටේ රැකියාව තුළ උන්ට ලැබෙන පහසුකම්, නවාතැන් පහසුකම්, කාමර පහසුකම්, පඩිනඩි සහ වෙනත් දේවල් නියම් පරීක්ෂා කිරීම, ඒවා ගැන අපි වාර්තා කිරීම, සම්බන්ධයෙන් සේවක සේවය හිමි ආයතන සමඟ සාකච්ඡා කිරීම, ඒවා නිවැරදි කර ගැනීම, ගිසුමක් අනුමත කිරීමේදී මූලික කර්තව්‍යයක් වශයෙන් අපි පරීක්ෂා කරලා බලන්න. ඒ බලන්නේ අපි යන විගමනිකයාට පරීක්ෂාකාරී රැකියාවක් විශේෂ රැකියාවක් ලැබෙනවද, ඉන්න තැන පහසුකම් තියෙනවද වගේ දේවල් අපි පරීක්ෂා කරනවා. ඒ වගේම තමයි රට ගියාට පස්සේ රට ගිය ශ්‍රමිකයාගේ පවුල, දරුවන්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මෙහෙවෙනවද, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන්ද, ගැටලු තියෙනවද, ශිෂ්‍යත්ව වගේ දේවල් ලබා ගන්න ඕනට පුළුවන්ද, ලබා දෙන්න ඕනේද, සහ දිරිගැන්වීම ලංකාවට නැවතාවට පස්සේ ඔවුන්ට විශේෂ දිරිගැන්වීම අපිට කරන්න පුළුවන්, රැකියා ලබා දෙන වගේ සුභ සාධන කටයුතු. ඒක විශේෂ විශාල ශ්‍රේෂ්ඨයක් තමයි සුභ සාධන කටයුතු වලට ශ්‍රී ලංකා දේශනාවේ කාර්යාන්තයේ මැදිහත් වෙනවා. මම අර කිව්ව ප්‍රධාන කාර්තව්‍ය තුනෙන් එක් කාර්තව්‍යයක් තමයි සුභ සාධන කටයුතු. ඕක තමයි මූලික වශයෙන් අපගේ ප්‍රධාන කාර්යනුසයෙන් ශ්‍රී ලංකා දේශනාවේ කාර්යාංශය පිහිටවන්නට හේතු වෙලා තියෙන්නේ.
1: මේ පැහැදිලි කිරීම ඉතාම වටින අපි කතාවට හොඳ ප්‍රවිෂ්ටයක් ලබා ගැනීම සඳහා ගරු සභාපතිතුමනි ඔබතුමා කිව්වා දැන් මේ රැකියාවක් සඳහා විදේශගත වීමේදී අවස්ථා තුනක් තියෙනවා. අපි පසුව පැහැදිලි කරන්නම් කියලා පොඩ්ඩක් අපි මේ කතාවට ප්‍රවිෂ්ටයක් ලබා ගැනීම සඳහා ඒ අවස්ථා තුනත් පොඩ්ඩක් පැහැදිලි කරලෙමු.
0: ඔව්, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික විදේශගත වෙනකොට අවස්ථා තුනක් තියෙනවා, මාර්ග තුනක් තියෙනවා. එකක් තමයි පළමුවෙන් අපි කියන්නේ විදේශ නීති කාර්යාංශය රජයක් වශයෙන් මැදිහත් වෙලා විදේශ රටක් සමග එකඟතාවයට ආපෝ ගිවිසුම්ගත රාජ්‍යන් දෙක අතර වන විදේශ විගමනික ප්‍රජාව ප්‍රවාදනය කිරීමේයි මේ ගිවිසුම. ඒකට අපි කියනවා G2G ගවර්නමන්ට් ගවර්නමන්ට් ඇග්‍රීමන්ට් එකක් කියලා. ඒක එක් ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි ලංකා විදේශ නියුක්ති කාර්යාලය මං ඉස්සෙල්ල සඳහන් කරපු විදේශ නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි වෙච්ච ලයිසන්ස් ඒජන්සි ආයතන 980ක් විතර තියෙනවා. එයාලට පුළුවන් පිටරට ගොස් පිටරට ආයතනයක් හෝ පිටරට විදේශ රැකියා ලබා ගන්න ඇනුවම් කරන ගන්න ඒජන්සි ආයතනයක් හෝ සමග ගිවිසුම් ගත වෙලා ලංකාවෙන් ශ්‍රී ලංකිකයන් පිටරට යවන්න. ඒ අවස්ථාවට අපි කියනවා B2B අවස්ථාව. ඒ හැරුණාම තුන්වෙනි අවස්ථාවක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ අවස්ථාව අපි පසුකාලීනව ශ්‍රේෂ්ඨය ඉදිරියට යද්දී මිනිසුන්ට තියෙන පහසුකම්, ලෝකයේ තියෙන තාක්ෂණ දියුණු වීම, කන්ටැක්ට් කරගන්න පුළුවන් පහසුකම් වල අන්තර්ජාල පහසුකම් මතුවීමත් එක්ක අපි අවස්ථාවක් නිර්මාණය කරලා දෙනවා. යම් කිසි පුද්ගලෙක් ලංකාවේ ඉන්නවා නම් ඔහු විසින් හඳුනාගත්ත එම්ප්ලොයි කෙනෙක් එහි ඉන්නවා නම් එක්කෝ එයා ඊට කලින් වැඩ කරලා ලංකාවට ඇවිල්ලා ආය යනවා වෙන්න පුළුවන්. ඔහු ඒ රටේ රැකියා ස්වභාවය දන්නවා, පරිසරය දන්නවා, එම්ප්ලොයර් දන්නවා. එතකොට අපිට ගිවිසුම් ගත වෙලා අර අපි මූලික වශයෙන් ගිවිසුම් ගත වෙලා සුරක්ෂිත කරන්න හදන්නේ රැකියාවට ගියාට පස්සේ ඔහුට වෙන්න පුළුවන් අඩුපාඩු සිදුවීම් වළක්වා ගන්න, නීතිමය තත්ත්වෙන් වළක්වා ගන්න. හැබැයි මූලික ඔබ ඒ පාර්ශ්වය දන්නවා නම්, කෙනෙක්ගේ සහෝදරයෙක් එහෙ වැඩ කරනවා නම්, හෝ ඔබ අන්තර්ජාලයෙන් ඔහුත් සමඟ සාකච්ඡා කර ඔහු ඒ ආයතනේ ලංකාවෙන් ගෙන්න ගන්නේ

0: අන්තර්ජාල හරහා කරන ඉන්ටවර්හා ප්‍රොසෙස් එකකින් නම් අපි විශ්වාස කරනවා ඒකෙදී විගමනිකයාට හැකියාවක් තියෙනවා ඔහු සම්බන්ධයෙන් ලබා ගන්න රැකියාව සම්බන්ධයෙන් තීරණ ගන්න. ඒකෙදී අපි ඔහුගේ ඉල්ලීම සලකා බලා ඇෆිඩෙවිට් එකකින් අවසර දෙනවා විදේශ නියුක්ති කාර්යාලය සරහා ලියාපදිංචි වල යන්න. මේ කොයි අවස්ථාවකින් ගියත් අවස්ථා තුනම ගියත් අපි විදේශ නියුක්ති කාර්යාලයෙන් ලියාපදිංචි අනිවාර්ය කියලා අපි සඳහන් කරනවා. ඒක රටේ නීතිය. ලියාපදිංචි නොවේ විදේශ රැකියාවකට යෑම දන්නුවම් ලැබිය හැකි අත්අඩංගුවට පත් හැකි වරදක් වශයෙන් තමයි අපි සඳහන් කරන්නේ.
1: දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට තාත්තා ඒ රටේ වැඩ කරපු නිසා පුතා යනවා, එහෙම නැත්නම් තමන්ගේ ස්වාම පුරුෂයා තව පිරිසක් ගෙන්න ගන්න මොකක් හරි ඔය ක්‍රමවේදයන් ඇතුලේ සමහරට විසිට වීසා එකක් දාගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙම ගිහිල්ලා මොකක් කර රැකියාවක් කරන්න. එතකොට මේ වගේ අය සම්බන්ධයෙන් යම් කිසි නියාමනයක් කරන්න ඕන වෙනුවෙන් මැදිහත් වීමක් කරන්න පුළුවන්කමක් තියෙනවා. දැත්‍ර මේ ලියාපදිංචිය නොමැතිව එහෙම නැත්නම් එහෙම පිළිගත් ආයතනයකින් අපේ රජයට එහෙම නැත්නම් ඔබතුමන්ලාට නොදන්නවා කවුරු හරි විදේශගත වෙලා රැකියාවක් කරනවා නම් එතනදී සිදුවෙන ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් ඔබතුමන්ලාට මැදිහත් වීමක් කරන්න පුළුවන්ද ස්වාමීතුමා?
0: පැහැදිලිවම ඒක හොඳ ප්‍රශ්නයක් අහපු අපිට තියෙන ගැටලුවක් තමයි විදේශ නියුක්ති කාර්යාලයේ ලියාපදිංචි නොවි රට යන තියෙන අවශ්‍යතාවය මොකද්ද කියන එක. විදේශ නියුක්ති කාර්යාලයේ ලියාපදිංචි වුණොත් අපට මොකද්ද නැති
1: වෙන්නේ? බියුරෝ ගෙවන්න වෙන එකද මේ?
0: ඔව්, බියුරෝ ගෙවන්න. රුපියල් 22000ක් ගෙවන්න වෙන එකෙන් බේරෙන්නද මේ හදන්නේ? මම අහන්නේ ඒක සරල ප්‍රශ්නයක් අහන්නේ. රුපියල් 22000ක් 500ක් 20000 ගානක් රුපියල් 25000ට අඩු ගානක් ගෙවන්න වෙන හේතුවෙන් වැළැක්වීලා ඔබ ලබා ගන්න ජයග්‍රහණය මොකක්ද? ඔබ කරන්නේ ඔබට වෙන රැවටීමක්. ඔබ රවට්ටනවා. ප්‍රධාන වශයෙන් අපි කියන්න ඕනේ 25000ක් නොගෙවා බේරා ගන්න උත්සාහ කරන උත්සාහය ඇතුලේ වෙන කුමන්ත්‍රණයක් තියෙනවා. අපි ඒක පැහැදිලි කරන්න. 25000කට වඩා අඩු මුදලක් ගෙවලා යන්න තියෙන එක වළක්වලා ඔබ විසිට් වීසාවකින් රට යනවා නම් ඒක ඔබ කරන්නේ පළමු වශයෙන් ඔබ පුරවැසියෙක් වශයෙන් මේ රටේ නීතියට අවනත නොවි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දෙක, අතනමයි තරවකාරයන්ගේ බසට ක්‍රියාත්මක වෙන ඔබ සාමාන්‍ය බුද්ධිය සහිත නීතිගරුක පුරවැසියෙක් නෙවෙයි කියන එක අපට හිතන්න වෙනවා. තුන, ඒ හරහා ඇතිවන අනීතික ක්‍රියාවලිය. මම කියන්නේ දැන් ඔබ පටන් ගත්තේ මා කතාව තමන්ගේ පුද්ගල සම්බන්ධතා කරහා ඥාතියකට සහෝදරයෙකුට ලංකාවෙන් කෙනෙක් රට එක්ක යන්න පුළුවන්. මම අර කිව්වා රට යන තියෙන අවස්ථා තුනෙන් තුන්වෙනි අවස්ථාව අපි ඉඩ තියලා තියෙන්නේ ඔය තියෙන ලිහිල් අවස්ථාව පාවිච්චි කරන්න. අම්මා තාත්තා වැඩ කරන කම්පැනියට පුතා ගෙන්න ගන්න පුළුවන්. එතකොට අපිට පුතා කියන්න ඕනේ, හරි ඩොකියුමන්ට් ගිවිස් එකක් ඕනේ, රට යන ආයතන විස්තර ඕනේ, රැකියා ගිවිසුමක් ඕනේ. එතකොට අපි දන්නවා මේ කන්ටැක්ට් එක පැහැදිලි කරලා කිව්වම අහවල් රටේ අහවල් තැන අහවල් කම්පැනිය මගේ තාත්තා වැඩ කරනවා, මගේ යාළුවෙක් වැඩ කරනවා, හෝ මම මේ ජොබ් එක හොයාගත්තේ ඉන්ටර්නෙට් හරහා ගිහුවා කතා බහ කරලා ඔන්ලයින් අපි ඉන්ටර්වියු කරන්නේ ඒ කම්පැනිය එන්න කැමති නැහැ වෙන ප්‍රොසෙස් හරහා යාළුවා ඊසි ප්‍රොසෙස් එකකින් ඉන්ටර්වියු කරන්නේ කියලා අපිට යම් ප්‍රමාණයට ඔප්පු කරනවා, යම් ඔප්පු කරනවා පැහැදිලි සාක්ෂි කියනවා නම් අපි එයා ලියාපංචි කරගන්න. එයා ලියාපංචි කරාම එයාට නැති වෙන දේවල් නැහැ. එයා ලියාපංචි වුණාම එයාට ලැබෙන දේවල් වැඩි. මම කියන හදන්නේ. එතකොට කවුරු හරි අතරමැදියෙක් ලියාපංචි නොකර ඔබ ගෙනියන්නේම ඔබ රවටා ගැනීමේ උමනාවෙන්. ඔබට යම්කිසි අසාධාරණයක් වුණාම නීතිය සරණට යන්න තියෙන මාවත ඔබ වසා ගන්න ඔබගේ තියෙන ඔබ නොදෙනවත් කාමකමෙන්. ඒ නිසා අපි කියන්නේ රට යනවා නම් නිසනිතවන ව්‍යාපාර 22500ක මුදල ඔබ ගෙවනකොට ඔබට ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. අපි ඒක දිදී කතා කරමු. රෙජිස්ටර්ඩ් ලයි ශ්‍රී ලංකන් කෙනෙක් වුණාට පස්සේ ඒ රටේ අසරණතාවයට පසුනට පස්සේ නීතියේ සරණ අපේ මැදිහත් වීම අපේ අත් උදව්ව ලංකාවේදී ඔබේ දරුවන් තමන් ඇසලා ගෝ පහසුවම් නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යභාරයේ තුනේ එකක් වෙන සුබසාධන කටයුතු සියල්ලම කරන්න පුළුවන් වෙන්නේ ලියාපදිංචි විගමනයකට පමණයි. ලියාපදිංචි නොවි යනවා නම් ඔබ ඒ අවස්ථාව සම්පූර්ණ මගහරවා ගන්නවා. ඒක ඉතාමත්ම අවසනාවන්ත නොකළ දෙයක් වශයෙන් තමයි අපි හඳුනා දෙන්නේ.
1: සමහර විට මේ ජාවාරම් කරුවන් විදිහට මේ අපිට හඳුනා ගන්න පුළුවන් තරව කරුව ප්‍රමාණයක් ඉන්න ඔය අය කියනවා. රැකියාවක් තවම නැහැ, ගිවිසුමක් නැහැ, යමුකෝ එයා එන්නකෝ හිට ආවට පස්සේ අපි හොයලා දෙන්නම්. ඔය විදිහට ගිහිල්ලා වැඩි කතන්දරයක් අවශ්‍ය නැහැ සබබතුමා. අපිට මතකයි පහුගිය කොරෝනා සමය වගේ වෙනකොට මිනිසුන්ගේ ආර්ථිකය කඩා වැටෙන වටපිටාවක් ඇතුළේ හුඟක් අය ඔය විදිහට ගියා. කාගේ හරි හිතවත්කමකට එන්නකෝ මං ආවට පස්සේ හදලා දෙන්නම්. අවසානයේදී වීසා එක දික් කරගන්නවත් විදිහක් නෑ. ගෙවල් වල තිබිච්ච සල්ලි ටික අරගෙන ගිහින් තමයි ඒ රටේ ජීවත් වෙන්න සිද්ධ වුනේ. මෙහෙම ඛේදවාචකයන්ට මෝන දීපු අය වෙනුවෙනුත් පසු රජයේ පාර්ශවය විදිහට බුදුමල්ලට මැදිහත්වීමක් කරන්න බෑ. මොකද ලියාපදිංචි වෙලා නැහැ. ඒ පිළිබඳ තොරතුරක් නැහැ. විදේශගත වෙච්ච කෙනෙක් විදිහට කොහෙවත් රෙජිස්ටර් වෙලා නැහැ. අවසානයේදී මොකක් හරි දෙයක් වුණාම ඔන්න යකඩ ඇනගට බැස්සුවා. අපිට ගෙදරදී හොඳටම දඬුවම් කළා. අපිට කන්න දුන්නේ නැහැ. සත්තුන්ට වගේ සැලකුවේ අනේ ජනාධිපතිතුමනි, ඇමතිතුමනි අපිව ගෙන්න ගන්න. ඔන්න අවසානයේදී එහේ ඉඳන් Facebook live එකක් ඇවිල්ලා තමන්ගේ දුක කියන්න පටන් ගන්නවා. හැබැයි නිවැරදි ක්‍රමවේදය භාවිත නොකිරීම ඇතුලේ කිසිවෙකුටත් ඔබට සරණක් වෙන්න, ඔබට පිහිටක් වෙන්න බෑ කියන කාරණේ තමයි ගරු සභාපතිතුමා පැහැදිලි කරන්නේ. මේ සම්බන්ධයෙන් ඔබට යම් කිසි පැහැදිලි කර ගැනීමක් කරගන්න අවශ්‍යයි. මේ වෙනකොට සමහරවිට අපි මේ කතා කරන කාරණා ඔබේ පවුලේ කෙනෙක් අත්විඳිනවා වෙන්න පුළුවන්. ඒ සියල්ල පිළිබඳව ගරු සභාපතිතුමන් ප්‍රශ්න කරන්න, නීතිමය වශයෙන් අවශ්‍ය පියවර ගන්න කොහොමද කියන කාරණේ පැහැදිලි කරගන්න මේ සියලු දේ වෙනුවෙන් අපේ දුරකථන අංක අපි විවෘත කරලා තියෙන්නේ. කතා කරන්න 2775285 2774 606 අපේ දුරකථන අංක විවෘතයි. යලි මතක් කරන්නම් 0112 775285 2112 707 606 0703 935 9357 කියන WhatsApp අංකයේ ඔසෙත් ඔබට ඔබේ අදහස් යෝජනා එකතු කරන්න පුළුවන්කම තියෙනවා. අපි විරාමයක් අරගෙන යලි කතා කරමු උදේ 8යි විනාඩි 20යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හන හද බලා ගන්නවා.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
4: ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තේරි.
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සසිලුෂන්.
6: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
7: එහෙමයි. එහෙම කියලා බලන්න.
8: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න.
9: ලකඩාගෙන ඉන්නේ උදේ 8:00 විනාඩි 26යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000

0: Menschheit. ලංකාවේ තන් විදේශ රටකට ගිහිල්ලා එහෙම නැත්නම් අපි කියන රට යනවා කියලා. එහෙම ගිහින් තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න, තමන් දැකපු හීන ටික හැබෑ කරගන්න, කොහොම හරි අප්‍රමාණ දුක් විඳගෙන තමන්ගේ ජීවිතේ ගොඩදා ගන්න, පවුල ගොඩදානවා කියලා හීන දැකපු ඒ අහිංසක මිනිස්සුන්ගේ හීනේ පාට කරන්න ගරු ජනාධිපතිතුමාට ලොකු උවමනාවක් තිබෙනවා. ඒත් දිගින් දිගටම මේ රට විරුවන් වෙනුවෙන් යමක් කළ යුතුයයි කියන විශ්වාසය තුල හිටියා. ඒ නිසාම මේ මෑත අපිට අහන්න ලැබෙනවා විශේෂ කාරණයක්. ඒ තමයි පොලියෙන් කොටසක් රජයෙන් ගෙවන ඊතරදිරිය ණය යෝජනා ක්‍රමයේ සම්බන්ධයෙන් මේ මාතෘකාව පෙරදරි කරගෙන තමයි අපි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගරු සභාපති කෝෂල වික්‍රමසිංහ මැතිතුමන් එක්ක කතා බහ කරන්න මේ කතාව ආරම්භ කරන්නේ. අපි මේ පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමක් කරමු. නමුත් දැන් අපිට මේ එතනින් එහාට ගිය කාරණා ගන්නවා. විශේෂයෙන්ම අපි දුරකථන අංක විවෘත කිරීමත් එක්ක ලංකා විවිධ ප්‍රදේශවලින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ කරගන්න, එතකොට උපදෙස් ලබා ගන්න, කරුණු කාරණා පැහැදිලි කරගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරමින් ඉන්නවා. ඒ අය අතරට ඔබටත් එකතු වෙන්න පුළුවන්. 2775285 2774606 අපේ දුරකථන අංක. රනිල් අපිට ඇමතුමක් තියෙනවා.
1: ඔව් අපිට ඇමතුමක් තියෙනවා. චන්දන බොතේජු මහත්මයා මිරිහාන ප්‍රදේශයෙන්. ඔබතුමාට පුළුවන් කතා කරන්න. අයිබෝන් සුබෝදෑසනක්.
2: අයිබෝන් සුබෝදෑසනක්. ඇත්තටම මේ කර සභාපතිතුමාට අයිබෝන්. මේ මට මේ තාම අහම්බෙන් තමයි මේ වැඩසටහනට මේ අහන්න ලැබුණේ. ඉතින් ඇත්තටම මේ මම මේ අවස්ථාවේදී මෙතුමා කියපු කාරණා ගැන බොහොම අවධානයෙන් අහගෙන හිටියා. හැබැයි මේ මට ඇත්තටම මම නීතිඥවරයෙක් වශයෙන් මට කල්පනා වුණා මේ විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත මම දන්නේ මොන කාලෙ මේක සම්මත වෙච්ච පනතක්ද කියලා. ඒක තියෙනවා කියලා නීතියක්. දැන් කවුරු හරි කෙනෙක් විදේශගත වෙලා රැකියාවක් කරොත් එහෙම විදේශගත ඒ පනත යටතේ කාර්යංශය ලියාපදිංචි නොවි ඒක අපරාධ වරදක් කියලා. ඒක නිවැරදිද මේ සභාපතිතුමා?
3: නැ මෙහෙමයි, අපරාධ වරදක් කියන වචනයට වඩා අපි දකින්නේ ඒක මේ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙච්ච පනතක් ඒකේ යාපංච අනිවාර්ය කරලා තියෙනවා. අපි බොළවන්දරට උත්සාහ කරන්නේ එසේ රට යම වළක්වන්න. අපි පැහැදිලි කරනවා හැමතිස්සෙම ඔහුට රැකවරණය ලැබෙන්නේ පනතේ තියෙන ප්‍රතිපාදන හරහා විදේශ නියුක්ති කාර්යාංශ ලියාපදිංචි වීමෙන්. විදේශ නියුක්ති කාර්යාංශයට අනුබද්ධ විදේශ රටවල අපගේ තානාපති කාර්යාල හරහා අපි ස්ථාපනය කරපු කම්කරු කාර්යධාරීන් සිටිනවා. ඔවුන්ගේ පැඳිහත් වීමෙන් ඔවුන්ට නීතිමය රැකවරණ ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඒ පනත හරහා ක්‍රියාත්මක වන ලියාපදිංචි ලබා ගත්තොත්. අපි පනත සංශෝධනය කිරීමෙන් තියෙනවා ඉදිරියේදී. පනතේ මේ වෙනකොට වසර 40ක් වෙන පනත දෙපාරක් සංශෝධනය වෙලා තියෙනවා. මට මතක මම නිවැරදි නම් 2004 හෝ 2009 විතර. ඒකදී අපි හඳුනාගත්ත යම් ශේෂ තියෙනවා. තාමත් පනතෙන් බලාපොරොත්තු වෙච්ච විදිහේ පනත ක්‍රියාත්මක කරගන්න ගියාම යම් යම් ඒරියාස් වල ගැප්ස් තියෙනවා. අපි ඒවා වෙනස් කරමින් සංශෝධනය කරලා ඉදිරියේදී පනත පාර්ලිමේන්තුවට ඒකෙදී ගොඩාක් අපි බලාපොරොත්තු වෙච්ච නියාමන ක්‍රියාවලිය වඩාත්ම විද්‍යමත් තැනකට ගෙන්න බලාපොරොත්තු වෙනවා. අන්න ඒ අදහස පැහැදිලි කරගෙන තමයි මම මේක වරදක් විදිහට දකිනවා, මගේ පුද්ගලිකව මම දකිනවා. ඒ වගේ පනතෙන් පනත අනුව ලියාපදිංචි නොවි රට යෑම කියන එක අපි ප්‍රතික්ෂේප කරනවා. ඒකදී විශේෂයෙන් දකින්නේ අගතියක් වෙන්න ඉඩ හැර ගැනීමම වරදක් වශයෙන් අපි දකිනවා. ඒක පන අපිට අත්තරෙන් කොට ගන්න පුළුවන් ජිනුක්ති කාර්යාංශයේ අපගේ අංශ තියෙනවා. අපි ක්‍රියාත්මක වෙනවා එයාපෝර්ට් එකේදී සුපරීක්ෂාකාරී බවකට ලක් වෙනවා. එසේ යවන තැරවකාර කණ්ඩායම් හඳුනාගත්තොත් අපි අත්තරංගුට ගන්නවා. මේ වගේ නියාමන කර්තව්‍යයක් කරනවා. ඒකදී මම පැහැදිලි කරන උත්සාහ කරේ එසේ නොකර යෑම හරහා වෙන අගතිය වළක්වා ගන්නත් ලංකාවේ පුරවැසියන්ට පනතේ හරහා ක්‍රියාත්මක වන ලියාපදිංචිය වීම හරහා ලැබෙන්න පුළුවන් සුබසාධන කටයුතු පහසුකම් පැහැදිලි කර ගැනීමත් තමයි මම උත්සාහ කරේ.
2: ඒ කාරණේ ඉතාම පැහැදිලි. ඔය මං හිතන්නේ ගල් කලාපේ රටවල් වල නුපුහුණු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් එක මං හිතන්නේ ඇත්ත කතාවක් අපි අහන්න දකින්න ලැබෙනවා. ඕනතරම් ලංකාවේ මේ අහිංසක මිනිසුන්ව රවට්ටලා අරන් ගිහිල්ලා ඒ මිනිසුන්ව වද හිංසාවලට ලක් කිරීම සහ අන්තිමට ඒගොල්ලන්ට පඩිත් නෑ, ඉන්න තැනුත් නෑ. ඒ කතාව පැහැදිලි. නමුත් වර්තමාන යථාර්ථය ගත්තොත් එහෙම මේ මහත්මයා ලංකාවේ ඉන්නවා අතිවිශාල පිරිසක් පුහුණු ශ්‍රමිකයන්, පුහුණු සහ එහෙම නැත්නම් ස්ටුඩන්ට් වීසා කියන කැටගරිය එක රටට ඒකල රට යනවා. ඒක තමයි යථාර්ථය. එතකොට ඒ අය රට ගිහිල්ලා අනිවාර්යෙන් ඒ අය පැය 20ක් එහෙම නැත්නම් පැය 40ක් නිවාඩු කාලෙ නම් එයාලා රැකියාවක් කරනවා. හැබැයි මම හිතන්නේ මගේ දැනුම අනුව සහ අධ්‍යක්ෂීම අනුව ඔය කවුරුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිලා ඉති කියලා. සයි හැමෝම තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් තමන්ගේ අධ්‍යාපනය වගේම තමන්ගේ ඉදිරිදා වීදන් කටයුතු දරනවා වගේම එය ලංකාවට මුදල් එවනවා මගේ සේවාදායකයන් ඉන්නවා වර්තමානයේ රයිට් හැබැයි ඒ කවුරුත් ওই පනතේ අරට ලියාපදිංචි වෙලා නැහැ අන්න එතන තියෙනවා අර මේ විශේෂ ස්ටුඩන්ට් වීසා කැටගරි එකකින් පිටරට යන සහ මම වෘත්තිකේ රයිට් මම නවසීලන්තේ මම බැරිස්ටා කෙනෙක් රයිට් මම එතකොට හෙත් වැඩ කරනවා මම මෙහෙත් වැඩ කරනවා ඒතර මම දන්නේ නැහැ මෙහෙම නීතියක් තියෙනවා කියලා දැන් ඒ නීතිය අනුව බැලුවාම ඒතර මමත් ප්‍රතිකාරේ රයිට් නමුත් අර ගල්ෆ් කලාපේ එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ඊශ්‍රායලයේ කොරියාවේ යන අයට වගේම අපි වගේ අයටත් රයිට් ස්ටුඩන්ට් වීසා වගේ වලින් යන අයටත් මේ පනත එක සමානව ආරෝපණය වුණොත් එහෙම ඒක ඇත්තටම අපි කියනවා නීතියෙන් ඒක ඔබ්නොක්ෂස් එහෙම නැත්නම් ඒක හරීම මේ මෝඩ පනතක් වෙනවා එහෙම නැත්නම් ඉරෂනල් අතාර්කික පනතක් වෙනවා මම ඉතින් ඔබතුමාට කාරණිකව ඉල්ලා සිටින්නේ මෙන්න මේ තියෙන වෙනස්කම් ඔක අවුරුදු 40ක් පරණ පනතක් නේ ඒ නිසා ඒක වර්තමානයේ අවශ්‍යතානුව හැඩගත් මේ එක්කෝ ඒ වගේ අර ස්ටුඩන්ට් වීසා හරි එහෙම නැත්නම් වෙන වීසාවක් මත යන අයට ඒක රෙජිස්ට්‍රේෂන් එක ෆී කරලා හරි එහෙම නැත්නම් ඒ රෙජිස්ටර් වෙන අය පරතරතේ පරිතකාරයෝ නොවේ කියන කාරණේ හරි මොකක් හරි ඔබතුමාලේ කියන ඒ සම්බන්ධයෙන් හදාරීමක් කරලා වර්තමානයට අනුව ඔය පනත වෙනස් කරනවා නම් මං හිතන්නේ කිතාමත් කාලුජිතයි ඔයා මං හිතන්නේ මේ ආණ්ඩුවට 3-2 බලයක් ජනතාව ලබා දුන්නේත් ඔය වගේ යල් පැන ගිය පනත්වල තියෙන අතාර්කික දේවල් වෙනස් කරලා මේ නීතිය යාවත් කාලින් කරන්නේ ඒක නිසා මම ඔබතුමාගෙන් කාරණකේ ඉල්ලා සිටිනේ අවශ්‍ය වෙනස්කම් කරන්න කියලා.
3: ඔව් මම පැහැදිලි කරන්නද? දැන් මෙහෙමයි ස්ටුඩන්ට් වීසා යන කණ්ඩායම් වලට ලංකාවෙන් රට යන්න පුළුවන් කිසි බාධාවක්
0: ඉගෙන ගැනීම සඳහා යන්න
3: පුළුවන්. ඒක විදේශ නීති කාර්යාංශයේ මුනියාමනේ කාර්යතාවේ ඇතුළෙත් නැහැ. අපි ඒකට බලපෑම් කරන්නේ නැහැ මැදිහත් වෙන්නේ නැහැ. නිකන් අපි මේ මාත්‍ය කිව්වේ ප්‍රායෝගික යථාර්ථයක් නේ. ප්‍රායෝගික යථාර්ථය තුළ ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා තමන්ගේ ආර්ථිකය කළමනාකර කරගන්න බැරුව සල්ලි හොඳටම සල්ලි තියෙන දරුවෙක් ගිහිලා හොඳ තැනක ඉඳගෙන ඉඳගෙන ගන්න එක විතරක් කරලා ඉගෙනගෙන රටේ ජොබ් එකක් හොයාගෙන තමන් කාල සීමාවෙන් අවසානයේ ජොබ් එකක් හොයාගන්න එක වෙනයි. ආර්ථික අපහසුතාවන් මැද සල්ලි මැනේජ් කරගෙන ගිහිල්ලා තමන්ගේ පාඨමාලාවට අවශ්‍ය මුදල් හොයාගෙන తాවකාලික රැකියා කරන එක වෙනයි. తాවකාලික රැකියා කරන එක විදේශ නීති කාර්යාලයේ නියමනය කරන්නේ නැහැ.
0: ඒ කියන්නේ මේ මොකක් හරි
3: සුපර් මාකට් එක පාර්ට් ටයිම් කරන එක වෘත්තියමය කිවිසුමක් කරලා තියෙන රැකියාවක් අපි සලකන්නේ නැහැ. අපි කියන්නේ ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා අධ්‍යාපන කටයුතු නිමා කර තමන්ගේ අධ්‍යාපන කටයුතු නිමා කර රැකියාගත වෙනවා නම් ඒ රටේ අන්න එදාට ඒතරතුරු දිසින්ති කාරාන්තරේ වන්න ලංකාවෙන් යාගේ තාත්තා හෝ අම්මා හෝ සහෝදරයෙක් හරි කියන්න මගේ පුතා රැකියාවක් කරනවා යාචින ගිවිසුම එවන්න පාස්පෝර්ට් කොපියක් එක එයා ලංකාවට එන්නේ නැතුව අපි මැදිහත් වෙලා ඔහු ලියාපදිංච කරලත් දෙන්න
0: එහෙම ප්‍රතිපාදනයක්
3: ඕ එහෙම එකක් තියෙනවා මේක මේ වැරදියට ගන්න ඕනේ නැහැ නීතියක් තියෙනවා ලංකාවෙන් යනවා නම් රට රැකියාවකට ගිවිසුමක් තියෙන්න ඕනේ රැකියා ගිවිසුමක් නැති කෙනෙකුට අපිට රට යන දෙන අවස්ථාවක් නැහැ ස්ටුඩන්ට් කෙනෙකුට රැකියා ගිවිසුමක් නැහැනේ එයාට ස්ටුඩන්ට් කෙනෙකුට රට යන්න පුළුවන් පාර්ට් ටයිම් කරන එකයි පොඩ්ඩක් කැමත්ත අපි ඒකට දොස් කියන්නේ හෝ දිරිමත් කරන්න ඕ දෙකෙම කිසිම එකකට අපි මැදිහත් වෙන්නේ නැහැ අපට අදාළ මාතෘකාවක් නෙවෙයි හැබැයි ඔහු රැකියාවක් හොයාගන්නවා නම් ඒ රටේ ඒ ගිහින් ඉගෙනගෙන පස්සේ අනේ රැකියාවේ ලියාපදිංචි වෙන්න ඔහු එතකොට අපේ ඔහු එතකොට මේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙච්ච නියාමන ක්‍රමවේද ඇතුළත් වෙනවා. ඔහුට අගිටියක් වෙනවා නම් රැකියා ප්‍රශ්නයක් වෙනවා නම් අන්න එතෙන්දී මැදිහත් වීම සහ ඔහුට අවශ්‍ය සුබසාධන කටයුතු ඔහුගේ දරුවන්ට සහෝදරයන්ට නෑදෑයන්ට අවශ්‍ය සුබසාධන කටයුතු කරන්න විදේශ නියුක්ති කාර්යාංශයේ සම්මත ක්‍රියාවල ඇතුළේ ක්‍රියාත්මක වෙන පුළුවන් විදියට මේක අවබෝධාත්මක තැනක වැඩ කරන්න. එතුමාගේ ප්‍රශ්නය හරි හොඳයි පැහැදිලි මං හිතනවා මං සාධාරණ උත්තරයක් දුන්නා කියලා.
0: අවශ්‍යතාවයේ අධ්‍යාපනය ලැබීම ඒ නිසා ඔවුන් යන්නේ අධ්‍යාපනය ලබා ගැනීම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ශිෂ්‍යෙක් විදිහට යන්නේ ගිහිල්ලා ඒ කරන ක්‍රියාවලියට ඇත්තටම කිව්වොත් එම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත් වීමක් කරන්න නෛතික වටපිටාවක් නැහැ. ඔහු හෝ ඇය ඒ රටේ අධ්‍යාපනය හමාර කළ රැකියාවක් කරනවා නම් එතැන් සිට
1: මදුෂංක දැන් මේ කතාව මේ ඉතාම වැදගත් නිසා අපි මේක FP පේජ් එකේ ලක්ෂණ පේජ් එකේ දැන් ලයිව් එකක් විදිහට යනවා. සභාපතිතුමා මේ කතා කරන කතාව ගොඩක් අයට වැදගත් ලංකාවේ වගේම ලංකාවෙන් පිට ඉන්න අයට. ඒ නිසා මේක අපි FB ලයිව් එකක් විදිහට අපේ ලක්ෂණ පේජ් එකේ මේ වෙලාවේ ප්‍රචාරය කරන ඔබට පුළුවන් ගිහිල්ලා එතන කමෙන්ට් කරන්න සහ මේ ඔබට තියෙන ප්‍රශ්න ගැටළු අහන්න. මේ සභාපතිතුමා කිව්ව කතාවේ මේ අර්ථය මම තවත් ටිකක් මට තේරෙන විදිහට පැහැදිලි කරනවා නම් මේක හොඳයි හැමෝටම හොඳයි. දැන් හැමෝම කියන අපි ඩොලර් එවන්නේ ලංකාවට. අපි ජොබ් එකක් කළා එහෙම නැත්නම් එහෙ පදිංචි වෙලා අපි ඩොලර් එවන්නේ ලංකාවට. හැබැයි මේ විදේශ රැකියාවක් උදෙසාම අපි කියන අවුරුදු දෙකක කාලයක ගිවිසුමකට එහෙම නැත්නම් යම් කිසි නියමිත කාලයක ගිවිසුමකට පිටරටකට ගිහාම රැකියාවක් සඳහා ගිහාම ඒ ඔක්කොම හොඳයි. ඔහු හොඳින් ඉන්නකම්
3: අනිවාර්යයෙන්.
1: ඔහුට අගතියක් වෙන තැනදී, ඔහුට අසාධාරණයක් වෙන තැනදී ලෝකෙම කතා කරන මිනිස් ජාවාරමට අහු වුණොත් කොහෙද ඔහු ලියාපදිංචි වෙන්නේ? ලංකාවේ රජයේ දැන් අපි හිතනවා දැන් උදාහරණයක් විදිහට මැලේසියා වගේ රටක මේ දවස්වල මේ භූමිකම්ප හැම නැත්නම් ගිනි කඳු සක්‍රිය වීම හැම නැත්නම් ස්වභාවික විපත් වගේ දේවල් ඕන රටක සිද්ධ වෙනවා. ඒ වගේ වෙලාවට ගණන් ගැනීමක් හැම නැත්නම් සංඛ්‍යාලේඛනයක්වත් නැහැ ලියාපදිංචි නොවි යන කෙනෙක් විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ එහෙම නැත්නම් ඒ ආයතනයක. එතකොට ඔවුන්ට පිහිට වෙන්න එහෙමත් නැත්නම් ලංකාවේ කෙනෙක් වෙනුවෙන් පෙනී හිටින්න යම් බලයක් නැති වෙනවා මේ කාරණාව නිසා. අර නීතියකටත් වඩා මේක අනිවාර්ය ලියාපදිංචි කරලා තියෙන හේතුව විදිහට පැහැදිලි කරගන්න ඕනේ. ලංකාවේ කෙනෙක්ට තියෙන ආරක්ෂාව, එහෙම නැත්නම් ලංකාවේ කෙනෙක්ට තියෙන රැකවරණය, ඔහු වෙනුවෙන් වගවීම සහ මේ ඊළඟට අපි කතා කරන්න යන කාරණාව දැන් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් අපි කියන ඩියුටි ෆ්‍රී එකේ යම් අවුරුදු ගණනක් රට ඉඳලාම යම් ප්‍රතිලාභ තියෙනවා. ඒ වගේම දැන් මේ ලෝන් එක එහෙමත් නැත්නම් රට ගිහිල්ලා හරි හම්බ කරන මුදල් හරියට භාවිතා කරලා අපි කියන ණය මුදලක් ලබාගෙන ඒකේ අඩුපොලියක් විශේෂ ආයෝජනයක් කරලා ඒ ටික ඉතුරු කරන්න ප්‍රතිපාදන හදලා තියෙනවා. ඒ වගේම රක්ෂණාවරණය මේ ගැන අපි කතා කරමු සභාවතුමා. එතකොට හොඳට පැහැදිලි වෙයි මොකද්ද මේකේ තියෙන ප්‍රතිපාදනය සහ රැකවරණය කියන එක.
0: 22500 වැය කරන්න ඕනේ. ඊට පස්සේ පිටිපස්සෙන් එන ප්‍රතිලාභ කන්දරාව පොඩ්ඩක් මතක් කරමු සභාවතුමා.
3: ඔව් දැන් අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ සාකච්ඡා ඇතුළේදී විදේශගත රැකියාවකට යද්දී අපි ලියාපදිංචි කිරීම, ලියාපදිංචි වීම අනිවාර්ය වීම හරහා ලැබෙන්නේ ඒ මුදලේ වටිනාකම විදේශ නීතිකාරයන් සිකුතු කර ගැනීම වගේ එකක් නෙවෙයි. තරවකාරයන් කියන්නේ සහ සමහර කණ්ඩායම් අපෙන් අහනවා අපි ලියාපදිංචි අපට මොනවද දෙන්නේ? වැඩක් නැහැනේ. ඔය අපි ලියාපදිංචි මුදල අපරාධ වගේ තැනක තමයි සමාජයේ ගොඩක් ඉන්නේ. හැබැයි වෘත්තීයම භාවයක් තියෙන රටේ නීතිය සමාජයේ ප්‍රතිලාභ වෙන්න පුළුවන් හානිය අගතිය වෙන්න පුළුවන් තත්ත්වයන් සහ යම්කිසි අනපේක්ෂිත තත්ත්වයකදී මුහුණ දුන්නාම රටේ නීතිය සහ පිළිසරණ උදව්ව ලබා ගන්න ඕන කියන අවබෝධාත්මක කණ්ඩායම් මේකෙදී එහෙම හිතන්නේ නැහැ. වුන් ලියාපදිංචි වල යනවා. විශේෂ නියුක්තිකාරංශ ලියාපදිංචි වෙනකොට මම අර කිව්වා විශේෂ මන්දහරුඩ අද මුදලකින් අපි ලියාපදිංචි කරගන්නවා. ඒකදී අපි විශේෂ නියුක්තිකාරංශ ස්ටෑම්ප් එකක් ගන්නවා අපේ පොතේ. ඔබ දකිනවා පොඩි වයි වර්ණ සහිත පොඩි කොටු පොඩි ස්ටෑම්ප් එකක්. ඒක හරහා අපි සහතික කරනවා ඔහු දිසනිත්‍තිකාරංශේ ලියාපන්ති කියලා. ඒ ලියාපන්ති ස්ටෑම්ප් එක ගහන්න කලින් මම අර කියපු අවස්ථා තුන දිසනිත්‍තිකාරංශේ ක්‍රියාවලිය හරහා රට යන ක්‍රමයට, ප්‍රයිවට් ලයිසන්ස් ඒජන්සියක් හරහා රට යන ක්‍රමයට හෝ තමන් විසින් හොයා ගන්න රැකියාවකට අපි කියනවා self, තම self ක්‍රමයට. වගේ තුනකටම ඒ අවස්ථා තුනම රට යනවා නම් ඒකෙදී ඔහුට පුළුවන් ඒ අවස්ථා තුන හරහා වෙන ක්‍රියාවලිය හරහා අවශ්‍ය documented process එක complete කරන්න. රැකියා ගිවිසුමක් ඉල්ලනවා, ඒ රහෝගේ passport එක, ඔහුගේ සුදුසුකම් පරීක්ෂාව, qualification එක, රජයේ රට රැකියාවට යනවා නම් රජයේ රැකියාව සඳහා විශාල කාර්යකියාවලියක් තියෙන එකත් ඔන්න මම එනම් පැහැදිලි කරන්නම්. ඔයගේ ක්‍රියාවලිය හරහා සත්‍යකේවල හරහා සහතික සත්‍යාපනය කරගෙන ආවට පස්සේ අපි ස්ටෑම්පෙන් ගැහුවාම ඒකෙදී පොඩි මුදලක් අපි වෙන් කරනවා ඔහුට ඉන්ෂුරන්ස් එකකට. ඔය හරහා ඌ රක්ෂණයකට ගැට ගැහෙනවා. රක්ෂණය හරහා ඌට ප්‍රධාන වශයෙන් අපි කියන්නේ අපි හිතමුකෝ දැන් පිටරට යනවා. ඒ රක්ෂණ හරහා ලැබෙන මුදල වෙනමයි. රිජිස්ටර් ලියාපදිංචි කෙනෙක් වුණාම ඔහු වෙනුවෙන් යම්කිසි මුදලක් දරනවා නම්, ඔහු වෙන යම්කිසි මුදලක් මැදිහත් වෙලා කරනවා නම් අපට නෛතික බලයක් හිමි වෙනවා. විශේෂ නියුක්තිකාරයන්ට නෛතික බලයක් හිමි වෙනවා. ඒ විදිහට ශ්‍රමිකයා සම්බන්ධයෙන් වියදම් කරන්න. අපර තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි එසේ ලියාපදිංචි නොව කෙනෙක් වෙනුවෙන් සත්ව පහකවත් වියදම් කරන්න අපට අයිතියක් නැහැ. එහෙම වියදම් කරන්න බැරි ඇයි? මේ පනත අරහා හැදිච්ච අරමුදල් තියෙන්නේ රිජිස්ටර්ඩ් මයිග්‍රන්ට් වර්කර්ස්ලා යොපු සල්ලි. පනත අරහා අපිට අරමුදල් දෙකක් තියෙනවා. විශේෂ නියුක්තිකාරයන්සේ වර්කර්ස් වෙල්ෆෙයාර් ෆන්ඩ් කියලා එකක් තියෙනවා, ලෝකල් එකක් තියෙනවා, විදේශ එකක් තියෙනවා. ඔය අරමුදල් වලට මුදල් දෙන්නේ ඔය සත්‍යාපනය කරලා සල්ලි දෙන රෙජිස්ටර් කරන කණ්ඩායම වල මුදල්. ඒ මුදල් හරහා පනතක් එකතු කරලා පනත හරහා සල්ලි එකතු වුණාට පස්සේ ඒ මුදල් තමයි අපි ප්‍රතිපාදන වලට උන්ගේ අනතුරකදී ගෙන්නා ගන්න වගේ දේවල් ගොඩාක් කරන්නේ. එතකොට ඒසේ මුදල් එකතු වෙන්න නොදී එකතු කරගන්න සහයෝගය නොදුන්න එම ආවරණයට ආපු නැති කෙනෙකුට වියදම් කරනවා කියන්නේ අපි අල්ලසක් දීමක් වගේ එකක් වෙනවා. කාට හරි නිරපරාධී රාජ්‍ය මුදල් වියදම් කරා වගේ නෛතික ගැටලුවක් වෙන හින්දා අපට කිසිම අයිතියක් නැහැ. මම අර කිව්වා වගේ ਉਹ අනිවාර්යෙන් එකතු වෙනවා මුදල් වියදම් කරන්න. විදේශ නියුක්ති කාර්යාංශයට ශ්‍රමිකෙක් වෙන මුදල් වියදම් කරන්න වෙන අවස්ථා මොනවද? පුද්ගලගත අපි හිතමු අර මේ මහත්මයා කිව්වා වගේ ගම් වතුරක් වෙනවා, සෝනාමියක් වෙනවා. අපිට తాවකාලිකව ඔවුන් ඔවුන් ඒ අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත් කරන්න වෙනවා. අපට ලැබුම් මල් මිලදී ගන්න වෙනවා. ආහාර පාන දෙන්න වෙනවා. එතකොට ඔහු වෙනින් අපට විදම් කරන්න මුදල් අනුමත කරන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවක ඔහු හොයාගෙන ඔහුට හොයාගන්න පහසුයි. කන්ටැක්ට් කරලා එතනින් ඔහු ඉවත් කරලා ගෙනල්ලා තවාලික ස්ථානයක නවත්තන් දෙන්න පුළුවන්. ඒවට ඔහුට ආහාර පාන දෙන්න පුළුවන්, රැකවරණය දෙන්න පුළුවන්. නැවත රැකියා ගත කරන්නකම් ඔහු වෙනින් මුදල් වියදම් දරන්න අපට හැකියාව තියෙන්නේ අන්න අර රෙජිස්ටර්ඩ් කෙනෙකුට විතරයි. මම අර කිව්වා වගේ ඒ මුදල් වියදම් කරන්න අපට නෛතික බලයක් තියෙනවා. ඒ අරුණාම අපි හිතමුකෝ කෙනෙක් රැකියාවක් අහිමි වෙනවා. රැකියාවක් අහිමි වුණාට පස්සේ ඔහු විදේශ නියුක්ත කරා රෙජිස්ටර්ඩ් කෙනෙක්ින්ද ඔහු කලින් කරපු රැකියා ගිවිසුම අනුමත කරලා සත්‍යාපනය කරපු ගිවිසුමකින් තමයි රට යන්නේ. ඔහුට බොහෝ අයිතියක් තියෙනවා. මම ආවේ මේ ගිවිසුම හරහා. මම මේ ගිවිසුම හරහාවට මගේ ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ නැහැ, උල්ලංඝනය වෙනවා. මට සාධාරණය කරන්න. ඔහුට පුළුවන් ඒ රටේ අදාළ විතානාපති කාර්යාලයට ගිහිල්ලා කන්සුලර් අංශයට හෝ අපගේ කම්කරු නිලධාරියන්ට පැමිණෙන්න කරන්න. කම්කරු නිලධාරියා වන්න තමන්ගේ රස්සාවෙන් බැඳී සිටිනවා ඔහුට උදව් කරන්න. ඒ ආතයන්ට කතා කරන්න. කතා කරලා මීටිමක් ඉල්ලලා ඊළඟ සාකච්ඡාවට මැදිහත් වෙලා ප්‍රශ්න අහන්න, ඔගේ ගැටලු විසඳන්න. ඌට නවතින පහසුකම් ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. රැකියාවෙන් ඉවත් කරන ආයතන වහනතාවකාලික මොකක් හරි ආයතන ඇතුළ ෆයිනෑන්ෂල් ඉෂුවක් කියලා ආයතන වහනවා. අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. එහම අවස්ථාවක් අපි සෑහෙන්න නිර්මාණ කරලා දීලා තියෙනවා. ඔහුට රැකියාව පඩි ඔය ලංකාවට එනවා නම් මේ ගිවිසුම කඩන්න බෑ. මෙන්න මේ ගිවිසුම වසර දෙකකට තියෙන්නේ. ඔහුට පඩි ගෙවන්න, පඩි ගෙවලා මුදලක් ගෙවන්න, ඔය ලංකාවට නැකන් වියදම් දරන්න වගේ ගොඩාක් කාරණා. රැකියාවෙන් ඩොට්ට දාන්න කිසිම අයිතියක්
1: නැහැ. රාජතාන්ත්‍රික මැදිහත් වීමක්
3: කරන්න පුළුවන්. අපි කරනවා, අපි කරලා ලංකාවට ගෙන්නගත් කන්නම්. අපි තව හිතමුකෝ මෙහෙම අනපේක්ෂිත විදිහට කෙනෙක් මිය යනවා. අපි හැමෝම යන්නේ ජීවත් වෙලා තමන්ගේ පවුල රැකලා, පවුලට උදව් කරලා ගොඩ ගිහිල්ලා ලංකාවටත් ඇවිල්ලා සතුටින් ජීවත් වෙන්න. ඔබ දන්නවද වසරකට 103ක් වගේ රට යනවා, 1000න් එක්කෙනෙක් මිය යනවා. 300ක් වගේ ලංකාව මියනවා. රෝගාබාධ, අසනීප, අනතුරු විවිධ හේතුන්ගොඩ මියනවා. ඒ මිය ගියාම ඒ ඔහුගේ මෘතදේහ ලංකාවට ගේන ලොකු වියදමක් කරනවා. මෘතදේහ ලංකාවට ගේන්න වියදම කිරීමේදී අපි මැදිහත් වීමක් කරනවා. විශේෂිතකාරයන් රෙජිස්ටර්ඩ් ව්‍යාපාරික වෙලා ගියව කෙනෙක් ගෙන්න අපි ආයතනයට කතා කරනවා. ආයතනයේ බැඳී සිටිනවා ඔහුගේ මෘතදේහය ගේන්න වියදම දරන්න, ඔහුගේ පඩි ගෙවන්න, ඔහුට හිඟ මුදල් ගෙවන්න. මෘතදේහ ලංකාවට සාමාන්‍ය රටක ඉඳලා ලංකාවට මෘතදේහයක් ගෙන්නන ගියාම 120, 112, 108, 10, 12, 20 වගේ ලොකු මුදල් ප්‍රමාණයක් කරනවා. එතකොට තමන්ගේ ආදායම හොයපු, තමන්ගේ ප්‍රධාන රැකියා කරපු, තමන්ගේ පවුල නැත්තු කරපු කෙනා මිය ගිහින් තියෙන්නේ මොකද? එතකොට ලංකාවේ අයට සරණක් නැහැ. නියුක්ති කාර්යාංශයේ මැදිහත් වෙලා මෘතදේහ ගෙන්න ගන්න පුළුවන්. ඒකට විදේශ නියුක්ති කාර්යාංශයේ විධාන කරන්න ඕනෙත් නැහැ. අදාළ ආයතනයේ විධාන කරනවා. බැරි වෙලාවත් ඒ ආයතනයේ මොහොතේ ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකක් හින්දා විධාන කරන්න බෑ කිව්වොතින් අපි අර එකතු කරපු ෆන්ඩ් එකේ තියෙන මුදල් වලින් අපි මැදිහත් වීමක් කරලා විධාන කරනවා.
0: අන්න හොඳ පොයින්ට් එකකට ඇවිල්ලා තියෙන සබපතම. දැන් අර ප්‍රශ්නයක් එනවනේ. තාත්තා කම්පැනියේ වැඩ කරපු නිසා තමයි එන්නේ. එතකොට මැදිහත්කාරුවෙක්, එහෙම නැත්නම් පාර්ශවකරුවෙක්, තරවකරුවෙක් නෑ මේ ඩීල් එකේ.
3: නෑ.
0: තාත්තා තමයි එන්න කියලා කිව්වේ. සමහරවිට තාත්තත් පුතාට රස්සාව දීලා හමව ලංකාවට වෙලා ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාත්තා මිය ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට ඔය වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් කවුද මැදිහත් වෙන්නේ?
3: ඒත් පුළුවන් නේ. මම කිව්වේ එහෙම යන ක්‍රමය self ක්‍රමය හරහත් ලියාපංච වෙලා ගියා නම් අපි අනිවාර්යෙන් මැදිහත් වෙනවා. ඒත් වෙනවා සමස්ත ක්‍රියාවල ඇතුළට. අවස්ථා තුනක් තියෙනවා. එකක් රජය, එකක් පුද්ගලික ඒජන්සි ආයතන, එකක් තමන් විසින් හොයාගන්න රැකියාව. තමන් විසින් හොයාගන්න රැකියාව සම්බන්ධයෙන් ඔහුට යම් වගකීමක් තියෙනවා. ඔහු තමයි කියන්නේ මේ රැකියාව මම දන්නවා, ස්ථානේ දන්නවා, පඩිය මට ෂුවර්. ඒකන්ද අපි ඇග්‍රීමෙන්ට් එකක් ඉල්ලගෙන ගෙනල්ලා අපි සත්‍යාපනය කළා. ඔහුගෙන් ගන්නවා ඇෆිඩවිට් එකක්. ඔහුගෙන් ගන්නවා ඇෆිඩවිට් එකක් කියන්නේ දිවුරුම් ප්‍රකාශයක් ගන්නවා. මේ රැකියාව මා විසින් සොයා ගන්නාලද? එහි සියලුම ආංශික කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන හානිදායක තත්ත්වයක් නැතුව මට යන්න පුළුවන් රැකියාවක් කියන අවසර දෙන්න කියලා ඉල්ලුමක් කරනවා. එහෙම ගියත් ගියාට පස්සේ ආරන්තරක් හෝ ගැටලුවක් ආවොත් සමස්ත ක්‍රියාවල තුලදීම අපි ඔහුට ඒ අවස්ථාව හිමි කරලා දෙනවා.
1: අපේ FB live එකට හොඳ කමෙන්ට් එකක් දාලා තියෙනවා. නිසංසලා කුමුදුනි තමයි මේ live එක දාන්නේ. කියනවා මේ අයුවන් ලියාපදිංචි වෙලා ආවත් ගෘහස්ත සේවයට යන කාන්තාවන් ඇග්‍රීමෙන්ට් එක සයින් කරන්නේ දවසකට පැය 7ක සේවා කාලයක් සතියකට 1 දිනක් නිදහස් දවසකට යටත්ව. ඒත් විශේෂයෙන් මැද පෙරදිග සේවිකාවන් සමහර වෙලාවට පැය 20ක්ම වැඩ. මේ වෙනුවෙන් අයිතියක් නැද්ද ගිවිසුමට පටහැනිව සේවයේ නිරත කරවීම වෙනුවෙන් සේවයට අයිතියක් තියෙනවද මේ වීඩියෝ ප්‍රශ්න කරන්නේ.
3: ඔක සෑහෙන කතා කරන මාතෘකාවක්. අපි මෙහෙමයි දැන් ඕකදී දම් ප්‍රමාණයකට ගත්තොත් විදේශගත ශාස්ත්‍රය තුළ පැය 7ක සේවයක් නෙවෙයි ගෘහ සේවයට තියෙන්නේ. ඒක අපි ඇත්තටම තීරුම් ගන්න ඕනේ.
0: ඔව්.
3: ඔහුට නවාතැන් දෙන්නේ තමන්ගේ ගෙදර. තමන් ගෙදර වැඩ කරද්දී නවාතැන් දෙද්දී ඔහුට තියෙන වැඩකාර රාජකාරී ගිවිසුම්ගත රාජකාරියට එහා ගිය එක. ඔය ගිවිසුම්ගත රාජකාරියට අපිට තියෙන චැලෙන්ජ් එකක් තමයි රටවල් වල නීතියෙන් ස්ථාපන වෙලා තියෙන නිවාඩු දින ඇයි අපට දෙන්නේ නැත්තේ, වසර අවසානයේ බෝනස් ඇයි අපට දෙන්නේ නැත්තේ කියන එක. මේ ශ්‍රේෂ්ඨය කොච්චර උත්සාහ කරත් යම් ප්‍රමාණයකට අවිධිමත් ශ්‍රේෂ්ඨයක්. අපි කිව්වට අපේ තියෙන ආර්ථික ප්‍රශ්නයට අපි මේ ගෘහ සේවයට යන්නේ එක ක්‍රියාත්මක කරාට අර අපි කියන සමවෘත්තිය කියන රට යවන ක්‍රමයට වඩා පොඩි අඩුපාඩු තැනක එක තියෙන්නේ. අපිට ඒකට චැලෙන්ජ් කරන්න පුළුවන් සීමා සහිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. තන හොඳ නැත්නම් තන මාරු කරන්න කියලා අපිට කියන්න පුළුවන්. අපිට යාට පුළුවන් කප්පල් කම්ප්ලේන් කරලා තන මාරු කරන්න. මමත් අවුරුදු 17ක් රට හිටපු කෙනෙක්. මම සෞදි අරාබියේ වැඩ කරා, ඩුබායි වල වැඩ කරා, බහරෙන් වැඩ කරා. ඔය කියන වටපිටාව පරිසර සම්බන්ධයෙන් මට පුද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා. අපි ගොඩාක් ඕත අපි ඒ කාලේ වැඩ කරද්දී 2000 ඉඳලා වැඩ කරා. මම දේශපාලනය කරා, සමාජ සුභ සාධනය කරා, ගමනික ප්‍රජාට උදව් කරා. ඒ මිනිස්සුන්ගේ හිරේ ගියපු කණ්ඩායමට ලේපා මන් දීලා තියෙනවා. හිරේ ගිය කෙනෙක් බියරගන්න ලේ අප වෙලා දීලා තියෙනවා. අපි ගිහින් බලලා තියෙනවා. තමහර කියන්න කනගාටු ලංකාවේ මිනිස්සු ගිහිල්ලා ඉන්න විදිහ දැක්කම කාමර නෑ, ඉන්න තැන් නෑ, හරි දුප්පත් තැන්වල ඉන්නේ. ඉතින් ඒක ඛේදවාචක එක මට්ටමක තියෙන එකක් තමයි. අපි ඒකට විසඳුමක් හොයාගන්න ඕනේ. පුළුවන් තරම් නියාමනය කරනවා, තන හොඳ නැත්තම් අපි තන මාරු කරලා දෙනවා. අර වගේ අහවල් දී අපට අයිතියක් වශයෙන් දෙන්න කිව්වහම ඒක වෙනුවෙන් යන්න පුළුවන් මට්ටමට විශේෂ තම දිනු නෑ. මීට හිතන්නක වසර 20කට එහා කොහොමද කියන දැන් නම් ප්‍රමාණයකට දිනු. දැන් තාක්ෂණය තියෙනවා, ෆෝන් එකක් තියෙනවා, පාවිච්චි කරන්න පුළුවන්. අපි කම්ප්ලේන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එක ළඟදී හඳුනලා දුන්නා. ඕනම ශ්‍රමිකයෙක් විදේශගත වෙද්දී අපට ලංකා කනෙක්ට් කියලා ඇප් එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ලංකා කනෙක්ට් ඇප් එක කරා ඔහුට පුළුවන් කම්ප්ලේන් කරන්න. ඒක අපේ කලින් තිබිච්ච බියුරෝ එකේ ඇතුලේ තියෙන කම්ප්ලේන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකට කනෙක්ට් කරලා තියෙනවා.
0: සබවතුම මෙහෙම පහසුකම් ගණනාවක් ඔබතුමන්ලා හදලා දෙනවා. මේ මේකේ ඇතුළෙම තව කාරණාවක් තියෙනවා. දැන් සමහර තැරැව්කාර ආයතනත් එක්ක අපි මේ සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡා කළා. ඔවුන් අපිට කියන කාරණේ තමයි ඉන්ටර්වයුව එක කරලා ඒගොල්ලන් යම්කිසි මුදලක් අපිට ලබා දෙනවා. ඒක තමයි අර තැරැව්කරුවක්. දැන් අපිට තව ප්‍රාදේශීය මට්ටමේ තැරැව්කරුවට ඉක්කුත් ඉන්නවනේ. ඒජන්සියට මෙයාව ගෙනත් දෙනවනත් රුපියල් ලක්ෂයක් විතර ගෙවන ආයතන තියෙනවා. කෙනෙක් ගෘහ සේවය සඳහා හොයලා දෙනවා නම් එහෙම ගෙවන ඒජන්සි ඕන තරම් ලංකාවේ තියෙනවා. එතකොට AI කියන්නේ මේ ඇග්‍රිමන්ට් එක ඇතුලේ පිටරටින් මාව ගෙන්නා ගන්න යම්කිසි මුදලක් දෙනවා, ටිකට් එකට ගෙවනවා, ඒ සියල්ල ගෙවලා තමයි ගේන්නේ. ගෙදර ඇවිල්ලා ටික දවසක් යනකොට ඔන්න වැඩ කරන්න බෑ. තව එහෙම නැත්නම් යාළුවෝ ටිකක් ඒ මැද පෙරදිග රටේදී ලංකාවේ පිරිසක් අඳුර ගන්න ඒගොල්ලෝ ගෙන උතෙන්ට වඩා පඩි ගෙවන තැනක් තියෙනවා. එහෙම සමහර වෙලාවට මේ රැකියාව මාරු කරපු අවස්ථා තියෙනවා. ඔය නිසා ප්‍රශ්න කන්දරාවකට මුහුණ දීලා තියෙනවා. දැන් ඔබතුමා මේ කතාවේ එකතැනක කියනවා රැකියාව ස්ථානයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ස්ථානය මාරු කරගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. අපි බැලුවොත් එහෙම කවුරු හරි කෙනෙක් පෞද්ගලිකව ස්පොන්සර් කරලා ගෙනාව කෙනෙක්. ඒ සේවා ගිවිසුම ප්‍රකාරව ඒ කාල පරාසය ඇතුළේ ඉන්න ඕනද? එහෙම නැත්නම් එතනින් පිටත් වුණාට පස්සේ සමහර තැන්වල අපි දැකලා තියෙනවා පාස්පෝර්ට් එකවත් දෙන්නේ නැහැ. පාස්පෝර්ට් එකක් ගෙදර තියාගෙන ඉන්නේ. එතකොට එයා හොරෙන් පැනලා වැඩ කරන කෙනෙක් විදිහට තමයි ඒ රට ඇතුලේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. එතකොට උන් අනාරක්ෂිතයි. මොකද මේකේ තියෙන නෛතික ප්‍රශ්න?
3: ඔව්. දැන් මෙහෙම ඔක පැති කීපයක් තියෙනවා. ඔබ පටන් ගත්ත තැන මම පටන් ගන්නම්. ලංකාවෙන් දෙක ගෘහස්ත සේවයේ සඳහා විදේශගත වෙද්දී ලංකාවේ මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි ශ්‍රමිකයන් යොමු කර ගැනීමට සබ් ඒජන්ට්ස්ලා ඉන්නවා. අපේ තුමු එක්ස්කේල් ඒජන්සියක් තියෙනවා. ඔහුට ඇනවම් 50ක් තියෙනවා. 50ට කට්ටිය හොයාගැනීමේදී ඔවුන් පළාත් වලින් තැන් තැන් වලින් ඔවුන්ට හදාගත්ත ජාලයක් තියෙනවා. සබ් ඒජන්ට්ලා ඉන්න තියෙන කණ්ඩායම ඉන්නවා කියනක අපි දන්නවා. අපි නීතිගත කරලා නැහැ. සබ් ඒජන්ට්ලා අපි නීතියෙන් පිළිඅරගෙන නැහැ. සබ් ඒජන්ට් කෙනෙක්ගේ ක්‍රියාවලිය තමයි කෙනෙක් ගාවට ගිහිල්ලා කන්වින්ස් කරන එක. වයිෆ්ව කන්වින්ස් කරන්න බැරි නම් ඔහු හස්බන්ඩ් අප්‍රෝච් කරනවා. ඒකෙදී අපි එකඟ නැති ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. විදේශගත වෙද්දී අපි මුදල් ඒවල විදේශගත වෙන ක්‍රම තමයි ගොඩක් තියෙන්නේ. අපි හිතමුකෝ වෘත්තිකයක රට යද්දී රෙක්‍රූට්මන්ට් ප්‍රොසෙසින් චාර්ජ් එකක් තියෙනවා. ඒ පැත්තෙන් වීසා චාර්ජ් එකක් තියෙනවා. ඒකට අපි මුදල් ගෙවලා අපි යන්නේ. සාමාන්‍ය ලෝකයේ හොඳම ක්‍රමය තමයි කියන්නේ සීරෝ කොස්ට් මයිග්‍රේෂන්. ඒක ප්‍රායෝගික තලයේ නෑ දැනට. අපි හිතනවා ඒක යම් කාලයකදී ඒක තාම තියෙන්නේ ගොඩාක් දුර. ගෘහ සේවයට යන කණ්ඩායම් වලට මෙසේ මුදල් ගෙවීමක් කරනවා. ඒ පැත්තෙන් අර මම අර කියන පෙළඹවා ගැනීමට ওই මුදල් ගෙවීම කරහා තමයි මේ ආයතන කටු සියල්ල සිද්ධ වෙන්නේ. එසේ අර්ථයකට වෙන්නේ ගත්තොත් සමහර කණ්ඩායම් ඉන්නවා මේ නෙගටිව් පැත්ත කියන්නම් ලක්ෂ මෙච්චර දෙන්නම් වයිෆ් කන්වින්ස් කරලා දෙන්න හස්බන්ඩ්ට මේක යම් ප්‍රමාණයකට වාසියක් මුදලක් කරනවා. මෙහෙම රට ගිහිල්ලා උඹ රට ගිහිල්ලා මාස පහකින් වරේ සිංහල ආසාවෙන්
0: සල්ලි
3: වෙන්නේ. එහෙම ගිහිල්ලා අරහේ ගිහිල්ලා මෙයා දැන් සල්ලි ගත්තට මෙයා ට්‍රේනින් කරලා ප්‍රොසෙස් එක අරහා ගිහිල්ලා ට්‍රේන් වෙලා හොඳට භාෂා පුරුදු කරලා යම් ප්‍රමාණයකට පුහුණු වීම කරලා බහඬ බහඬ ආවරණය කරන වැඩ සමග වැඩ කරන ක්‍රියාවලිය කියලා දීලා NVQ3 ලෙවල් එකට සර්ටිෆයි කරලා දවස් 25ක නේවාසික පුහුණුවක් දවස් 3ක ප්‍රායෝගික පරීක්ෂණ පුහුණුවක් සමස්තයකට දවස් 28ක පුහුණුවක් කරලා අපි යොමු කරලා පුහුණු කරලා පළවෙනි වතාවට යනවනම් පුහුණු කරලා තමයි මෙයා යවන්නේ. එතෙන්දී ඔහුට වැඩ කරගෙන ඇයට වැඩ කරගැනීමේ ගැටලුව තියෙනවා. ඒත් වෙන්න පුළුවන් ඒ වැඩ කරන තන ස්වාමියාගේ නපුරු බස් වචන හැසිරීම උන්ගේ තියෙන හොඳ නොවීම උඩ වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒකවත් ඒවට විසඳන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. එසේ නොවී උමනාවෙන්ම අගතිගාමී විදියට ගිහිලා ලංකාවට නැවතෙන්න අදහසකින් යන කණ්ඩායම් ඉන්නවා කියන ගමයි අපිට නිරීක්ෂණය වෙලා තියෙන්නේ. ඒක ඒ හරහා තමයි ඔය කඩවැටීම තියෙන්නේ. ඕනම කෙනෙක් විදේශගත වෙලා ගෘහාසර රැකියාව සඳහා විදේශයට වුණත් තමන්ගේ රැකියාවේදී ගැටලුවක් ආවොතින් අනිවාර්යෙන් ඔයයට කම්ප්ලේන් කරන්න අපි දැන් මැකනිසම් එකකුත් හදලා තියෙනවා. ෆෝන් එකට ඇප් එකකුත් දීලා තියෙනවා. කනෙක් කරලා කම්ප්ලේන් කරන්න පුළුවන්. හැබැයි මෙම නයිතික ක්‍රියාවලියට පරිබාහිරව තරවකාරයන් මැදිහත් වීම කරන ක්‍රියාවලියක් ඔබතුමා කිව්වා වගේ තියෙනවා. ඒ කරා විවිධ පාර්ශ්ව විවිධ බෙනිෆිට් ගන්නවා. එළියට වහින්න. ඔතනින් එළියට වහින්න කියන්නේ නීති කඩන්න කියන එක. එළියට බැස්සට පස්සේ ඉන්නේ කොහෙද අපි දන්නේ නැහැ. අතනින් කම්ප්ලේන් කරනවා රම්භාණ්ඩ හොරකමක් කරලා එළියට බැස්සකට. හොරකම් කරලා නෙමෙයි බහින්නේ. හැබැයි ස්පොන්සර් යාව ගෙන්න ගන්න ලංකාවේ ඩොලර් 10,000 15,000 20,000 වියදම් කරලා තමයි ලංකාවෙන් කෙනෙක් ගෙන්න ගන්න. ඔහුට ගියේ මුදල පියවා ගන්න ඔව අවුරුදු දෙකක් ඇතුළත උත්සාහ කරනවා ඔහුගෙන් සේවය ලබා ගන්න. අපි ඒ පැත්තේ හිතුවත් මුදලක් වියදම් කරලා ගෘහ සේවයට කාන්තාවක් ගෙන්න ගන්න තමන්ගේ ගෙදර තියෙන රයිඩටික් කරගන්න හොඳ සේවකයෙක් හොඳ සේවය හිමි කෙනෙක් නම් පදරටික් කරනවා පඩිය ගෙවනවා වසර දෙක අවසානයේ තව ඉන්නවා කියන තව ඉන්නවා මේක ගිවිසුමක් ගතව හොඳට ක්‍රියාවලිය යනවා මුදල් හම්බ කරන කාන්තාව ලංකාවට සල්ලි දෙනවා තමන්ගේ ලංකාවේ ආර්ථිකය බැලන්ස් කරනවා එසේ ක්‍රියාවලියට යන සේවිකාවගේ පැත්තෙන් වරදක් වුණා ඉතින් මම අර කිව්වා වගේ සැලසුම් සහගතව නැවත එන්න ආපහු එවිලා ආයන්න වගේ තැනකට ගියොත් අර සේවය ලබා ගන්න මුදල් වියදම් කරපු ඒ ගෘහස්ත හිමිකෙනාට අසාධාරණයක් වෙනවා. ඔහු කරන්නේ කම්ප්ලේන් කරලා සල්ලි අරන් පැන්නා කියලා කම්ප්ලේන් කරනවා. එහෙම නොවෙන්න අපි කියන්නේ ගැටලුවක් ආව වෙලාවට කෙලින්ම සෙනෙහුති කාර්යාංශයේ තන අධිකාරියන් නිලධාරීන් දැනුවත් කරන්න අපි මැදිහත් වෙලා ඊළඟ තත්ත්වයට උන්ව ගමන් කරන ප්‍රශ්න ලියලා දෙන්න පුළුවන් අපි.
1: අපි ඉක්මනට මුචු විරාමයක් ගමු. උදේ 8:55යි.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
1: ආරක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකරණ ලද දැන්වීමකි
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: උදේ 8:55
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: 99.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ
1: වෙලාව පෙරවරු 9යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයි රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවතේ සමකෙන් මම සුලක්ෂණ උදේශකයිදිරිවීර ප්‍රවති සංස්කරණය සපුන් දිලක්කලින රච්චේ
1: දැයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: මුහුතෙන්වත් කුමනින්වත් කුටුකෙන්න එපා කොහොමකෙනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: රුපියල් 1,59,80,000 වටිනා විදේශීය දුම් වැටිතොගයක් සමගට දෙනෙකු රෙගෝ බගින් අත්තරන් කුඩකෙන තිබෙනවා ඩුබයි සිට කටුනායක ගොන්තටුපොළ වෙත පැමිණ තිබූ මොවුන් දෙදෙනා ගොන්තටුපොළ පරයන්තේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත භවතුස්සේ පිටව යාමට සූදානම්ව සිටියා. එහිදී රේගුලධාරීන් ඔවුන් රැගෙන ගමන් බලු හතරක් පරීක්ෂා කළ අතර ඒවා තිබේ විදේශීය නිෂ්පාදිත දුම් වැටි 1,06,000 අඩංගු කාටුන් 533ක් සොයාගත්තා. මෙම සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් බවයි අනාවරණය වී තිබෙන්නේ. බ්‍රික්ස් රටවල නායකින්ගේ 18 වැනි සමුළුවේ පළමු අදිරේ රැස්වීම ඉන්දියාවේ නවතිලි නුවරදී පැවැත්වුණා. ඒ බ්‍රික්ස් සාමාජික රටවල නායකින්ගේ සහභාගිත්වයෙන්. එහිදී අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බ්‍රික්ස් සංවිධානය ලොව ප්‍රමුඛ සංවිධානයක් ලෙස අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවයි. මෙහිදී ලෝක නායකින් මැදිපිරි දිගියුත් තත්ත්වය සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කරගත්තා. එහිදී ශ්‍රී ජින්පින්ස් ජනාධිපතිවරයා වැඩපිළිදිග සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළ බවත් ගැටුම් අවම කිරීම සහ සාමය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ බවත් කියා සිටියා. මේ අතර 2027 වසරේදී චීනය බ්‍රික්ස් සංවිධානය වාරික සභාපතිත්වය භාරගත් අතර බ්‍රික්ස් රටවල ඩායිකින්ගේ 19 වැනි සමුළුවට චීනය සත්කාරකත්වය සපයන බවද එහිදී නිවේදනය කළා. මේක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: පහර ලංකාවටම
1: ලකඩ සර්ච් ලයිට් හගෙන නුදේ 9යි විනාඩි 5යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි

0: സെർച്ച് ലൈറ്റ് സമാജഘതികാവത്തുള്ള പിന്നെ അത് അപ്പൊ മാതൃകാവത്തമായി വിദേശ റട്ടക്ക് රැකියාවල් කරන අපේම ආදරණීය සහෝදර ජනතාවට තියෙන ප්‍රශ්න ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉන්න වෙලාව ඉතාම ගෞරවයෙන් අද මේ කතාබහට අපි ආරාධනා කළා සභාපති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කෞසල වික්‍රමසිංහ මහත්මන්ට එතුමන් සමගින් අපි කතා කරමින් ඉන්නේ. සභාපතිතුමා, පහුගිය කාලවකවානු අපිට දැන් දශකයකට විතර එහා පැත්තේ මතකයේ තියෙන්නේ විදේශ රටකට යනවා කියලා කියන්නේ අපායට යනවා කියන හැඟීමක්. ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්න ටික මේ ගැටළු වලට නිවැරදි මැදිහත් වීමක් කරන්න ලංකාව ඇතුලේ ජීවත් වෙන්න වටපිටාවක් නැති වෙනකොට කුඹුරු ටික මැරලා යනකොට මෙතනින් එහාට ගොඩ යන්න නම් ගෙයක් දොරක් හදාගන්න නම් රට යන්න ඕන කියලා හිතපු අම්මලා තාත්තලා අපි දැක්කා බොහෝ වෙලාවට තමන්ගේ දරු පෙටව ටික දාලා ගියා. මේක එක පැත්තකින් සමාජ ඛේදවාචකයකුත් නිර්මාණය කළා, ප්‍රශ්න ගණනාවකුත් නිර්මාණය වෙච්ච එකක්. එක උත්තරයක් හොයාගෙන ලංකාවට එනකොට තව ප්‍රශ්න පත්‍රයක් ගෙදර ඇතුලේ නිර්මාණය වෙලා තිබුණා. තමන්ගේ දරුවන්ට විවිධ හානි සිද්ධ වෙච්ච අවස්ථා තිබුණා. මේ සියල්ල දිහා බලාගෙන ඉඳලා අවසාන අපි දැකපු දේ තමයි අර දැකපු හීන ඔක්කොම පොදි බැඳගෙන ගිය අම්මව ගෙන්න ගන්න උනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීමක් කරලා. හරි, ඒ ආවට පස්සෙත් කිව්වා යඟට මේ ඇඟ ඇතුලේ යකඩ යන තියෙනවා, මෙයාට තැලුම් පහරවල් තියෙනවා, ගහලා තියෙනවා, තුවාල වෙලා තියෙනවා, මෙන්න මෙහෙම කතා ගොඩාක් පහුගිය කාර්තුවේ අපිට ඇහුණා. හැබැයි හරි වාසනාවක් ඒක. දැන් අපිට එහෙම ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ නැහැ. මොකක්ද ඔබතුමන්ලා මේ කරපු විප්ලවය? මොකක්ද මේ කරපු කෙලින්ම කිව්වොත් එම අංශක 360ක් අනිපතර කරකවල තියෙන වැඩි. නැත්තම් අපිට දවස ගානේ මේ වගේ සිදුවීම් අහන්න සිද්ධ වුණා. මොකක්ද ඒ කාලේ එහෙම වෙන්න බලපාපු හේතුව?
1: ඔව්, ඇත්තටම අපි මේක පැහැදිලි කරන්න නම් චුටි වෙලාවක් අරගෙන ශ්‍රී ලාංකික ඔය කියන ශේෂය, ඔබ කියන කණ්ඩායම බෞද්ධරේ ගත්තොත් ස්කිල් නොවන මයිග්‍රේෂන්, අන්ස්කිල් සෙමි ස්කිල් මයිග්‍රේෂන් කණ්ඩායමේ තමයි තියෙන්නේ. ඔය ප්‍රශ්නේ එන්නේ නෑ ස්කිල් සහ ප්‍රොෆෙෂනල් කැටගරි කට්ටිය රට ගියාම. ඉතා දරිද්‍රතාවය ඉතාම වැඩි, ආර්ථික පීඩනය වැඩි, අර්බුදයෙන් ගැලවෙන්න රට යන්න තෝරාගන්නේ අවසාන මොහොතේ වගේ තත්ත්වයක තියෙන්නේ ඔය කියපු සෙමි ස්කිල් කැටගරි එක. ලංකාවේ දේශ නියුක්ති කාර්යාංශය පිහිටවන්න කලින් ඉඳලම ප්‍රධානවත් ධාරාව උනේ ගෘහ ශ්‍රමිකයන් ලාභිතට යෑම. ඒක ඉතා විශාල වශයෙන් ආර්ථිකයට දායකත්ව දෙන ගමම්ම ඔබ කිව්වාගේ සමාජ ඛේදවාචකයකුත් වෙලා තිබුණා. මුලදී මේක අන්ස්කිල් විදිහට ගියාට පසුගිය කාලවල වසර 7-8කට කලින් මම නිවන්තකේ නිවැරදි නම් මේක ස්කිල් මයිග්‍රේෂන් එක වශයෙන් ට්‍රාන්ස්ෆෝම් කරන්න තීරණ අරගෙන මේක විධිමත් පුහුණු ක්‍රියාවලියකට අනුයුක්ත කරලා අනුගත කරලා විදේශ කාර්යාංශය අධීක්ෂණ යටතේ ශ්‍රමිකයන් ගෘහස්ථාස්තික රැකියාවන්ට ශ්‍රමිකයන් පිටරට යැවීම නියාමනය කරමින් පැවතිලා තියෙනවා. ඒකෙදි තමයි ඔය ක්‍රමක්‍රමයෙන් ඔය තියෙන අඩුපාඩු අඩුවලු වෙමින් ආපු එකට බලපාව විශාල හේතුව. ඒක තමයි විදේශ නියුක්ති කාර්යාංශයේ කාර්යභාරයේ කාර්යභාරයේ වගකීම. ඒකෙදි අපි දින 50 අපි ගත්තොත් ගෘහ සේවයට යන කාන්තාවන් සහ පිරිමින් ඉන්නවා නම් පිරිමින්ට අපි පිරිමින් නම් ඉතාම අල්පයි මම දන්න තරමින් වාර්තා වෙනවත් අඩුයි. කාන්තාවන්ට අපි දෙනවා තමන් පළවෙනි වතාවට විදේශගත වන්නේ නම් ගෘහ සේවයේ රැකියාව සඳහා දින 25ක ගෘහස්ත පුහුණුවක් දෙනවා සහ දින 3ක සමස්ත දින

ගුඩ් මෝනිං. උද 10යි විනාඩි 12යි වෙලාව. මම දන්නවා අද ඉතින් ඔයා බලාගන්නේ මම මෙතන මේ කතා කරන එක නෙවෙයි කියලා. රිද්ම වීරවර්ධන තාම එන ගමන්. හැබැයි අර තව චූටි වෙලාවක් දෙන්න යාට. එයා දැන් එන ගමන්. ඉතින් අද පුළුවන් වත්තේ ඔයාට රිද්මත් එක්ක කතා කරන්න, රිද්මගෙන් අහන දෙයක් තියෙනවා නම් අහන්න. ඒ හැමදේම කරන්න chance එකක් තියෙනවා. මම පැත්තට message එකක් දාන්න. අද මං විතරක් නෙවෙයි ඉන්නේ, මාත් එක්ක රිද්ම එකතු වෙලා ඉන්න. ඊළඟට මම රිද්මත් එක්ක තමයි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. දැන් මේ පේන මාන ඉන්නේ. පොඩ්ඩක් ඉන්න ඕනි, ඉක්මනින් ඉන්න. රිද්ම මාව වහගෙන නම් ඉන්නේ මේ වෙලාවේ. හරියනම් ඉතින් අද මියුසික් ගරාජ් රවින්දත් එක්ක තනියම නෙවෙයි ඔයාට අහන්න පුළුවන් වෙන්නේ. අද මාත් එක්ක ඉනෝ රිද්ම වීරවර්ධන. ඔය ආදරය කරන, ඔය ආස කරන කෙනෙක් ඉදින් රිද්ම කියලා කියන්නේ. අද යාගේ සංගීත ජීවිතය ගැන, වගේ මෙයාගේ ඔය නොදන්න දේවල් ගැන, යාගේ පෞද්ගලික ජීවිතය ගැන ගොඩාක් දේවල් කතා කරන මම ලෑස්ති වෙලා ඉන්නවා. මම දන්නා රිද්මට කොහොම උත්තර දෙයිද කියලා. මමත් එක්සයිටින් අද නම්. මම දන්නා මම වහගෙන ඉන්න ඔබත් එමයයි කියලා. ඉක්මනින් යන ලකන්නපේ පේජ් එකට මගේ වෝල් පොස්ට් එක වට බලා ගන්න පුළුවන්. රිද්මත් එක්ක අපේ තින වෝල් පොස්ට් එක ගහ ගිහිල්ලා ටග් ගාලා සර්ච් කරලා ලකන්න කියලා සර්ච් කරලා අපේ වෝල් පොස්ට් දැක්කට පස්සේ කමෙන්ට් එකක් දාන්න. රිද්මගේ මොනව හරි අහන්න දෙයක් තියෙනවා නම් ඒ පෝස්ට් එකේම කමෙන්ට් එකක් දාන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ නම්බර් එක විවෘතයි වෙනද වගේම 07.03.93.5.97 07.03.93.5.97 නම්බර් එකට මැසේජ් එකක් දාන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. රිද්මත් එක්ක කතා කරන්න ඕනි. දැන් මේ දැන් විතරයි මම මේ තනියම කතා කරන්නේ. ඊට පස්සේ දවල් 12 වෙනකන් මායි රිද්මයි ඔයයි තමයි මෙතන ඉන්නේ. හරිද? දැන් අහන්න දෙයක් තියෙන නම් මතක තියාගෙන එක්කෝ මට කෝල් එකක් දෙන්න, නැත්නම් මැසේජ් එකක් දාන්න, නැත්නම් වෝල් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න. උදේ 10යි විනාඩි 14යි. අද මියුසික් ගරාජ් රවින්දයාත් එක්කම රිද්ම වීරවර්ධනත් ඉන්නවා.

0: උදේ 10 විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 115 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
3: අපි සොයන්නේ
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
5: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරු.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවින් ප්‍රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් පලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් පලස් කිනුවා
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: දෙදහයයි විනාඩි තිස්ස එකයි වෙලාව. ඉතින් දැන් මන් දන්නව මේ බලාගෙන ඉන්නේ දැන් රවින් දැකිවන එකෙක් එක්කගෙන එනවා කියලා. දැන් ඒ ළමයා අද ෂුට පරක් වෙලා තමයි මේ පැත්තට ආවේ. එනිසා මොකද කරන්නේ මේ ගැල? අයිබෝන් රිද්ම.
1: අයිබෝන්.
0: කොහොමද?
1: හොඳින් ඉන්නවා.
0: මං හිතන්නේ මේ තමයි ෆස්ට් ටයිම්. මං හිතන්නේ මේ තමයි ෆස්ට් ටයිම් ලකන අපිත් එක්ක ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්නේ රිද්ම. හරි දැන් රිද්ම ගැන කතා කරද්දී දැන් අද අලුත් වැඩ ගොඩක් අපිට මේ පැත්තෙන් කරන්න තියෙන අලුත් song එකක් තියෙනවා අපිට රිලීස් කරන්න. ඊට පස්සේ තව අලුත් දෙයක් තියෙනවා ඒ ගැනත් අපි කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඒක න පොඩි hint එකක් මම හිතන ඕන නැහැ අපි ඒ ගැන කතා කරමු ඉස්සරහට දිගටම ආගෙන ඉන්න music garage. ඉතින් හරි දැන් මේ පැත්තට එද්දි මම කැමති මුලින්ම දැනගන්න රිද්මගේ කොහමද පොඩි කාලේ ගෙවුනේ? රිද්ම කියන්නේ මොන වගේ චරිතයක්ද පොඩි කාලේ? කොහොමද ඒ විස්තර ටික කතා කරමු රිද්ම අපි.
1: පොඩි කාලේ මම හිතන්නේ මම ටිකක් ඉන්ට්‍රෝවර්ටඩ් ඒ කියන්නේ සයිලන්ට් පැත්තකටලා ඉන්න කැමති චරිතයක් කියලා තමයි මට මතක ඇත්තට. ඒ කියන්නේ වුණාට ඒ කියන්නේ මියුසික් පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ ඉස්කෝලවල එහෙම මම ඒ ගොඩක් ඉදිරිපත් වෙලා වැඩ කරේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ එහෙම ඩ්‍රයිව් එකක් තිබුණේ නැහැ එහෙම ඉස්කෝලේ කාලේ. ඒ වුණාට පවුලේ දේවල් වලදී ඒ කියන්නේ ෆැමිලි ගෙට් ටුගෙදර්ස් වලදී ට්‍රිප් එකක් යනකොට ඒවැයේදී කොහොමත් සින්දු කියන සෙට් එනවා මට. එතකොට අර පවුලේ ඉන්න ගායකයන්ගෙන් එක්කෙනෙක් කියන්නේ හරි මියුසිකල් කියන්නේ අපි කසින්ස්ලා යම මොම අනකට හරි මියුසිකල් ෆැමිලියක් ඉතින් අපි ගිහිල්ලා වාහනේ නැගගලින් යන සින්දු කියනවා. ඉතින් ඒක තිබ්බා. සා පොඩි කාලේ ඉඳන් මම හිතන්නේ අර මියුසික් කියන එක එක ශානරයන් වල ඒව අහන්න හම්බ වුණා පොඩි කාලේ. කියන්නේ නාට්‍ය නූර්ති අපිට කැසට් එකක් තිබ්බා. එතුවිට සරච්චන්ද්‍ර සූරිගේ ඉතින් ඒව තිබ්බා. අබා තිබ්බා, හින්දි සින්දු අහන්න තිබ්බා, අපේ මාස්ටර්ගේ සින්දු තිබ්බා, ලුණු දෙහි වගේ සින්දු අහන්න හම්බුණා. අපි කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතින් ඒ වගේ ගොඩක් වැරයිටි එකක් අහන්න හම්බුණා පොඩි කාලේ නම්. ඉතින් එහෙම තමයි පොඩි කාලේ ගත වුනේ.
0: පොඩි කාලේ ගත වුනේ. එතන අම්මයි තාත්තයි සංගීතයට සම්බන්ධ නැහැ මම දන්නා වෘත්තියක් කරා. එතකොට දැන් ඒකත් එක්ක කොහොමද හිතුනේ මියුසික් කියන ෆීල්ඩ් එකට එන්න ඕන කියලා තීරණය කළා? දැන් කොච්චර කාලද රිද්ම?
1: තීරණයක් නෙවෙයි. ඇත්තටම තීරණයක්
0: ඉබේ සිද්ධ වුණාද?
1: ඉබේ සිද්ධ වුණ දෙයක් කියන්න පුළුවන්. හා තීරණයක් කියන මම හිතන්නේ ඩ්‍රයිව් එක ඇතුලේ තියෙන නැති අනිවාර්යෙන් මේ කියන්නේ උමනාව සහ ඒ අර කික් එක තියෙන්නේ. කියන්නේ ගොඩක් දැන් ওই පොඩි කාලේ, ඒ කියන්නේ පොඩි කාලේ දැන් ලක්කනද මම කල්පනා කරගෙන ආවෙනකොටත් ලක්කනද කියන්නේ අර පොඩි කාලේ කෝ මෙමරි එකක් අර මේ පාන්දර නැගිරිනකොට ලක්කනද රේඩියෝ එක දාලා තියෙනවා. ඒකේ සින්දු යනවා. ඒකත් එක්ක තමයි මම ඒ කියන්නේ කොයි වෙලෙවත් ඒ කාල පොඩ්ඩක්වත් හිතුවේ නැහැ සහ හිතුනෙත් නැහැ මම හිතන්නේ මම මේ පැත්තේ ඉඳී කියලා මගේ සින්දුවක් එතන ප්ලේ වෙයි කියන එක. ඒක තාමත් මම ඇත්තටම අර එක දැන් සාමාන්‍යයෙන් දෛනික දේවල් යනකොට ඒක සාමාන්‍ය වෙලා සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. ඒුණාට පොඩ්ඩක් නැවතිලා චුට්ටක් ඇත්තටම පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බැලුවාම හරිම ග්‍රේට්ෆුල්, හරි ස්තුතිවන්ත වෙන්න තියෙන්නේ ඒ ජර්නි එකට, ඒ ගමනට ආපු ඇවිල්ලා තියෙන දුරට, ආපු ඒ දේවල් හැබදේම සිද්ධ වෙච්ච විදිහට හරිම grateful.
0: ඒ කියන්නේ දැන් රිද්ම ගත්තට පස්සේ ස්ටේජ් එකේ රිද්ම ඉන්න රිද්මමද මේ මෙතන වාඩි වෙලා සහ යාළුවොත් එක්ක ඉන්න වෙනස්ද නැත්නම් ඒ රිද්මමද?
1: මෙහෙමයි තියෙන්නේ. ඒක මං හිතන්නේ එක එක තැන්වලදී අපිට හැඩ ගැහෙන දේවල් තියෙනවා. කෝ ඒකේ මනුස්සයාගේ කෝ එක කියන්නේ අර මොකක්ද කියන්නේ ඒක. ඒක සාමාන්‍යයෙන් එක වෙන්න පුළුවන්. ඒ වුණාට මම හිතන්නේ එක එක ස්ථානවල දැන් ෂෝ එකකදී ඒ එතන ස්ටේජ් එක උඩදී මම හිතන්නේ මම මාර විදිහට නිවිලා ඉන්නේ. මොකද ස්ටේජ් එක උඩදී සිං කරනවා කියන්නේ ඇස් දෙක වහගෙන ඒක භාවනාවක් වගේයක්. ඒ වුණාට එතනින් බැස්සෑම පස්සේ ඊට පස්සේ ෆෑන්ස්ලා හම්බ වෙනවා. එතකොට ආයේ වෙන තැනකට අපිට ට්‍රාන්ස්ෆෝම් වෙන්න වෙනවා. මොකද නැත්තම් අර සෝන් එකේ හිටියොත් අපිට ඒක එක තැන්වලදී ඒ විදිහට හැඩ ගැහින් තොරි යාළුවොත් එක්ක ඉන්නකොට වෙනම සතෙක් ඉන්නේ. ඒක මහිතන්න එකක තැන්වල්ද එකක විදිට හැඩගැහෙන් වෙන තිර කෝ එක එකම වුණාට
0: වෙනස් වෙන දැන්ගෙනවා. හරි, අද ඉතින් අපි කතා කරන දිත්ම වීරවර්ධනත් එක්ක අද කතා කරන ගොඩාක් දේවල් තියෙනවා. දැන් පරක් වෙලාව නිසා මම අඩිපුර කතා කරන ප්‍රමාණය වැඩි කරනවා දැන්
1: ඉස්සරහට.
0: දඩුවමක් දෙන්න වෙයි නේද? ඒ නිසා හරි ඔයාලට ප්‍රශ්න තියෙන නම් අපෙන් අහන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න 07.03.93.5.93.7. දැන් ඔය මැසේජ් එක දාද්දී ඔයාලට පුළුවන් ඉල්ලන රිද්මගෙන් රික්වෙස්ට් කරන්න. රිද්ම පොඩ්ඩක් මේ සොංග් එක චුට්ටක් කියලා පෙතර මම කියනට අඩිය ඔයාලා කිව්වොත් මම හිතනවා රික්වෙස්ට් එක මෙතනින් ඕකේ. අපි අද අද අපිත් එක්ක ජයින්නලා ඉන්නේ මියුසික් ගරාජ් එක රිද්ම වීරවර්ධන. මේ තමයි මම රිද්මගේ ආසම සිද්ද. මම හිතුව මේක තමයි හොඳම වෙලාව රිද්මගේ මේ සොංග් එක ප්ලේ කරලා වැඩේ පටන් ගන්න. එහෙනම් දිගටම හරිනේ මියුසික් ගරාජ්.

0: මෙසේ ගරාජාගනින වෙලාව උදේ 10යි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
3: දෙක්යා සුරැකීම මගතොට
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: 10යි විනාඩි 47යි වෙලාව. මං ගොඩාක් කතා කරන්නම් කියලා හිතන් ඉඳිට දැන් පළවෙනි පැය ඉවර වෙන ඕන්න මෙන්න වෙලා තියෙන රිද්ම. සමාව දෙන්න බෑ. ඒ නිසා සින්දුවක් කියන සිද්ධ වෙනවා.
1: අපේ බාගේ කරිබුරු නේද?
0: නිවුස් එකේ පාද අද කට්ටියට. මේ නිවුස් එක ගැන නැත්තම් මොකක් කර
1: කියලා. මම නිවුස් කියන්නේ.
0: අපි තව ටිකින් දැන් ඒකලට පැයෙන් පැය නිවුස් කියනවට පස්සේ අහලා බලමු යාලකින් හොඳද කියලා. හරි රිද්ම. මේ මට දැනගන්න ඕනි වැඩිපුරම රිද්ම කියන්නේ සිංග කරන්න කැමති කෙනෙක්ද, ඩාන්ස් කරන්න කැමති කෙනෙක්ද, නැත්නම් ඇක් කරන්න කැමති කෙනෙක්ද?
1: සිංග කරන්න.
0: ඇයි ඒ? එතන අර්ධික
1: නෑ ඉතින් ඒවට මං කියන හිම අඩු වැඩි වශයෙන් නෙමෙයි. මං කියන මං හිතන්නේ මං ගොඩක්ම කම්ෆර්ටබල් සහ කියන්නේ මේ වෙලාවේ මේ මොහොතේ මට
0: මේ මොහොතේ රංගපානියෝ මෙතන ලයිව් රේඩියෝ එකේ දෙන්න
1: නෑ. මේ මොහොතේ කියන්නේ මේ වෙලාවේ නෙවෙයි, මේ ජීවිතයේ මේ සම්දිස්ථානයේ. තේරුණා. එතකොට ඒ කියන්නේ සිංග කරන එක ඒ කියන්නේ සෑහෙන රිලීස් එකක් ලැබෙනවා. මම සෑහෙන හීල් වෙනවා. මාව හීල් කරගන්නවා කියලා මං හිතනවා. ඒක සෑහෙන ලොකු භාවනාවක් මට. ඉතින් ඒක ඔව් සිංග කරන එක තමයි මට ඔනස්ට්ලිම දැනට ඒ කියන්නේ මේ වෙලාවේ කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න බල ඉදිරිදි දේවල් ඒ කියන්නේ
0: ඉදිරිදි නෙවෙයි දැන් වෙලානේ දේවල් තියෙන්නේ ඒක
1: නේ කතාව. හරි වුණාට ඉතින් මං කියන්නේ ඒ කියන්නේ කම්ෆර්ටබල් ඇහුවේ කැමති දේ සහ කම්ෆර්ටබල් දේ සිංග කරන එක.
0: හරි. ඒත් එක්ක මං කැමති දැන් වල ගොඩක්ම කියනවනේ ඔයාගේ ට්‍රැඩිෂනල් අමුතු සයිඩ් එකකුත් පොඩි දෙන වොයිස් එකනේ අමුතු එකකුත් තියෙනවා. ඒ පස්සේ හින්දි පැත්තත් ඔයා වැඩිපුර රෂ් කරන එකකුත් තියෙනවා. ඔය මියුසික් වීඩියෝත් මට මතකයි ඉන්දියා වල ගිහිල්ලා කරපු ඒවා එහෙම එහෙම ෂූට් කරපු ඒවා තිබුණා. ඒ වගේ වෙනසක් කරන්න කැමති? ඒ කියන්නේ පැත්තට වැඩිපුර කැමතිද?
1: මම හිතන්නේ ඒ අපේ ඉන්දියන් සබ් කොන්ටිනෙන්ට් එකේ දේවල් පොඩි කාලේ ඉඳන් මගේ ඒ කියන්නේ කෝ මෙමරි එකේ තියෙනවා. ඒ කියන්නේ සොබනායකට ඉන්දියාවේ යන්නෙත් ඒ ඒ යන් ඒ ඒ තැන්වල මූවිස් ෂූට් කරලා තියෙන තැන්. ඒ අපි ඒ ගත්ත ඒ බංගලාව එහෙම නැත්නම් ඒ මන්දිරය වගේ තැන ඒ බූල්බලයිය ෆිල්ම් එකෙත් තිබ්බ අරන් තිබ්බ හැවෙලිය. ඒ වගේම ළඟදි දැසේ කියලා එකක් කරන්න කාශ්මීර් වල. ඉතින් ඒ ඒ ඔක්කොම අර මගේ පොඩි හීන ටිකක් මේව කරන් තමයි ඒ ගිහිල්ලා ඒක එක්ස්පීරියන්ස් කරන්න මං ආසයි. ඒ කියන්නේ පොපියුලර් කල්චර් එකේ ජනප්‍රිය ඒ කියන්නේ ෆිල්ම්ස් කරපු තැන්, මියුසික් වීඩියෝස් කරපු තැන් ඒව දකින්න ආසයි. ඒ අයිකොනික් තැන්. ඉතින් ඒවත් එක්ක තමයි ඉතින් අර පොඩි ලිවිං ද බොලිවුඩ් ඩ්‍රීම් වගේ එකක් තියෙන්නේ. ඒක ඒක අනිත් ඒක සිකින් පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩාක් ආභාෂාව එක එක තැන් වලින් ගොඩාක් ඉන්ස්පයර් වෙච්ච ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ වගේම එක තැනක් තමයි ඉන්දියාවේ ඉන්දියන් මියුසික් කියන කැලල ඉන්දියන් සබ් කොන්ටිනෙන්ට් එකේ මියුසික් ඒ කියන්නේ බෙන්ගාලි වේවා, සවුත් වේවා, බොලිවුඩ් වේවා ඒක එකක් හැටියට ගත්තොත් ඒකෙන් ආභාෂ වුණා. ඉතින් ගොඩක් දේවල් වලින් එහම ආභාෂය තිබ්බා. අරක ගොඩක් මට රෙසනේට් වෙච්ච එක මට අර ගොඩක් දැනිච්ච තැනක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ මම පස්සේ තමයි මට හිතුනේ මම වෙලා තියෙන්නේ මම ඒක කියන්න උත්සාහ කරලා තියෙනවා. ඒගොල්ලෝ කියන විදිහට උත්සාහ කරලා තියෙනවා. ඒකත් එක්ක තමයි මම හිතන්නේ ආභාෂය මම ඒ කියන්නේ අර පොඩි වාකිවා වගේ ඒ ක්ලාසිකල් ටච් එකත් ඇත්තේ සහ ඔව්
0: දැන් ඒත් එක්ක මට හිතුණේත් මහන්න දැන් සාමාන්‍යයෙන් අපි දැන් මේ වර්තමානයේ ගත්තට පස්සේ සින්දුවක් ගත්තට පස්සේ ඒකේ මියුසික් වීඩියෝ එක ඒකේ අපි හිතමුකෝ TikTok වෙන්න පුළුවන් social media platforms වලින් ඒ වගේත් ලොකු impact එකක් තියෙනනේ song එකක් දැන් marketing කියමුකෝ අපි සින්දුවක් market කරනවා කියමුකෝ දැන් ඒ පැත්තට පස්සේ රිද්ම හිතන්නේ මොකද දැන් ඔය ඉන්දියා ගෙලා shoot කරන එකක් වෙන්න පුළුවන් ලංකාවේ මොකද වෙනස් තැනක කරන shoot එකක් වෙන්න පුළුවන් ඒ වගේම ඔයා හිතන්නේ කොහොමද දැන් අලුතෙන් එන සින්දුවල දෙන support එක එහෙම නැත්තම් එහෙම කොහොමද
1: ලැබෙන මම ඇත්තටම ඒ සින්දුව හදන ප්‍රොසෙස් එකේ වැඩේ හදන ප්‍රොසෙස් එක මම ආරුදිර එන්ජොයි කරනවා. මම ඉතුරු ටික ඇත්තටම මම වෙනකොට එන්ජොයි කරන්නේ ඒ මාකට් කර මම ඇත්තම කියන්නේ අර මාකට් කරලා ගිහිල්ලා ඒකට නටන්න වෙන එකයි ඒක ඇත්තටම මට ටිකක් අමාරුයි. ඒක කරන්න සමහර වෙලාවට ඒක කරන්න අකමැති දේවල් වත් කරන්න වෙන අවස්ථා තියෙනවා. මේ තැනේ ඉන්නකොට මොකද ඒ කියන්නේ වෙලා තියෙන මම කියන උදාහරණයක් ගත්තොත් දැන් අවුරුදු 3කට කලින් 2023 තමයි සොබනා රිලීස් කරන සොබනා මියුසික් වීඩියෝ රිලීස් කරන.
0: එතකොට 10 views ගිහලා තියෙනවා
1: මන්ද. ඔව් එතකොට ඒක දාලා පැත්තකටලා ඉන්න පුළුවන්කමක් කාලයක් තිබ්බා. ඒ කියන්නේ ඒක රිලීස් කළා හරි සින්දුවක් දැම්මා. එතකොට ඒක ඔයනවා ඒ කියන්නේ රීල්ස් දෙකක් විතර ඔහේ කපලා දැම්මා. එච්චර තමයි මම හිතන්නේ කරන්නේ නැත්තේ. එවුනාට ඊට පස්සේ මම ආයේ මෑත කාලෙදි ගිහිල්ලා ඉන්දියාව ගිහිල්ලා කරන් ආපෙකින් මට තේරුණා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් සිස්ටම් එක එක පාට මේ අවුරුදු අපි ඕනම විදිහ මේ තාක්ෂණයේ වෙනස් වෙන විදිහ සෑහෙන වෙනස්. දැන් මේ පහුගිය අවුරුදු 5 ඇතුළත තේරෙන්නේ නැති නිකන් සෑහෙන ලීප් එකක් අරන් තියෙනවා.
0: ඔව්.
1: ඉතින් අපි කතා කරන සමහර භාෂාවල් අපි කතා කරන වචන වලට ඒ කියන්නේ chat GPT කියන එක AI කියන එක අපේ අවුරුදු 4කට කලින් ලොකුට භාවිතය අවුරුදු 3කට කලින් භාවිතය තිබුණේ නැහැ. ඉතින් දැන් ඒක අපේ සාමාන්‍ය ජීවිතේ කොටසක් වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මම හිතන්නේ මේ චේන්ජ් එකට ඇඩැප්ට් වෙන්න ඕනේ. මම ටිකක් පරක් වෙලා තමයි ඇඩැප්ට් වෙන්නේ. ඉස්සර ඉඳන්ම පොඩි හැමයක් තිබ්බා. පොඩි මුරණ්ඩුකමක් තිබ්බා ඒකට හැඩ ගැහෙන්න සමහර තැන් වලදී. ඒත් කරන්න ඕන දේවල් ටික කරලා ඒ විදිහට හැඩ ගැහිලා කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒකට ලෑස්ති.
0: හරි. දැන් කටිය බලන්නේ රිද්ම වගේ ලයිව් සොංග් එකක් අහන්න තුමට මේ පැය ඉවර කරන්න බෑ. හරිද?
1: හරි. පොඩි කැලක්.
0: සින්දා කියමු ලස්සන කැලක්. ඕකේ.

0: ඒ අප යහවලිත්මගේ මංහිතානේ කට්ටිය ගොඩාක් අය ආසම සින්දුවක්. ඇතර හැමෝම මා සින්දුවක් හැමෝම දන්න සින්දුවක්. ඕකේ අපි අලුත් පැයකට යන්නත් ඕනි. සින්දුවක් අහලා තව ෂුට්ටක් කතා කරමු. මේ පැයේ බෑ ඊළඟ පැයේ තමයි හම්බෙන්නේ නිවුස් වලින් පස්සේ. කමක් නැහැනේ.
1: කිසි ප්‍රශ්නයක්
0: නැහැ. අද මන්දල අමාරණ ගන් තියාගෙන ඉන්නවා මේ පැත්තේ. නෑ නෑ දොලා වෙනකන් ආගෙන ඉන්න මේ පැත්තට මැසේජ් එකක් තාන්න. ඊළඟට මම මැසේජ් පැත්තට එනවා. 0703935 93 අපේ නම්බර් එක විවෘතයි. 10:54 වෙලාව.

0: කම්පණි වෙතින් රාජ්‍ය සේවක ඔබට පිටන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශක ඇතිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සපුන් දිලංකලීන රචේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: දෙවයිනේ බොහෝ ප්‍රදේශවල අත්තේඩේ සවස්කාලයේදේ තැනින් තැන ගිගුරුම් සහිත වැසිතවීමට හිතකර වායුගොලි තත්ත්වයක් පවතින බව කාලගුණ වෙද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. උතුරු මැද මධ්‍යම සබරකබුව බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 30ක පමණ තද වැසි ඇති විය හැකියි. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තු පවසන්නේ. ගිගුරුම් සහිත වැස් සමග ඇති විය හැකි අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා. දකුණු සෞදි අරාබිය පෙහෙටේ ශරුරා හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාරක් එල්ල වී තිබෙනවා. යෙමනේ ඉරාන හිතවාදී හෝති කැරලිකරුවන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ. යෙමනේට එරෙහිව ප්‍රහාර බෙහෙව නර්ධන මධ්‍යස්ථානයක් හා ආයුධ කබඩ ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි හෝති හමුදා ප්‍රකාශක යහයා සාරි CX කිනු මෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ. සෞදි අරාබිය යෙමනේට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මේ සිදු කළ බවත් ප්‍රහාර නතර නොකළහොත් ඉදිරියේදී භූමිය අභ්‍යන්තරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවටත් ඔහු අනතුරු අඟවා සිටිනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: එකලහයි විනාඩි නවයයි වෙලාව. දැන් අපි ඉන්නේ රිත්ම වීරවර්ධනත් එක්ක කතා කරන ගමන්. රිත්ම ඉතින් අලුත් සින්දුව කොහොමද?
1: අලුත් සින්දුව තියනවා ෂිප් එක ගිහින්.
0: ෂිප් එක යන කියමු විස්තර ටිකක් අලුත් සින්දුව ගැන.
1: අලුත් සින්දුව රූකඩ නාරි. ඒක කම්පෝස් කරන්නේ සහ ප්‍රොඩියුස් කරන්නේ ස්ටෙෆාන් පාකිනාතන්. ඒ වගේම ලිරික්ස් කරන්නේ පද රචනය අන්සා ෆමිල්. ඉතින් ඒකේ එයා ලස්සන කොම්බිනේෂන් වද තමිල් සිංහල මුස්ලිම් තුනම ඉන්නවා ඒක රිප්‍රසන්ට් කරන්න. ඉතින් ඒක එහෙම
0: ආතලෙකුත් තියෙනවා.
1: ඉතින් රූකඩ නාරි එකට රූප රචනෙකුත් එක්ක රිලීස් කරලා තියෙන එක ස්ටෙෆාන්ගේ චැනල් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඒකේ ලස්සන කතාවකුත් එක්ක තමයි ඒකේ තියෙන්නේ. මේක කියන්නේ රෝම ජිප්සි කමියුනිටි, යුරෝපියන් ජිප්සි කමියුනිටි කියන රෝමා රොමානි කියලා ඒගොල්ලන්ගේ ඇත්ත වෙච්ච කතාවක් එක්ක, කියන්නේ ඇත්ත ස්ටෝරියක් එක්ක, කියන්නේ කතාවක් එක්ක, කියන්නේ කියවපු කතාවකින් තමයි තියෙන්නේ. ඇත්ත වෙන්න පුළුවන්, ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්, බට් ඒකෙන් ආභාෂ වෙලා තමයි තියෙන්නේ. ඉතින් රූකඩ කියන එක මම හිතන අපේ සංස්කෘතියේ අපිට තියෙනවා. ඒ වගේම අපි මේ ඉන්දියාවේ, ඒ වගේම ලෝකෙ ගොඩක් තැන්වල තියෙනවා මේ දේ කරනවා. ඉතින් ඒකත් එක්ක ආභාෂයෙන් ගත්ත එකක් තමයි මේක. ඉතින් ලොකු ටීම් එකක් එක්ක වැඩි සිද්ධ වෙන, විශේෂයෙන්ම වීඩියෝ ප්‍රඩක්ෂන් එක. ඔඩියෝ එක ගැන කතා කරොත් මහිරු තමයි, අපි මහිරුගේ ස්ටුඩියෝ එකේ තමයි රෙකෝඩ් කළේ, තමයි මික්ස් මාස්ටර් කළේ. තව තුන ලොකු ටීම් එකක් එක්ක ඉන්වෝල් වෙලා වෙච්ච වැඩක්, එක ලස්සන වැඩක්. ගොඩක් අය ස්තුතිවන්ත වෙන තියෙනවා. සම්මානී ඔලිව් කටුව යාළුවෙක් තමයි කොස්ටියුම් සහ එතන කොන්සෙප්චුවලිත් සෑහෙන හෙල්ප් එකක් දුන්නා. තොර හරිනී කියන්නේ ආ තමයි මේන් මොඩල් හැටිදී හිටියේ, ආ තමයි මේන් පපට්. තව ජෑස් තමයි වීඩියෝ ඩිරෙක්ටර්. යත් ඉටලි වල කෙනෙක් ස්ටෙෆානු තින්නේ ඉතාලියේ. ඉතින් ඒ දෙන්නම ඉතාලියෙන් තමයි හම්බ වෙලා තින්නේ. ඉතින් ඒ වෙන හැකින් බලලා කරපු වැඩක් කියන්න පුළුවන්. රූකඩ නාරි ඒක රිලීස් කරලා තියෙනවා.

0: මේ කතාව කියලම සිින්දු ඇහුවනං හොඳයි. මේ කතාව ඇත්තරම මේ සෙෆාන් කියපු කතාවකින් තව මේක මේ වෙලා තියෙන. ඒ කියන්නේ එක්සර ඒ ජිප්සි කමියුනිටීස් ඒගොල්ලෝ ඒ රූකඩ සංදර්ශනය කරන කපල් එකක් තියෙනවා. ඒගොල්ලෝ එක ගම්වලට එක එක නගරවලට එහෙම ට්‍රැවල් කරලා නේ ජිප්සි අයිකුන්ට කියන්න පුළුවන්. මට ඊට වැඩිය ලස්සන වචනයක් තියෙනවද?
1: තියෙනවද? නෑ මං හිතන්නේ. මං දැනුවත්
0: නෑනේ ඔ ජිප්සි කියලා තමයි
1: කියන්නේ.
0: ඉතින් එක එක ඒ ගම්වලට ගිහිල්ලා ඒ නගරවලට ගිහිල්ලා කරන. ඉතින් ඒ කොහොමරි ඒගොල්ලෝ පර්ෆෝම් කරලා ඒ කපල් එක දැන් කරත්තේ ඒගොල්ලන්ගේ කාලේ කරත්තනේ. කරත්තේ ඒගොල්ලෝ බඩු ටිකයි ඔක්කොම අරන් යන අතරේ මංකොල්ල කාර ටිකක් ඇවිල්ලා ඒගොල්ලන්ව මංකොල්ල කරනවා. එතකොට ඊට පස්සේ කියන්නේ ඔක්කොම එකාගේ තියෙන ඒ කියන්නේ ඒ ප්‍රොප්ස් ද ඒගොල්ලෝ සෙට් එකද හැම එකම ඒගොල්ලෝ කරත්තෙත් මේවා කරන. ඒගොල්ලෝ ජීවන උපායත් නේ. ඊට පස්සේ යාගේ වයිෆ් එතන වයිෆ් එයාට කරදර කරලා ඉතින් යාවත් එතන එයාවත් වයිෆුත් නැති වෙනවා. එතන වයිෆුත් ඒ මංකුල කාර්යෝ මරනවා. ඉතින් ඊට පස්සේ මෙයා දැන් මෙයා ගොඩක්ම වැටිලා ඒ කියන්නේ ડિප්‍රෙස් වෙලා ඉතින් යා ටික කාලෙකින් පස්සේ ආයේ එයා මේ පපට්‍රි ඒ කියන්නේ ඒ එරුකඩ කරන වැඩේට එයා දැන් තනියෙන් යන්න ලෑස්ති වෙනකොට එයා දැන් හිතන එයාට වෙච්ච කතාවත් එයා ඒ පපට්‍රි වලින් පෙන්වන්න ඕනේ ෂෝ එක කියලා. ඉතින් එයා යාගේ ඒ වයිෆ් අඹනවා. ඒ කියන්නේ රූකඩයක් හැටියට අඹනවා. ඉතින් එතකොට ඒ එන ෆීලිං එකයි ඒවත් එක්ක තමයි මේ ඒ පස්සේ එයා එක දකින විදිහ. අනිත් එක එයාට ඒ එයා ඊට පස්සේ එයා බොන්න අබ්බැහි වෙනවා වගේ එකක් වෙනවා. ඉතින් ඒකත් එක්ක එයාට ඒ ඒ කියන්නේ ඒ එයාගේ වයිෆ් පේන්න ගන්නේ ඒ පපට් එක ත්‍රූ ඒ පපට් ත්‍රූ පේන්න ගන්නේ එයා ඒ අර වැදිලා ඉන්නකොට එයා බීලා ඉන්නකොට එහෙම නැත්නම් එයා අර සිහිය පොඩ්ඩක් සිහිය නැතුව සිහිය විකල් වෙලා ඉන්නකොට අර හයි වෙලා ඉන්නකොට ඉතින් ඒක ඒ ඉතින් ඒකත් එක්ක තමයි මේ සින්දු ඒ වගේ තැනකින් තමයි පටන් ගන්න. ඉතින් අර ඉන්ටොක්සිකේෂන් එකත් එක්ක ඒ කියන්නේ බීලා තව ඒ කියන්නේ මං මේ සිං කරන ටෝන් එකත් ඒකේ වෙනස්. මොකද ඒකේ ඇත්තට අර පොඩ්ඩක් අර මයි රෆ් කටහඬක් තිබ්බේ. මොකද අර ඒකේ ගණ්ඩ වුණු උනා ඒකේ අර පොඩ්ඩක් ඒ දුක සහ ඒ බීලා ඉන්නේ ඒ දෙක ඒ මූඩ්ස් ටිකක් එක්ක තමයි ඒ සින්දු යන්නේ. ඉතින් ඒක විෂුවලි ලස්සන්ට මාරු විදිහට ඇවිල්ලා තියෙනවා කියලා මං හිතන්න පුළුවන්. වෙන එක්ස්ප්‍රෙෂන් එකක් ඔඩියෝ එකත් මට වෙන අත්දැකීමක් අලුත් ප්‍රොඩියුසර් කෙනෙක් එක්ක වැඩ කරන එක ස්ටෙෆාන් වගේ ඒ වගේම අන්සාෆ් එක්ක මම කරන දෙවනි සින්දුව අන්සාෆ්ගේ තව සින්දුව මාරුතේ ඒකත් ඔගොල්ලෝ ගාව තියෙනවා නේද? ඔව් ඒකත් ෆිල්ම් එක කරපු එකක්. ඒත් අන්සාෆ් තමයි ලියන්නේ. ලස්සන්ට ලියනවා. ඔව් ලස්සන කට්ටියක් එක්ක මුද්‍රිකුණුත් ඒකට සෑහෙන සපෝට් එකක් දුන්න හැමෝම එකතු කළා. ප්‍රොඩක්ෂන් මැනේජර්යා ලොකු ටීම් එකක් හිටියා. මම හිතන්නේ කලාව ඒ කියන්නේ කලා අධ්‍යක්ෂණයේ පැත්තෙනුත් ලොකු හෙල්ප් එකක් ආවා. එතන ඒ වැඩේ තව වෙන ලෙවල් එකකට ගෙනියන්න. ඉතින් වීඩියෝ එක බැලුවොත් ඔයගලන්ට තේරෙනවා ඒක හැමතැනම මොනවා හරි දේවල් තියෙනවා.
1: ඒ
0: කාලෙට ඕ ඒක අපි ලංකේ එක සිංහල සින්දුවක් හැදිට ඒකට අපි පොඩ්ඩක් ශ්‍රී ලංකනයිස් කරලා තියෙන්නේ. ඉතින් ඒ පොඩ්ඩක් අපි ට්‍රයි කරලා තියෙනවා ඒ ඔරිජිනල් යුරෝප් ඒ කියන්නේ ජිප්සි වයිබ් එක තියාගන්න. ඉතින් ඒකත් එක්ක තමයි ඒ යන්නේ. ඉතින් කට් එන්ජොයි කරයි
1: අනිවාර්යයෙන්ම. ඉතින් අද ඉඳන් දිගටම ලක්කන ගහනත් ඔබට පුළුවන් යන YouTube එකට ගිහලා ඔයාලට පුළුවන් මේකේ විෂුවලි බලන්න කොහොමද කියලා. ITN එකට බලන්න පුළුවන් මේකේ විෂුවල් එක ඉස්සරහට. එනිසා ඉතින් අහලා අපිට කමෙන්ට් එකක් දෙන්න නේද සින්ද කොහොමද කියලා නේද?
0: අනිවාර්යයෙන්.
1: දිගටම අහන්නේ නම් ලක්කනේ ලෝකඩ නාරි අපේ රිද්මගේ අලුත්ම song එක අද ඉඳන් මියුසික් ගරාෂ් වෙනුත් දිගටම අහන්න පුළුවන්.

0: එකලයි විනාඩි 20යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්මාර්ථන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුල තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077777374.
4: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර 5ට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:06.
5: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පරු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම Keel Super Shaka මගින් මිලදී ගත හැකියි.

0: අනේ අනේ මන් දන්නේ මේ කොච්චර ඇහුවත් ශාරුක්ගේ සින්දුවක් ඇහෙද්දි ඒ තියෙන කවදාවත් නැති වෙන්නේ නැහැ මං හිතන්නේ. Thank you so much. ලස්සන සින්දුවක් කිව්වට. හරි. රිද්ම. දැන් අපි පොඩි ගේම් එකක් කරමු. ඔයා රෙඩිද? මුත්‍රි කිව්වත් දන්නේ නැමෙව. නෑනේ මේව කියන්න ගියේ නෑනේ ඔයා. අනවශ්‍ය විදිහට හැමදේම කිව්වේ නෑනේ. නැත්තම් වැඩක් නෑනේ මේක අහලා.
1: මේ සර්ප්‍රයිස් එකද?
0: සර්ප්‍රයිස් එකක්. ඔව් මං මේ බැලු මුත්‍රිත් අපි කිව්වත් දන්නේ නෑ. කිව්වද?
1: නෑ නෑ.
0: හරි මම අහනවා ඔයාගෙන් පොඩි يعني මම ඔයාලට සිලෙක්ෂන් මන් දෙකක් දෙනවා. ඒ දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. හරි.
1: හරි. හේතු දක්වන්න තුන නැත්තම් තෝරන්න විතරයි.
0: චූටි හේතුවක් කිව්වත් කමක් නෑ. මියුසික් ඔ ඩාන්සින්. උත්තර දුන්න හැබැයි.
1: මියුසික්.
0: මියුසික්. හරි. හිල් හිල් සයිඩ් එක නැත්තම් ඩවුන් සවුත්.
1: ඒකට වැඩිය පොඩි ආසාවක් තියෙන පොඩ සීතලේ අර ගස් එක ගස් ගොඩක් එක කන්දක් මුදුනේ එක පොඩි ඇලපාරක් එක ඒක ඊට වැඩිය මම ආස
0: කැමති. ඕකේ. සොලෝ ට්‍රැවල් කරන්න කැමතිද නැත්නම් යාළුවොත් එක්ක ට්‍රැවල් කරන්න කැමතිද?
1: ඩිපෙන්ඩ්ස් යාළුවෝත් එක්ක ට්‍රැවල් කරන්න යාළුවොත් එක්ක ට්‍රැවල් කරන්න සොලෝත් මම ට්‍රැවල් කරලා තියෙනවා කීපසරයක්. ඊට වැඩිය මම හිතන්නේ යාළුවොත් එක්ක අර එක වගේ වයිබ් එක කට්ටියත් එක්ක ඉන්න යාළුවෝ කට්ටියක් එක්ක යන්න ආසයි.
0: කලර්ස් ගත්තොත් බ්ලූ ඕ ග්‍රීන් නැත්නම් පින්ක්?
1: ග්‍රීන් කොහොම හරි අර 2:00-4:00 ඩීප් ස්ලීප් එක එන විදිහට 12ටවත් නිදා ගන්නනේ කොහෙද පොඩක්වත් බෑ.
0: මම දන්නේ දැන් මම වෙලාවකට කල්පනා කරනවා සමහර අය කියනවනේ මේ උදේ නැගිට මාර ෆ්‍රෙෂ් දන්නේ නැහැ මට හම්බෙන කවුරුත් එහෙම නැහැ.
1: එහෙම ඇත්තට මම එක කාලෙක මට මතකයි එහෙම ෆ්‍රෙෂ් මට ඒ ෆීලිං එක තිබ්බා. මොකද හරි දවස දිගයි.
0: සහ දවස දිග
1: වැඩිය. දවස දිගයි සහ එතකොට ගොඩක් කරන්න දේවල් තියෙනවා. ඔයා මාර ඇක්ටිව්. අර එහෙම එකක් තියෙනවා. පොඩි එකක් තියෙනවා ඒකේ.
0: අද වැඩිපුර
1: ඒ එක එක්කෙනාගේ මම හිතන්නේ අර
0: අර
1: ඩිපෙන්ඩ් වෙනවා ඒ නොක්ටර්නල් කියන්නේ අර ජීවියාගේ හැටියට මම හිතන්නේ පොඩි පර්සන්ටේජ් එකක් ඉන්නවා ඒ මම හිතන්නේ ඈත කාලේ ඉඳන්ම ඒ අර ඉවෝල්ව් වෙලා ආපු ඒ පොඩ ඒ පොඩි කොට්ටාසේ තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට ආර්ට් ෆීල්ඩ් එකේ ඉන්නේ අර මියුසික් කරන්නේ ඔය ෆිල්ම්ස් වල ඉන්නේ සහ
0: ඔයා කෙනු දෙන්න ඇගිටිනවා කියලාද
1: කන්නේ? නෑ නෑ නෑ මම කියන්නේ රෑ
0: මන් දන්නේ මෙතනට ආව හැම ආටිස් කෙනෙක්ම කවුරුවත් කිව්වේ නෑ උදේ නැගිටින්න කැමති
1: කියලා. ඔව් මම හිතන්නේ අපේ රස්සාවත් හැටියට අපි පුරුදු වෙනවා ඊට පස්සේ ශරීරේ ටිකක්
0: ෂෝස් වෙන්න පුළුවන් වැඩ වෙන්න පුළුවන්
1: ඊට පස්සේ. ඒ කියන්නේ ඉස්සර මම වර්ක් කරපු කාලේ මම මතකයි මම උදේ 6 ඒ කියන්නේ එහෙම වැඩ කරපු කාලයක් තිබ්බා. ඒ කියන්නේ උදේ 6ට ඒ කියන්නේ නැගිටලා උදේ හැරෙන ඊටත් කලින් නැගිටලා ඊට පස්සේ 6:00 විතර බස් එකේ නැගලා යන කාලෙකුත් තිබ්බා. ඉතින් ඔව් කොහොම කරාද කියලා දැන් නම් හිතන්න අමාරුයි.
0: හරි එතකොට ඔයා කැමති වැඩිපුරම ස්ටේජ් පර්ෆෝම් කරන්නද නැත්නම් ස්ටුඩියෝ රෙකෝඩින්ග්ස් වලටද වැඩිපුර කැමති?
1: ස්ටේජ් එකේ පර්ෆෝම් කරන එකේ වෙනම මැජික් එකක් තියෙනවා. මොකද ඒක භාවනාවක් වගේ සහ එතන මේ මොහොතේ එක වෙලාවයි Tamanට ඔක්කොම දාන්න තියෙන්නේ. අරකේ ටේක්ස් ගන්න පුළුවන් ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා. ඉතින් තව ඒ කියන්නේ පර්ෆෙක්ට් කරගන්න පුළුවන් පර්ෆෙක්ට් නැත්තම් බට් අතන හම්බෙන්නේ එක චාන්ස් එකයි. එතකොට ඔක්කොම ෆුල් එනර්ජි එක එතනට ફોකස් කරලා අර මොහොතේ ජීවත් වෙන එක ගොඩක් වෙලාවට ස්ටේජ් එකේදී වෙනවා.
0: හරි. ඒත් එක්කම ඔයා කැමති වැඩිපුර ෆෝන් කෝල්ස් කරනවද නැත්නම් ටෙක්ස්ට් මැසේජ් කරනවද?
1: ටෙක්ස්ට් වලට වැඩිය දැන් නම් කියන්න තියෙන දෙයක් කියන්නේ කෝල් එකේම ගත්තොත් ලේසි දැක ඇත්තටම ආසනේ වැඩිය කෝල්ස් වල ඉන්න.
0: හා අර ඉස්සර දාලා අපි කියන්නේ මේ කාලේ දැන් අපි ඉන්නේ ස්පීකර් ෆෝන් දාලා කතා කරන කාලේ කේ වගේද? අර ඉස්සර
1: දැන් ස්පීකර් ෆෝන් දාලා මුදිත් එක කරලා ආහරි මලි හරි හරි හරි ඕකේ ඕකේ කියලා දායි වර.
0: හැබැයි මුද්‍රික් නම් එක කෝල් එකක් මිස් කරන්නේ නැහැ. මගේ එක මං අද මෙයාත් එක්ක කීකේ රිද්ම කැමති නැති නිසා තමයි මං හිතන්නේ මේ මුද්‍රික් වැඩේ කරගෙන යන්නේ.
1: නෑ ඔ ටෙක්ස්ට් එක කියන්නේ වොයිස් නෝට්ටලින් මහිතන්න ටෙක්ස්ට එකින් අපි අපි කියන්න උත්සාහ කරන දේත් අර එකක් වෙලා යනවා ටයිප් කරන එක අනිත් එක
0: අපේ ෆීලිංග්
1: අර එක එකේ කාලවල වල ඕ ෆීලිංග් හරිය ට්‍රාන්ස්ලේට් වෙන දෙකේ කාලවල වල තිබ්බනේ අපි ටෙක්ස්ට් එකට ආස වෙලා තිබ්බනේ මේ මහිතන්නේ දැන් එක එක කාලවල ඉවෝල්ව වෙනවනේ ඉතින් අපි දැන් ගොඩක් අය ආස නැහැ මං හිතන්නේ වොයිස් නෝට් හරි කෝල්ස් හරි තමයි
0: Facebook ද TikTok ද Instagram ද
1: Instagram අනිත් දෙකම මට තේරෙන්නේ නැහැ. ඉස්සර Facebook එකේ හිනව ස්ටාර් කෙනෙක්. ඒ කියන්නේ ඉස්සර කොච්චර කොහොම වෙලා තිබ්බද කියන එක මට හිතා ගන්න බැයි. ඒ කියන්නේ ඉස්සර කොහේ හරි එළියට ගිහිල්ලා ආවත් ඇල්බම් එකක් දාලා එඩිට් කරලා ඇල්බම් දාන්න තරම් එනර්ජි එක තිබ්බා.
0: දැන්
1: ඇත්තටම ඒකත් බාර දීලා ඉන්නේ ගොඩක් වෙලා. Instagram මේ වුණාට මට මං ආසයි සහ මට ඒක ලේසි. සහ ඒක
0: අමාරුයි
1: කියන්නේ ඒකට එනර්ජියක් දාන්න නේ
0: මහන්සි වෙන්නේ නැහැ ජීවිතේ මං ඉද්දා කතා කරලා දාලා තියෙනවා මුද්‍රික් ඉන්නෝනේ මට කියලා දීලා තියනවා
1: නෑ ජීවිතේ මේ වෙලාවට ඒ අදිසිය දැන් අවුරුදු තව අවුරුද්දකින් කිව්වොත් TikTok නැතුව ජීවිත දැන් මියුසික් කරන්න ලෝකයක් නැහැ කියලා ඉතින් එතකොට ඒ වෙලාවේ ඔක්කොම වාගේ කට වාගේ කරන්න වෙනවා
0: ඉතින් හරි මේත් එක්ක මට හිතනවා මේ රිද්ම මෙන්න මෙහෙම කතාවක් සාමාන්‍ය ආටිස්ට් කෙනෙක් කියලා කියන්නේ හරිම ග්‍රේට්ෆුල් අපිට අපේ ජීවිතේ සමහර තැන් තියෙනවා මාරු විදිහට ස්ට්‍රගල් කරනවානේ ඔයා දන්නේ නැතුනට ඔයාගේ සින්දුවක් අහලා ඔයාගේ මියුසික් එකක් අහලා ඔයාගේ මුඛක් මාරු දෙයක් අහලා මිනිස්සු ඇති තමන්ගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න. ඒ කියන්නේ ඒකක් මගේ අපිට ලැබෙන බ්ලෙසින් එකක්. අපේ වොයිස් එක නිසා මතව මිනිස්සෙක් නිවෙනවා කියලා කියන එක හැමෝටම ඒ chance එක හම්බෙන්නේ නැහැ. අපි හිතමු artist connect specially actor connect wenna puluwam singer connect wenna puluwam ona artist connect labena special eka blessing ekak ekena oma kade thanne
1: oh ehttarama man eka sahenna kalpana karala sahenna grateful man kiyana artist connect vitarak nevi man hitana ona art ekak yanne chef connect ut artist connect
0: oh man kiyana okkoma
1: e hama vidihema e gollanta mukak hari karala issella තව කෙනෙක් අහලා එක එක ඒක ඊකට මං එන්නම් පස්සේ ඉස්සෙල්ලා තමන්වම හීල් වෙන එක කරන්න පුළුවන් මාර්ගයක් තමයි ආට් කියන එක. يعني ඕනම
0: තමන්ම නෙවෙයි අපිට තමන් හීල් කරගන්න පුළුවන් දැන් ඕන තරම් අපේ ජීවිතේ එනවා නේද? හැබැයි අපි ජීවිතේ දැකලා නැති මිනිස්සු
1: අපි එහෙම හිතුවට මම personal experience වලින් කියන්නේ අනිවාර්යෙන් ඒ කියන්නේ මට මම වැටිලා ඉන්න වෙලාවක මට ගොඩක් වෙලාවට මෙසේජ් එකකින් කියලා තියෙනවා ඔයාගේ සින්දුවක් අහලා මම එක්සෑම් එක හොඳට කරගත්තා. ඔයාගේ සින්දුවක් අහලා මගේ බ්‍රේකප් එක මට ලේසි වුණා. ඔයාගේ සින්දුවක් අහලා මං සුයිසයිඩල් වෙලා හිටියේ. ඒක නැති වුණා. ඒ අහන මං ඇත්තටම මං හිතන් ඉන්නේ හරි මගේ පර්පස් එක කියන එක මං එතනින් අල්ලගෙන තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒක සමහරවිට විහිළුවක් වගේ වෙන්න පුළුවන්. බට ඒක මට ඒක මාර ස්පෙෂල් දෙයක්. මොකද මම වැටිලා ඉන්න වෙලාවල් වලට ඒ කියන්නේ අපි හියුමන් මටත් ඒ කියන්නේ අප්ස් ඇන්ඩ් ඩවුන්ස් දින ඕනම කෙනෙක්. මං කියන්නේ ඔය ආර්ට් ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සුන්ට තමයි ගොඩක්ම ඔය ඉන්සිකියොරිටි කියන දේ ඒ
0: කියන්නේ කමෙන්ට් එකක් උනත් සමහරට අපිව වටන්න පුළුවන්
1: දැන් ඕන තැන් තියෙනවා. ඒක නිසා අර හරි පිහාට්ටක් වගේ ඉන්නේ අපි. ඇත්තටම අර ඒ කියන්නේ දැන් මං රැකියාවක් කරන කාලේ අර 9 to 5 ජොබ් එකක් කරන කාලේ එතකොට දන්නව මොන දේ කරත් Tamanට මාසේ අන්තිමට හම්බ වෙන්න තියෙන එක තියෙනවා. ඒුණාට මේකෙදි තමන්වම ඒ කියන්නේ තමන්ගේ ටැලන්ට් එක මාකට් කරන්න ඕනේ. තමන්ව මාකට් කරන්න ඕනේ. ඉතින් ඒක හරීම වල්නරබල් තැනක්. ඒක හරි සමාහලාට ඒ කියන්නේ තමන්ගේ පර්සනැලිටි ගන්න ඕනේ. මම ෂේප් එකේ ඉන්ට්‍රෝවර්ටඩ් පහුගිය කියන්නේ පොඩි කාලේ එහෙම චරිතයක්. يعني දන්න කට්ටියත් එක්ක මම මාර විදිහට ඕපන් බට් අර පැත්තකට වෙලා මං පොඩි කාලේ ඕනුනේත් මම පැත්තකට වෙලා ජීවිතයක් ගත කරන ඒ කියන්නේ සාමාන්‍ය රස්සාවක. ඒත් දැන් මම අනිවාර්යෙන් grateful මේ කරන දෙයට. මොකද ඒකෙන් මම තව කෙනෙක්ව heal කරගන්න එක ඒක මට ඊට වැඩිය මට ගොඩක් මොකද මම මාවම heal කරගන්න ඕනේ මම අර වගේ තැනකට එන්න කලින්. ඒ තව කෙනෙක්ට ඒක දැනෙන්න කලින් මම මාව heal කරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩක් හරි ඒ journey එකේ ඉතින් අන්නේ ඒ දෙක මම ආරම grateful මං ඒ දෙයට. ඒ කියන්නේ තව කෙනෙක්ට සහනයක් හම්බ වෙන්න පුළුවන් කියන එක, තව කෙනෙක්ට නිවන්න පුළුවන් පොඩ්ඩක් මේකින් හරි එහෙම කරන්න පුළුවන් එක, සහ ඒ වගේම මට මාවම හීල් කරගන්න පුළුවන් එක.
0: අනිවාර්යෙන්ම මගෙතන ඒක අර හැමෝටම ලැබෙන chance එකක් නෙවෙයි. හැබැයි ඒක අර හැම ඒ කීප දෙනෙක්ට ලැබෙන එක මගෙතන මාරම blessing එකක් කියලා මම හිතනවා.
1: මාරම blessing එකක්.
0: හරි. එහෙම ලබන comments වල හරි තියෙනවද ජීවිතේම ඕන තරම් ඇවිල්ලා තියෙන messages අරම ඒවා හැම.
1: ඒක තමයි මම අර කිව්වා වගේ අර ඒ කියන්නේ වෙන්නේත් අර මට දැන් හිතෙන අවස්ථා තියෙන මේක නම් ඇති මට දැන් දමල ගහලා මට කම්මැලි මට මහන්සි මට අර එන overwhelm වෙලා වෙන අවස්ථා වලත් අර එක මෙසේජ් එකක් ඇති ඒ වගේ ඒ කියන්නේ මම ඒක දැන් මේ ළඟදී නම් මම කරන්නේ මම ඔය ස්ක්‍රීන්ෂොට් ගා ගන්නවා ඊට පස්සේ මට හරිසියාරේ ඔය අර අර අවුල් ගිය වෙලාවක ඔය ඇත්තටම කියවන්න ඒ කියන්නේ මොන වගේ ඉම්පැක්ට් එකක්ද අපි නොදැනුවත්ව අපි නොදැනුවත්ව අපි ඒ කියන්නේ අපි මේ තනි පුද්ගලයෙක් නෙවෙයි අපි තනියෙන් සල්ලි හම්බ කරන් තනියෙන් උඩ යන එකක් නෙවෙයි මේක තියෙන්නේ ඒක කොහෙත්ම නැහැ
0: ඒක
1: අපි කට්ටියක් එක්ක යන එක වෙන කට්ටියක් එක්ක යන ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් ආටිස්ට් කෙනෙක් ඒ කියන්නේ ඇක්ටර් කෙනෙක් ඇක්ට්‍රස් කෙනෙක් ඒ කියන්නේ ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඕනම කෙනෙක් ඒ ආර්ට් ෆීල්ඩ් එකට සම්බන්ධ ඕනම ඒ කියන්නේ බිහයින්ඩ් ද කැමරා වුණත්
0: ඔව් සමහර එඩිට් එක වෙන්න පුළුවන්
1: හැමදේම අනිවාර්යෙන් එඩිට් එකක් කියන්නේ භාවනාවක් මම ඒ කියන්නේ පහුගිය කාලේ මම ගොඩක් වෙලාට යාළුවෙක් කෙනා අශෝද එයා ගාව එඩිට්ස් එහෙම බලනවා ෆිල්ම් එකේ එඩිට් එක ඒ වගේම මේ සින්දු වල එඩිට්ස් එහෙම ඒක මාර හීලින් ප්‍රොසෙස් එකක් ඒ කියන්නේ කොච්චර එඩිට් ඇතේ කොච්චර දෙයක් තියනවද කොච්චර වගකීමක් තියනවද කියන එක තේරුම් ගන්න එක සහ යාගේ ඒ බලන් ඉන්නකොට ඒක මාරම හීලින් ප්‍රොසෙස් එකක්
0: හරි එහෙම බ්ලෙසිං එක්කත් ඉතින් අපේ දැන් මෙතනට නෑ මොඩම් වගේ තියෙනවා මම හිතන්නේ ඒක මාර්ම දෙයක් ඉතින් ඒක සමහරට අපි සමහර මිනිස්සු සල්ලි දීලා ගන්න බැරි දේවල් නෙවෙයි මම අපේ ජීවිතේ කවදාවත් ඒ නිසා ඒවා ඉතින් හම්බෙනවා කියන්නේ ඇත්තටම ඉතින් අපි වාසනාවන්තයි කියලා තමයි කියන්න තියෙන්නේ හරි දැන් අපි අහන්න යන්නේ කාංචනා ගලුත් song එක අද කාංචනාගේ birthday
1: කාංචනාගේ birthday එක අපි happy birthday කියමු happy birthday
0: කාංචනා අයන අපි කාංචනාගේ සින්දු අහලා ආයතනත් එක්ක කතා කරමු 11:37 වෙනවා

0: නඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 01114 700 600

0: මියසික් රාජාගෙන ඉන්න වෙලාව 11:45.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: මං හිතන්නේ ලබන සතියෙන්ද මං එන්න ඕන. දැන් DJ කරන්න විතරක් කරොඩි ආවම ඇති වෙලාවල් කියන්නත් පුළුවන් නේ?
0: අනිවාර්යයෙන්.
3: පොඩක් කලින් කිව්ව හැබැයි. කලින් ටයිම් චෙක් එක ගත්තේ අපේ රිද්ම දන්නේ අපි කට්ටිය අහගෙන ඉන්නත් දැන්. ඕකේ, දැන් අපි කතා කරන්න ස්පෙෂල් දෙයක් රිද්ම රංගන හැකියාව ගැන කතා කරන්න හදන්නේ. දැන් මූවි එකකුත් කරලා තිනා, දැන් ඒක ඉස්සරහට එන්නත් තියෙනවා. අහස තරන්නේ කියමුක විස. දැන් මට මම දැන් ඕක ගැන හද රිද්ම මේ ෆස්ට් ටයිම් නේද? නෑ, ඔයාලා දැකලා නැතුනට මම කරලා තියෙනවා කියලා
0: කිව්වා. ඒක ඔව්, ඒවා ඒ අපි මූවි එක ගැන කතා කරමු. මොකද ඒක තව ගොඩක් ලොකු හිස්ටරි එකක. මූවි එකේ නම අහස තරම්. මූවි එකකට ආරාධනාවක් ආවහම ඉතින් මම ඒ කියන්නේ මම ගොඩක් මම හිතන්නේ දැකලා ඇති ඔඩියන්ස් එක දැකලා ඇති මගේ රූප රචන වලින් මියුසික් වීඩියෝස් වලින් ගොඩක් වෙලා මම තමයි ඒවා ඉන්නේ. ඉතින් ඒ ඒක රෙඩි සෑහෙන ලොකු ප්‍රොසෙස් එකක් සහ වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේකට ආවන් පස්සේ චැලෙන්ජ් එකක් හරියට මම ඒක බාරගත්තා. ඉතින් මේක ලව් ස්ටෝරි එකක් සහ ආදරය ගැන කතා කරන එක, ඒක ෂේඩ්ස් ගැන කතා, ඒ ආදරේ එක එක විදි ගැන කතා කරන සහ එහෙම මේකක් එක. ඉතින් මාත් එක්ක ඉන්නේ රශි ප්‍රභා, සංදීපනි. ඉතින් තව එක ඉන්නවා මයුර, උමාසිනි, වගේම අපේ භාග්‍ය, වාසනා DJ කෙනෙක්. ඉතින් ගොඩක් දෙනෙක් ඉන්නවා. ඩිරෙක්ටර්ගේ නම ප්‍රසාදි අපේ ගුණරත්න. ඒ වගේම චතුරංගන දිසිල්වායා තමයි කෝ ඩිරෙක්ටර්. ඒ තමයි චතුරංගන. අය ගොඩක් අය දන්නවා මියුසික් වල ඉන්න කෙනෙක්. මොකද කොහේ යන්නද මා වගේ ලස්සන සින්දු කම්පෝස් කරපු කෙනෙක්. ඒ වගේම සෝලෝ ටවුන් කියලා මූවි එකක් එයා කෝ ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් ලස්සන පොඩි කට්ටියක් එකතු වෙලා කරපු, පොඩි කට්ටියක් කියන්නේ පොඩි ළමයි නෙවෙයි, පොඩි පිරිසක් එකතු වෙලා කරපු ලස්සන ලස්සන වැඩක් කියන එක ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා. ඒකේ මට අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මොකද මම මට පුරුදු මගේ කම්ෆර්ට් සෝන් එකෙන් සෑහෙන එහාට ගිහිල්ලා දවස් අර එක දිගට දවස් 10ක ෂූට් එකකට මම ගිහිල්ලා නෑ. ඒ කියන්නේ එහෙම මේ ඉතින් ඒකේ එක එක ඒ කියන්නේ වෙලාවේ රික්වයර්මන්ට් එක හැටියට එතන ගන්න සීන්ස් උත් අර එක එක තැන් වලින් ගන්න. ඉතින් අමුතුම එක්ස්පීරියන්ස් එකක්, අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. සෑහෙන එන්ජොයි කරලා සෑහෙන හීල් වුණා. මං කියන ඇක්ටිං කියන්නේ සෑහෙන අර කලින් කිව්වා වගේ මියුසික් වගේම හීල් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මං ගොඩක් මං හිතන්නේ මගේ ඇතුළේ තියෙන දේවල් එළියට දාගත්ත දෙයක් වුණා මං හිතන්නේ ඒ රංගනයෙනුත්.
3: ඒකට වෙනස් වැඩක් එනං ඒක බලන්න පුළුවන්. තව චුට්ටි වෙලාවයි තියෙන්නේ රිද්ම මොකක්ද.
0: Sorry. ආයේ කියන්නේ 30 වෙනිදා සැප්තැම්බර් 30 ළඟම තියෙන සිනමා හල් වලට එනවා හසතරම් චිත්‍රපටි.
3: ඒක මේන් කැරක්ටර් කරන අපේ රිද්ම වීරවර්ධන. ඒක බලන්න පුළුවන්. මේ අපි සින්දුවක් කරලා කතා කරමු. මේ දැන් අහගෙන ඉන්න කට්ටිය සින්දුව අහන්න දෙන්නත් එපේ තියෙනවා.
0: ඕනේ
3: නැත්තම් හරි නෑ. තව චුට්ටි වෙලාවයි තියෙන්නේ. මම පැත්තට එන්න පුළුවන්. 07:09 93.5 93.7

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP

0: එකලහයි විනාඩි 53යි වෙලාව. අපිට යන්න වෙලාව තමයි රිද්ම ඇවිල්ලා තියෙන්නේ. මොකද කරන්නේ?
1: හරි දුකයි තියෙන්නේ.
0: ඉතින් ඔයාලට කොහොමද මේ පැය දෙකක් දිනන්? පැයකමාරු කොහොමද ඔයාලට?
1: එහෙම ලොකුවට දැනුන්නේ
0: නැහැ. ආ ඉක්මනින් ගියාද?
1: ඔව් ඉක්මනින්
0: ගියා. ප්‍රශ්නයක් නැහැනේ.
1: ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ.
0: ඉතින් කියන්න දැන් මොකද හිතුනේ අද දවස ගැන? අද ෆස්ට් ටයිම් ලක්හඬට ආවේ, අපිත් එක්ක ප්‍රෝග්‍රෑම් එකකට ආවේ, ITN එකට අවිල්ලා තිබුණාට ලක්හඬ ෆස්ට් ටයිම් ආවේ. මොකද හිතෙන්නේ? මොකද කියන්න තියෙන්නේ අහගෙන ඉන්න අයට?
1: බොහොම ස්තුතියි කතා කරාට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කියලා. ඉතින් එකිනෙකට මට ඇත්තටම මම වෙනකම් මම ඉස්සෙල්ල කිව්වා වගේ අර මං කවදාවත් තුන් හිතකින්වත් හිතලා තිබ්බ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඒ කාලේ ඒ channel එක අහනකොට පොඩි කාලේ ඉඳන් ඇහිච්ච channel එකක් අපි පොඩි කාලේ ඉඳන් තිබ්බ එකක්. ඉතින් ඒක අහනකොට මෙහෙම මේ ඒක ඇවිල්ලා මගේ සින්දුත් play වෙනවා කියන එක සහ මම දැන් මේ studio එක ඇතුළට එනකොට මගේ සින්දුව play වෙවි තියෙනකොට මට ඒක
0: වෙනම
1: thrill එකක්. මට අමතක වෙලා තිබ්බ ඇත්ත. මරේ මගේ සින්දු තියනවා දාන්නවා කියලා channel එකේ.
0: දෙන්නේ මුජික් මුණත් මේ කියන්නේ.
1: නවත්. අවුත ගිහින් මං කියන්නේ. බෑග් එක ගලවලා එන්නේ නේ සාම.
0: එහෙම තමයි ජීවිතේ. අපි හිතන්නේ දේවල් වෙන එක තමයි ජීවිතේ කියලා කියන්නේ. ඉතින් thank you so much මම invite කරාට පස්සේ එක මැසේජ් එකකින් හා කියලා ආවට පොඩක් පරක් වුණා නිකම්ක් නැහැ බෑ ආවා. ඒක ඉතින් ආලස්සන සින්දුවක් කියලා අපි වැඩි ඉවර කරමුනේ.
1: ඔව් මං කියන්නම් අපි අලුතෙන් තියෙන ෆිල්ම් එකේ තියෙන සින්දුවක්. ඒක උමාසිනි තමයි ලියන්නේ, සතුරාංග නැහැ තමයි කම්පෝස් කරන්නේ. සා ඒකේ සේනාංග සිං කරනවා. ඒ වගේම මාත් ඒකේ කොටසක් කියනවා. ඉතින් මං ඒකේ පොඩි කැලක් කියන්නේ.

0: එහෙනම් අපි අන්නයි හදන්නේ. තැන්කිය සෝ මච් අද තාද අපි ආදරෙන් අහගෙන ඉරියට යන්නම් කියලා කියන්නේ. ඉතින් ආයෙ එන්නම් කියලා කියන දවසක.
1: ආයෙ දවසක ඉන්නම්. දැන් වේලාව 11:56
0: Thank you. එහෙනම් අපිත් එක්ක එකතු වෙනට රිද්ම බොහොම ස්තුතියි. වටින වේලාවක් කැප කරගෙන පය දෙකක් පුරාට අතන අපිත් එක්ක එකතු වෙන මහන්සියෙන් Thank you so much. ආයෙ දවසක හම්බෙමු. එහෙනම් ගින් එන්නම්. ආයෙත් ලබන සතියේ මං එනවා. රිද්ම නැතුණාට මං එනවා. හරිද? උදේ 10ට අහන්න.
1: ලබසති කවුද එන්නේ?
0: ලබසති මං විතරයි.
1: ලබසති.
0: හැමදාම එන්නේ නැහැ සතියේ මාස දවසක් එක්කෙනෙක් මං ස්පෙෂල් කෙනෙක් එක්කන් එනවා. මේ මාසේ ස්පෙෂල් කෙනා තමයි ඔයා. ඕකේ ගින් එන්නම්. සතරින් පරිසමෙන් ඉනාවෙලා ඉන්න මන් රවින්ද්‍යා. මන් රිද්ම කිය
1: මම රිද්ම.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඳ බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තාවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: යුත්තකගේ නොයාගේ ෆියචේකට ප්ලස් පයින් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුමා.
5: කෘෂිකර්මාන්තයේ නගා සිට වන්නේ ගුජරාතාවට ජනපතිගෙන් සහන රසා. දිට්වාවෙන් විනාශ වනු උඩරට දුම්රිය මගේ රබුක්කර සිට බලන දක්වා පරීක්ෂණ ගමන ඇරඹේ. ගෙවුණු මාස 8 ඩොලර් මිලියන 6000ක විදෙස් ප්‍රේෂණ. රුපියල් 1,59,00,000 වටින දුම් වැටි තොගයක් සමග දෙදෙනෙක් කට්නායකදී තැලේ. සෞදි හමුදා කඳුරකට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන මිසයිල් ප්‍රහාරයක්. විසය විශ්වාසය කුසලාදේ අවසන් සටන අද.
6: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
5: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකයි දිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන රජී. ගොවි ජනතාවට ලබා දෙන රුපියල් 30,000ක පොහොර සහනාධාරය අඛණ්ඩව ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර සනායක මහතා පවසනවා. එම සහනාධාරය ලබන කණ්ඩේ සිට අතිරේක භෝග වගාව සඳහාද ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. පොළොන්නරුව බඩකලපු ප්‍රධාන මාර්ගයේ පරාක්‍රම සමුද්‍ර ඉදිරිපිට දීප උයර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝජන් රැලිය පැවැත්තුණා. පොළොන්නරුව ප්‍රදේශයේ ගුජරාතාව විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. පැමිණ සිටි ගුජරාතාව ඇමතු ජනාධිපති අනුර කුමාර සනායක මහතා ප්‍රකාශ කළේ සමස්ත ගුජරාතාව සුරක්ෂිත කිරීමේ වගකීම ජාතික ජනබල වේග රාජ්‍ය මුළුමනින්ම භාර ගන්නා බවයි.
7: ඊළඟ කන්නේ ඉඳන් කුඹුරුවල අත්‍රේක භෝග වගා කරන අයට ඒ රුපියල් 30,000 පොර සහනාධාරය ලබා දෙනවා. මොකද වීවලෙන් අපි ගොඩක් ඉස්සරහට අවිල්ලා තියෙන්නේ. දැන් අපිට අනිත් භෝග අවශ්‍යයි. එළවලු අවශ්‍යයි. පිටරට යවන්න පුළුවන් ඒවා අපි හදන්න ඕන. නේද? එනිසා අපේ කුඹුර මුළුමනින්ම අපිට අවශ්‍ය වෙන ප්‍රමාණයට අපි හාල්ලා දමු. ඉතුරු ටික අපි අනිකුත් භෝග හදන්න ඕන. ඒ විදිහට අපි හොඳ වගා සලසමක් අපි හදන්න ඕන. පොර සහනාධාරය දෙනවා විතරක් නෙවෙයි. අද අපේ රටේ ගොවි ජනතාවට මේ යොදන කෘමිනාශක ගැන සැකයක් තියෙනවා. මේ වල්නාශක ගැන සැකයක් තියෙනවා නේද? ඉස්සරහන් කෝ ගොජරි බජරි මාරු කාදි වැල්පල එකපාරින් නැසනකොට දැන් නැසෙනවද එකපාරින් දැන් එකපාරින් නැසින්නේ ආයතන අපිට කියන ප්‍රමිතිය තියෙනවා කියලා හැබැයි ආයතන ප්‍රමිතිය කිව්වට වැඩක් නැහැ කුඹුරට ගිහිල්ලා ගාපුවාම ගොවි මහත්තයා තමයි දන්නේ ප්‍රතිඵලදායකද නැද්ද කියලා ඒ නිසා දැන් අපි මොකද කරන්නේ සිපෙට්කෝ ආයතනය හරහා අපි ලබන අවුරුද්දේ ඉඳන් සාධාරණ මිලකට ප්‍රමිතියෙන් යුතු කෘමිනාශක සහ වල්නාශක ලබා දෙන්න කටයුතු කරනවා දැන්ට සැලසුම් හදලා තියෙන්නේ ආණ්ඩුවක් හැටියට වී මිල දී ගැනීම සඳහා වැඩිම මහන්සිය සහ වැඩිම වැය බර දරපු ආණ්ඩුව අපි මුගලන්ට කියන්නේ අපි අපි එනකොට ගබඩා හිල් වෙලා තියෙ මීයෝ හිටියේ මම ඉතන ගබඩා දාත්තව මෙට්‍රික් ටන් 102,000ක් ගබඩා තිබුණා දැන් 105,000ක් ගබඩා දාරිතව තව ගබඩා පසන් විශාල වීදමක් දරුවා ඊළඟ කන්නේ සිට මෙම ගැටලුව ඇති නොවීමට ඉඩ නොදෙන ආකාරයෙන් සැලසුම් හදලා තියෙනවා මම වී අලෙ මණ්ඩලයට කිව්වා මේසර අයවැලිය කෙනෙක් කිව්වා වී අලෙ මණ්ඩලයේ දීපු සතයක්වත් අපව ආණ්ඩුවට එපා වෙනද කරන්නේ වී ටික විකුණලා අපිට සල්ලි දෙන්න ඕන කෝටි 2450ක් අපි වී අලෙ මණ්ඩලයට දෙනවා වී අලෙ මණ්ඩලය ඒක තමන්ගේ සංචිතයක් හැටියට ආරක්ෂා කරගෙන වී ටික ගන්න විකුණන්න මුදල් ටික තැම්පත් කරන්න නැවත ගන්න විකුණන්න මුදල් ටික තැම්පත් කරන්න ගොවි ජනතාව බලාගන්නේ අපේ ආණ්ඩුව නෙවෙයි නම් වෙන කවුද අපි තමුන්නාස්සලාගේ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ආණ්ඩුව එනිසා අපි කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි අම්මා තාත්තා මුහුණ දී තිබෙන හැම ගැටලුවකට විසඳුම් හෙවීම සඳහා අපි මැදිහත් වෙනවා අපි ආරම්භ කරලා තියෙනවා හිමිකම කියලා වැඩසටහන හිමිකම කියන වැඩසටහන අර අපි මොකද කරන්නේ මේ අවුරුදු දෙකමාර ඇතුළත අපි ඔප්පු ලක්ෂ 20ක් ගොවි ජනතාවට ලබා දීලා තමන්ගේ ඉඩමේ අයිතිය නිරවුල් කරනවා
5: පසුගිය වසර දෙක තුනදී සිදු කළ ජනතා සේවයට වඩා නොදෙවිනි සේවාවක් ඉදිරි වසර කිහිපයේදී රජය සිදු කරන බව අමාත්‍ය සමන්ත වෙද්‍යාරත්න මහතා පවසනවා. පුනරුදේ පුරවර සංකල්පයේ යටතේ හපුතලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
8: නීතියක් දැන් ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති කෙනෙක්ට හිටපු පුතෙක්ට ඒව අදාළ නැහැ. හොරකමට වංචාවට එරෙහිව මේ විදිහට නීතිය ක්‍රියාත්මක වෙනවා හොඳද නරකද? හොඳයි. නැත්තම් මේවට සමාව දුන්නොත් එහෙනම් තවත් කට්ටිය හොරකම් කරයි. තවත් කට්ටිය අල්ලස් ගනී. මේවා පරිත්‍යාගනේ මේවා වංචා. මේවා දූෂණ, මේවා අල්ලස්. ඒවට වෙන වෙන නම් දා ගන්න හදනවා. මේරට දැන් හොඳ පැත්තට හැදලා තියෙන්නේ. අවුරුදු දෙකකට මෙච්චර වැඩක් කරා නම් අවුරුදු තුනක් යනකොට තව කොච්චර කර ගන්න පුළුවන්. අවුරුදු පහක් මේ ආණ්ඩුව ගෙනිච්චොත්, අවුරුදු 10ක් ගෙනිච්චොත් රට හොඳ තැනකට එනවා කියලා තේරෙන්න ඕනි. ඉන්න හිත ඇතුලේ කොළ පාට, නිල් පාට, රතු පාට තියාගන්න එපා. එක එක කණ්ණාඩි වලින් බලන්න එපා. ඒ හොඳ දෙයට හොඳ ඉතින් සහය දෙන්න. දැන් මේකට කකුල් මාට්ටු දාලා මේ යන ගමනේ විනාශ කරන්න අපරාධකාරයන් ධුමනා වුණාට ගමේ අය ධුමනාවක් තියෙන්න බෑ. එහෙනම් මම ඉල්ලන්නේ මේ ගමන වැටුවොත් නැති වෙන්නේ අන්න සෞන්දර්යගේ ජනාධිපතිකමවත් අපේ මැතිඅමැතිකම්වත් නෙවෙයි. මේ රට වැටුණොත් වැටෙන්නේ ඔබේ දරුවගේ අනාගතේ.
5: හපුතලයේ දේතලාව උදරම් වත්ත බහුකාර්ගොඩකිල ඉදි කිරීම ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අබලනු පැවති ප්‍රජාශාලා වෙනුවට මහල් තුනකින් යුක්තව එයිදි කිරීම රියෝජිත අතර ප්‍රජාශාලා ගොඩනැගිල්ලේ පළමු අදිර එයිදි කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2ක්. මාස 8ක කාලයක් තුල මෙරට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 6000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇමරිකානු ඩොලර් බිලියන 688.8ක් මෙරට ලැබී තිබෙනවා. මේ වසරේ අගෝස්තු මාසයේ මෙරට ලැබී ඇති විදේශගත ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 748.6ක්. ඒ අනුව මහ බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්눔 කර තිබෙනවා. මේ අතර මුල් මාස අට තුල විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 6131ක් බවට මහ බැංකු වාර්තාව පෙන්වා දෙනවා. පසුගිය වසරේ භාගයේ සටහන් වූයේ ඇමරිකා ඩොලර් බිලියන 5116ක් ලෙසයි. මෙරටින් පලාගොස් ඉන්දියාවේ රැකවරණය ලබා දැනට ඉන්දීය අත්අඩංගුවේ පසුවන මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් දස දෙනෙකු නැවත මෙරට ගෙන්වා ගැනීමට ජනාධිපති අනු කුමාර සනායක මහතා ඉන්දියාවෙන් සහාය ඉල්ලා තිබෙනවා. පසුගිය දහවරුද අවසන් වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ තුන් දින නිල සංචාරය අතරතුර පැවති රැස්වීමකදී මෙම එල්ලීම සිදු කර ඇත්තේ ඉන්දීය ධීවර යාත්‍රා නැවත නැවතත් ශ්‍රී ලංකා බුදු සීමාවට ඇතුළු වීම සහ ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් විනාශ කරන ධීවර ක්‍රම භාවිත කිරීම වැළැක්වීම සඳහා ඉන්දියාවේ බැදිහත් වීම අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා බෙහෙදී පවසා තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලම ජාතික ආරක්ෂක තර්ජනය ලෙස මද්‍ර වෙළඳාම් මතුවී ඇති බව පැවසූ ජනාධිපතිවරයා කලාපීය මද්‍රව ජාවාරම් ජාලය මැඩපැත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර තිබෙනවා. මද්‍ර විජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ බැඩලීම සඳහා රජයේ බලයට පත්වීමෙන් පසුගෙන ඇති පීවර පිළිබඳ ජනාධිපතිවරයා ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කළා. මෙරටින් පලා ගොස් සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඉන්දීය සහයෝගිතාවේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කරනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හෙරත් මහතා තායිලන්තයේ නිල සංචාරයක් සඳහා හෙට දෙවරින් පිටත්ව යනවා. තායිලන්තයේ කම්කරු අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි අමාත්‍යවරයා මෙම සංචාරයට එක්වන්නේ. හෙට සිට ලබන 16 වනදා දක්වා අමාත්‍ය විජිත හෙරත් මහතා මෙම සංචාරයට සහභාගී වෙනවා. එහිදී තායිලන්තයේ කම්කරු සංචාරක අමාත්‍යවරුන් සහ වැඩබල විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. සංචාරයේදී කම්කරු සහයෝගිතාව පිළිබඳව අභූතා ගිවිසුම සහ තායිලන්තයේ ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ගේ සේවය යෙදවීම පිළිබඳ එකතා ගිවිසුමත් සැරකිරීමටද සැලසුම් කර තිබෙනවා. දිට්ව සිලිකුඩාටුවෙන් දිවස සහිම වූ පවුල් සඳහා දිවස ලබා දීම වෙනුවෙන් වෙන්කළ කුඩසාලේ අක්කර 30ක ඉඩම කැබලි කිරීම ආරම්භ වුණා. දිවා සාහිබේ ඌ පවුල් 132ක් සඳහා මෙම ස්ථානයේ ඉඩම් ලබා දීමට නියමිතයි. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් කුණ්ඩසාලේ දුනුහපාව මෙම ඉඩම දිවස අහිමිවන් සඳහා ලබා දීමට වෙන් කිරීම සහ අභ්‍යන්තර මාර්ග සකස් කිරීම ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ඉඩම නිදහස් කිරීමට රාජ්‍ය වැවිලි සංස්ථාව පියවර ගත්තා. දිට්ව වෙන් දිවා සාහිබ වූ පන්විල, කුණ්ඩසාලේ, පාතදුම්බර, ගඟ ඉහළ කෝරළය, උඩපළාත සහ උඩුදුම්බර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක ජනතාවට මෙහි ස්ථිර නිවාස ඉදිකිරීමට නියමිතයි. දිස්ත්‍රික් රසකට බලපා ඇති වියලි කලකුණෙන් ජනතාව තවදුරටත් දැඩි පීඩාවට පත්ව සිටිනවා. වැව් බොහෝ බයක් සිදී ගොස් ඇති අතර ජලාශ වැසකම ජලමට්ටම් සීග්‍රයෙන් පහළ යමින් පවතිනවා. වෙල්ලවාහි ප්‍රදේශයේ ප්‍රධානතම ජලාශයක් වන හදපණ්ඩාකල ජලාශයේ

0: වද තිරින් දින හෙළගු සති බවයි වාර්තා වන්නේ. මේ අතර ගිරාදුරු කෝට්ටේ ප්‍රදේශයටද පසුගිය කාලේ පැවති දැඩි වේලිකාල ගුණයට සහනයක් වෙමින් ඊයේ දිනේ ගිරාදුරු කෝට්ටේ නගරයට වර්ෂාව ලැබී තිබෙනවා. එහෙත් එම් ප්‍රදේශයේ අවට වර්ෂාව නොමැති වීමෙන් ජනතාව දැඩි අපහසුතාවයටයි පත්ව සිටින්නේ. කෙසේ වෙතත් කාලුකුත විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ සබරගමු පළාත්වලත්, වවුඩියාව, බණ්ඩාරම සහ කුණ්ඩෑගල දිස්ත්‍රික්වලත් ගිගුරුම් සැත වැසි ඇති විය හැකි බවයි. වැසි සමග ඇති විය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට පීවර කඩා ලෙස කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා ජනතාවට දෙනුම් දෙනවා.
1: මේ වන විට ශ්‍රී ලංකාව ආශ්‍රිතව 15 අයගුලේ සුළං රටාවේ වෙනස් වීමක් සිදු වෙමින් පවතිනවා. ඒ හේතු කොටගෙන අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී කිකුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තමයි වර්ධනය වෙමින් පවතින්නේ. අද දිනේදී උතුරුමැද, මධ්‍යම, සපරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි අපේක්ෂා කරන්නත් පුළුවන්. එවැගේම ගිකුරුම් සහිත වැසි සමග ඇතිවෙන తాවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන්න කටයුතු කරන්න කියලා ජනතාවට මතක් කර සිටිනවා. මේ වන විට අන්තර් මෝසම් තත්ත්වය ස්ථාපිත වෙලා නැහැ. නමුත් නිර්දිග මෝසම් තත්ත්වයේ සුළං රටාව යම් ප්‍රමාණයකට දුර්වල වීමක් අපි නිරීක්ෂණය කරනවා. ඒ සමගම තමයි ගිකුරුම් සහිත වැසි වර්ධන වීමක් අපි බලාපොරොත්තු වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල. ඒ තත්ත්වය අද දිනේ සහ ඉදිරි දින කීපෙදීත් අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ දුරට දවස් 4ක් පමණ අපි දැනට තියෙන තත්ත්වය යටතේ තරපක තද වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම උතුරුමැද, නැගෙනහිර පළාත්වලත්, ඒ වගේම සපරකමුව සහ මධ්‍යම පළාත්වලත් සමහර වෙලාවට බස්නාහිර පළාත් දක්වා එම සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ඉදිරි දවස් කීපයේදී තරමක වැසි ඇතැම් ස්ථානවලට දැනට වියලි කාලගුණයක් තියෙන දේශවලට ලැබෙනවා.
0: රුපියල් බිලියන 300කට වැඩි මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කළ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රමුඛකඩ සිට බලන දක්වා පරීක්ෂණ දුම්රිය අද ධාවනය කරනවා. දිට්වාසුලිකුණාටුව හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට දැඩි බලපෑම් එල්ලුණා. ඉන් වැඩි මහණියක් සිදු වුණේ උඩරට දුම්රිය මාර්ගයටයි. එම මාර්ගයේ අදියර කිහිපයක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. රබුක්කන සිට බදුල දක්වා දුම්රිය ධාවනය පසුගිය නොවැම්බර් මාසයේ සිට සම්පූර්ණයෙන් බැලහිට තිබුණා. එම මාර්ගයේ දරුණුතම විනාශය සිදු වුණේ රබුක්කන සිට කඩුගඩාව අතර පිහිටි කඳු හෙල් සහිත දුෂ්කර රේල් කොටසෙයි. එම කොටස ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 300ක් යෙදවුණු අතර මාස 4ක් වැනි කාලයක් තුළ කඩිගමුවේ ගල්බින්ගේ අසල දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරුණා. ඒ අනුව රබුක්කන සිට බලන දක්වා කොටසෙහි මාර්ගය පරීක්ෂා කිරීමේ පරීක්ෂණ දුම්රියයි අද සිට ධාවනය කෙරෙන්නේ. එහි ආරම්භක අවස්ථාවට අමාත්‍ය දම්මික පටපැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ යන මහත්වරුන්ද එක්ව සිටියා. රුපියල් 1,59,00,000 අනුදහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමගද දෙනෙකු රේගෝ බගින්ට අත්තරංකුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට කට්ටායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ මොවුන් දෙදෙනා ගුවන්තොටුපළ පරයන්තේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත භවත ඔස්සේ පිට ව්‍යාපට සූදානම්ව සිටියා. ඒ දීරේගුලි ධාරයෙන් ඔවුන් රැගෙන ගමන් මළු 4ක් පරීක්ෂා කළ අතර ඒවා හිතිබේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,60,000ක් අඩංගු කාටුන් 533ක් සොයාගත්තා. මෙම සැකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකින් බවයි අනාවරණය වී තිබෙන්නේ. දකුණු සෞදි අරාබිය පිහිටි ශරූරා හමුදා කඳුරකට ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යෙබනේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ. යෙමනිට එරෙහිව ප්‍රහාර මෙහෙවන අර්ධන මධ්‍යස්ථානයක් හා ආයුධ කබඩා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි හූති හමුදා ප්‍රකාශක යාහියා සාරි සිය එක්ස් ගිනු බෙහි සටහනක් තබ්බින් ප්‍රකාශ කර ඇත්තේ. සෞදි අරාබි යෙමනයට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මේ සිදු කළ බවත් ප්‍රහාර නතර නොකළහොත් ඉදිරියේදී භූමිය අභ්‍යන්තරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවටත් ඔහු අනතුරු අගවා සිටිනවා. ආසියා කුසලාද පදුවාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පහ තරගය අද පැවැත්වෙනවා. ඒ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 8ටයි තරගය ආරම්භ වන්නේ. ශ්‍රී ලංකා සහ ඉන්දිය කාන්තා කණ්ඩායම් අවසන් මහතරගෙන සුසුකම් ලැබ

0: ශ්‍රී ලංකා කාතා පිළ බෙහෙ වඩේ චබර අතපත්තු විසින් හර්බන් ප්‍රීත් කවුල් ඉන්දිය පිළ මෙහෙවනවා. ඒකාන්ති තරග වැදුරු ඉන්දියාව මුරදුන් තරග තුනම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු හයක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු හයක් ලබා ගත්තේ මුහුණුදුන් තරග තුනම ජයග්‍රහණය කරමින්. කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමේ වේගෙන් ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්ට ගොවි ජනතාවට ජනප්‍රතිගෙන් සහන රැසක්. දිට්වාවෙන් විනාශ වුණු උඩරට දුම්රිය මගේ රබුක්කන සිට බල්ල දක්වා පරීක්ෂණ ගමන ඇරඹේ. ගෙවුණු මාස අටේදී ඩොලර් බිලියන 6000ක විදෙස් ප්‍රේෂණ. රුපියල් 1,59,00,000 වටිනා දුම්වැඩි තොගයක් සමග දෙදෙනෙක් කටනායක දී දැලේ. සෞදි හමුදා කඳවුරකට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන මිසයිල් ප්‍රහාරයක්. 2020 ආසියා කුසලාදී අවසන් සටන අද. මිලක ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරුවෙකට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති.
0: දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
2: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට් ෆ්ලෑෂ්.
3: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, ක්‍රීඩාපීඩියේ උණුසුම අරගෙන ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. අද අපි ආරම්භය ලබා ගන්නේ ආසියානු මල්ල ක්‍රීඩා උළෙලෙන්. ජපානයේ අයිචි ප්‍රාන්තයේ සහ නගෝයාහි පැවැතෙන තරගාවලිය පිළිබඳව තොරතුරු වාර්තා කරන්න මේ මාසේ 19 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 4 වෙනිදා දක්වා තරගයේ සවු පැවැත්වෙනවා. ජපානයේ එක් ආසියාවක් ගැන හිතන්න තේමා පාඨය කරගනිමින් මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ. සමාරම්භක උත්සවය සහ සමාප්ති උත්සවය නගෝයාහි පැවැත්වීමටයි සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙන්නේ. ආසියානු රටවල් 45කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,000කට වැඩි සංඛ්‍යාවක් මෙවර තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි. ක්‍රීඩා 43ක් යටතේ තරගයේ සවු 460කට අධික සංඛ්‍යාවක් පැවැත්වෙනවා. සාම්ප්‍රදායික තරඟවලට අමතරව ක්‍රිකට් තරඟ T20 ෆෝමැට් එකේ තරඟ පැවැත්වීමටත් සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජපානයේ තමයි සත්කාරකත්වය ලබා දෙන්නේ. 3 වෙනි වතාවට ආසියානු මල්ල ක්‍රීඩා උළෙලට ඔවුන් සත්කාරකත්වය ලබා දෙන්නේ. ශ්‍රී ලංකාවෙන් මෙවර තරගාවලියට සුපුරුදු විදියට සංචිතයක් නම් කර තිබෙනවා. 238 දෙනෙක් ඉන්නවා මේ සංචිතයට. නිලධාරීන් 82ක්, ඒ වගේම ක්‍රීඩිකාවන් 56ක් සහ ක්‍රීඩකයන් 100ක්, ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156ක් මෙවර තරගාවලිය නියෝජනය කරනවා ශ්‍රී ලංකාව පැත්තෙන්. තරගයේ සවු 25ක් යටතේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ කරනවා. මලල් ක්‍රීඩා, ක්‍රිකට්, බැඩ්මින්ටන්, රග්බි, ජූඩෝ, ජිම්නාස්ටික්, බොක්සින්, බර ඉසිලීම, කරාටේ, කබඩි, වෙරළ වොලිබෝල් ඇතුළු ක්‍රීඩා විසව් රැසක් නියෝජනය කරනවා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්. මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවතුණා. මේ පැවති මාධ්‍ය හමුවට ක්‍රීඩා අමාත්‍යරයා සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී වුණා. ඔවේදී විශේෂයෙන්ම අප යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ මෙවර රන් පදක්කම් බලාපොරොත්තු පිළිබඳවයි අපි විමසීමක් කළේ. යන රුමේෂ් තරංග සහභාගී වෙන ඉසව්ව පිළිබඳව වැඩි අවධානයක් වගේම තවත් ඉසව් ගණනාවකට ශ්‍රී ලංකාව පැත්තෙන් වැඩි බරක් තියලා තියෙනවා කියලා අමාත්‍යරයා සඳහන් කළා පදක්කම් ලබා ගැනීම සඳහා. ඒ නිසා මේ පදක්කම් සීනිය සැබෑ කරගන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන්න අමාත්‍යාංශය පැත්තෙන් කටයුතු කළා කියලා අමාත්‍යරයා සඳහන් කළා. නමුත් අමාත්‍යරයා චෝදනාවකුත් එල්ල කරා එක පැත්තකින් ක්‍රීඩා සංගම් දෙසට ක්‍රීඩා සංගම්වල වැරදි නිසා වෙන් ඒ වැරදි අමාත්‍යාංශය පැත්තට යොමු කරන්න උත්සාහ කරනවා. සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ තරඟාවලිය අයිම වුණා කියලා අමාත්‍යරයා සඳහන් කළා. කොමුණත් අමාත්‍යරයා අමාත්‍යාංශය පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දී තිබෙන බව තමයි සඳහන් කළේ. ඒ අනුව වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගන්න අපිට හැකියාව තිබෙන බව තමයි අමාත්‍යරයා සහ අමාත්‍යාංශය පැත්තෙන් සඳහන් කළේ. අපි ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලාපොරොත්තු ඉටු කරගන්න වාසනාව ලැබෙන්නට කියලා. ඊළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියට සහභාගී වුණු ඒ කිරුළ හෙල්ල විසි කිරීමේ සවුවෙන් ජයග්‍රහණය කළ රුමේෂ් තරංග ලෝ ප්‍රමුඛතම මලල ක්‍රීඩකයන් සහභාගී වන වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් මල්ල ක්‍රීඩා තරගාවලියට එක්වීමට නියමිතව තිබෙනවා. හංගේරියාවේ මේ තරගාවලිය පැවැත්වෙන්නේ. ලෝ අංක 1 හෙල්ල විසි කිරීමේ ශූරයාභාවට පත්ව තිබෙන්නේ රුමේෂ් තරංග. දැන් මේ තරගාවලියට ජූලියන් වෙබර්, ඒ වගේම ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්, ක්‍රිෂෝන් වෝල්කට් ඇතුළු ලෝ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් මේ තරගාවලියට සහභාගී තිබෙනවා. මේ තරගාවලිය ජයග්‍රහකයන් අතරේ බෙදා දීම සඳහා ලෝක මල්ල ක්‍රීඩා සංගමය ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වෙන් කර තිබෙනවා. ඒනු තෙල්ල විසිකිරීමේ ඉසව්වේ ජයග්‍රහකයන්ට 150,000 ඇමරිකානු ඩොලර් පිරිනැමීමට නියමිතයි. ශ්‍රී ලංකා මුදලින් කෝටි 5කට ආසන්න මුදලක් හිමි කර ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපේ ශූරයා තෙල්ල විසිකිරීමේ ශූරයා රුමේෂ් තරංගට මේ කිරුළ දිනා ගන්න වාසනාව ලැබෙන්න කියලා ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් තුලින් අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ ක්‍රීඩා තුරතුරත් එක්ක අපි සමුගන්න සූදානම් යලි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුෙන්. එතෙක් ඔබට සුවදායි සති අන්තයක්.
2: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පෙළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Dinu Mara Nikai.
1: නිරතික ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි.
1: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: දවල් 12 විනාඩි 40යි ලකන හංගින්න වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
3: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය දුරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: රටට වග කියන රේඩියෝ දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: අසන්ද
1: යාත්ත ඇයි කියන්නකෝ නංගි කතා කරන්න ඇත්තේ එයා මැරිලද
2: සත කරන්නේ බපුතේ පොඩක් කටවහගෙන ඉන්නකෝ
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
3: ඉතින් තමුසු කොහොමදලු අවුරුදු ගානක් නෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ මුත් එක ජීවත් උනේ තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
2: මටත් තේනවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයියෝ දීලා නැහැ
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න

0: ලකන්ද රේඩියෝ ITN අසන්දිමිත
1: වාට අද්වෝඩින ඉන්න ඕනේද?
2: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා.
1: ෂා නියමයිනේ. ඒ તો ආදරේ කන්න පුළුවන් නේද? වාට සාමාන්‍ය මේ වැඩ බෑනේ.
0: ෂාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
3: Now you are trying to be selfish. Don't be that. Nenata, hamadama, jeevathun athare inda bæne. Habai puthe man koe hitiyat. Hamadama, hama mohothakama. Man oya de balagane innawa puthe.
0: Sati aga, ratri 8ට, ITN balanda.

0: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
1: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව 18 වංගුව

0: ලක්කන්ට ප්‍රවෘත්තේ සමකෙන් මම සුලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින රචේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ගම්පහ අස්කිරේ ප්‍රදේශයේදී අනනුත්තකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. මද්‍රව්‍ය බෙදාහරණ බවට ලැබුණු බුදු තොරතුරක් මත වැලිවේරිය පොලිසිය මෙහෙම ක්‍රියාත්මක කර තිබූ අතර ඒ අනුවයි අදාළ වෑන් රථය නතර කරන ලෙස සංජානනිකුත් කර තිබුණේ. එහිදී පොලිස් අනනුත්තකා වෑන් රථය ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදු කළ බවයි පොලිසිය පවසන්නේ. මැදිපිරිති කලාපයේ පවතින යුදවේ තත්වය පිළිබඳ දැඩි කරස්සල්ල පළ කරමින් බ්‍රික්ස් රාජනායකයන්ගේ එකමුතුව එකමතිකව ඒකාබද්ධ ප්‍රකාශයක් සම්බන්ධ කරගෙන තිබෙනවා. අදාළ ප්‍රකාශය මගින් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ තත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා උපරිම සංගමයකින් යුතුව කටයුතු කරන ලෙසයි. කලාපයේ ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් රාජතාන්ත්‍රීය සාකච්ඡා සහ සංවාදයන් වගේන් ගැටලු නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාවද බ්‍රික්ස් නායකයින් බෙහිදී අවධාරණය කර තිබෙනවා. මේලක ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුවරු දෙකට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: பாட்டத்தை வாக கியன ரேடியோ
1: ஃபிளாஷ்பேக்
2: ஃபீட்பேக்
1: சன்ஃப்ளவர்
2: ஆல் ரைட்
1: சீது வசகுரா
2: சஹாரா ஃபிளாஷ்
1: பாயோ
2: சானிதாபா එදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුළ රජ කළ පෙරලිකාරයෝ දවල් 12යි තියට ගී රශ්මි
3: දවල් එකයි විනාඩි 4යි වෙලාව ගී රශ්මි පටන් ගන්න හදන්නේ කටියෙන් FM 93.5න් FM 93.7න් හවස 4 වෙනකම්ම ගී රශ්මියට අහන්න පුළුවන් කම තියෙනවා ඒ වගේම මැසේජ් එකක් දාන්නත් පුළුවන් කම තියෙනවා මාතික ගී රශ්මිය අහනකොට ආට 07.3 93.5 97 07.3 93.5 97 ගී රශ්මිය අහගෙන ඉන්න ගමන් මේ පැතර මැසේජ් එකක් එවන්නත් අමතක කරන්න එපා

0: රටට වග කියන රේඩියෝ.
1: දවල්කේ විනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5, 50,000 සහ 25,000.

0: වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
1: ටේක්යම් සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යම් මීළඟ වැඩසටහන
2: සැප්තැම්බර් 14 මාතලේ විජය ජාතික පාසල මාතලේ.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යම් සුරකිමු මගතොට.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන අධාරය 2026 වර්ෂයේ අක්කර පහටඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ද වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ද වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 0112861131, 0112861111. ශනිගමතුම් 19:16.
5: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මේ වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLV දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල, දුරකථන අංක 0706 478 478.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: David Pierce Motor Company within රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.

ප්‍රසංග වේදිකාවේ මීළඟ අත්දැකීම ලක්හට ගී රශ්මිත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාව. දවල් එකයි විනාඩි 43යි වෙලාව. ඒ කියන්නේ දැන් කට්ටිය කාලා බීලා පොඩ්ඩක් මහන්සි අරින වෙලාවද, නැත්නම් ඕගාල වැඩ කරගෙන ඉන්න වෙලාවද, නැත්නම් ගෙදරට වෙලා ඔහි සින්දුවක් අහගෙන ඉන්න වෙලාවද? ඒක දැනගන්න නම් ඔයා මේ පැත්තට මැසේජ් එකක් දාන්න මෙපැයිනේ. කොබලන්න මර කට්ටිය මැසේජ් කරා නම් සතියකට පස්සේ තමයි මේ විදිහට මාත් එක්ක ගීරශ්මිය හන් එකතු වෙලා ඉන්නේ. සතුටින් පරිස්සමෙන් ඉන්නවා කියලා මං හිතනවා. එතකම අඩපලංකම තියෙනවා හවස 4 වෙනකම් ගීරශ්මි මාත් එක්ක අහන්න. ඒ වගේම ඉතින් කතා කරන්න, උපදූපයක් කතා කරන්න, විස්තර කතා කරන්න ඔයාට එන්න පුළංකම තියෙනවා මේ පැත්තට. 0743935937 අඩපලංකම තියෙනවා වෙනද වගේම ගීරශ්මිය අහන ගමන් නටන ගමන් ඉන්නකොට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. ඒ විදිහට මට මැසේජ් එකක් දාලා තියෙන කට්ටිය තමයි මම මේ මතක් කරන්න යන්නේ. ඔයා මැසේජ් එකක් දානකම් මම එයාව මතක් කරනවා. ඩිලන් ඉන්නවා හංගල්ලින් දාංග සිද්ධා කියලා තියෙනවා. ඔකියාව එකතු කර ගන්නවා ඩිලන්. ඊට පස්සේ දරණිය ගල පැත්තට යන්න හදන්නේ. දරණිය ගලෙන් ඉන්න උපේක්ෂා අම්මයි තාත්තයි අක්කයි අයියලා දෙන්නයි මා එකතු කර ගන්න කියලා තියෙනවා. අද තමයි පළවෙනි වතාවට මැසේජ් එකක් දැම්මේ කියලා තියෙනවා. වෙරි ගුඩ්. ගොඩක් ආදරෙයි. එහෙනම් ගොඩක් ආදරෙන් එකතු කර ගන්න උපේක්ෂා ඔයාව හැමදාමත් ලක්කඩ අහගෙන ඉන්න සද්දෙටම කියලාත් මතක් කරනවා. සුබ දවසක් මම අලව්වේ ලක්ෂ්මන් කියලා තියෙනවා. ලක්ෂ්මන් කොහොමද? ආවත් එකතු කර ගන්න ගොඩක් ආදරෙයි. ඊට පස්සේ මම යන්න හදන්නේ මතුගම පැත්තට. මතුගමින් මට මැසේජ් කකේවලා තින්නේ පසන්සඳ කැලුම. ආව එකතු කරගන්නවා. අද නම් වැඩ නෑ කි gedere ඉඳන් ආව හැගෙන ඉන්නේ කියලා තියෙන. ගීරශ්මිත් එක නැටවෙන සින්දුවක් අපිට දෙන්න කෝ කියලා තියෙන්නේ. ඕකේ ඕකේ. දිගට මහගෙන ඉන්න අම්මා තාත්තා අක්කා අයියා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දෙවමනි වාග්ය කොහොමද? ඔයා බලාගෙන හිටියනේ මම මැසේජ් එක කියවනකම්. ඔන්න මං එහෙනම් ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. රුවන් ඉන්නවා මේ වෙලාවේ වෙනද වගේම වැඩ කරන ගමන් සද්දෙටම ගීරශ්මිත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා තියෙනවා. හෝම ගමින් චාමිකා ගෙදර හැමෝම එකතු කරගන්න ඕනේ. ඊළඟට සමීර ඉන්නවා. බස් එකේ මේ වෙලාවේ සද්දෙටම ලක්කඩ අහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. මොන බස් එකේද කියලා අපි දන්නේ නෑ සමීර. බස් එකේ කියලා තියෙන්නේ හින්දා බස් එක මොකද්ද කියලා තිතින් මේ පැත්තට එවන්න. කටි යන ගමන් ගීරශ්මිය අහගෙන ඉන්නවා කියලා කියන්නේ සමීර වගේම අපේ රියදුරු මහත්තයා, එතකොට කොන්දොස්තර මහත්තයා ඇතුළු බස් එකේ යන කටියවත් එකතු කරගන්න බෑ. නැත්තම් ඒ කටිය තරහ වෙන්නේ නේ. දවල් එකයි විනාඩි 46යි වෙලාව. එහෙනම් ඔහොමම ගීරශ්මිය අහගෙන ඉන්න අපි අංගේ නම් සින්දුවකට නැත්තම් කතා කරනවා වැඩි කිව්වොත් එහම 0743 93 5 93 4 තමයි. එයා වට්ස්ඇප් මැසේජ් එකක් මේ පැත්තට දාන්න ඕනේ.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: දවල් එකයි විනාඩි 59යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුරුදු ලංකලින ආරච්චේ
1: ලයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් උඩුකේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: කොළඹ සිට බදුල බලා ධවනය වූ ලංකම් බස් රථයක් බිහිසුණු අරතුරකින් වළක්වා ගැනීමට ඒ රිදුරු ක්‍රියා කිරීම හේතුවෙන් ජීවිත රැසක් ආරක්ෂා කර ගැනීමට හැකි වුණා. කොළඹ සිට බදුල්ල හරහා බිබිල දක්වා ධවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගි ප්‍රවාහන බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධවනය වූ ත්‍රිරෝද රථයක රෝදිය කැළවී විසිවි තිබෙනවා. එහිදී පාලනයෙන් ගිලිහුණු ත්‍රිරෝද රථය බස් රථයේ ගැටීම වළක්වාලමෙන් බස්වතී රියදුරු ෂණිකවම ඒ මාර්ගයේ දකුණු පසට බර කර ආරක්ෂිතව කණුවක් දෙස්ට යොමු කරමින් නවත්වාගෙන තිබෙනවා. රියදුරුගේ මෙම ෂණික තීරණය නිසා බස්වතී ගමන්ගත් මගීන් රසගේ මෙන්ම ත්‍රිරෝද රථයේ ගමන් කළ පිරිසද ජීවිත හානියකින් තොරව බේරා ගැනීමට හැකි වුණා. අනතුරින් බස් රථයට සුළු හානි සිදු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ජාව භූතේදී මගින් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා. නෞකාවේ සිටි පුද්ගලින් 103 දෙනෙකු බේරා ගැනීමට සමත් වී තිබෙනවා. අතුරුදන් වූ අනෙක් පිරිස සොයා ඉන්දුනීසියානු බුදා කැඩීමේ කණ්ඩායම් අදාළ බුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි වාර්තා වන්නේ. හදිසියේ ඇති වූ අයහපත් කලගුණයත් සමග යාත්‍රාවේ පාලන බැදිරිය සමග තිබූ සම්බන්ධතා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. දූපත් 10,000කට වඩා සමන්විත ඉන්දුනීසියානු දූපත් සමූහය තුළ නාවික ගමනාගමනය ප්‍රධානතම ගමනාගමන මාධ්‍යයක් ලෙසයි භාවිතා කෙරෙන්නේ. ගුවන් ගමන් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් සාමාන්‍ය ජනතාව අඩු පිරිවැයක් සහිත මුහුදු මාර්ග භාවිත කිරීමට පෙළඹ සිටිනවා. එරට නාවික ක්ෂේත්‍රය තුළ ආරක්ෂිත ප්‍රමිතීන් සහ රෙගුලාසි නිසලස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙවැනි මාර්ග අනතුරු නිතර සිදුවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. මේරිද ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු තුනට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB youth plus කිනුවා
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice අපි සොයන්නේ නුඹේ හඬයි සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice

0: දවල් දෙකයි විනාඩි 6යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්මාර්ථන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් ඈ ගිදලා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය. ලක්හඬ ගී රශ්මි.
0: රයිට් ඕකේ අපි ආයෙත් ගිරශ්මිත් එක්ක ඉන්න වෙලාව අද පුලංගම තියෙනවා මේ පැයේදී මාත් එක්ක එකතු වෙන්න. ගිය පැයේදී මැසේජ් එකක් දැම්ම නැත්තම් ඔන්න මේ පැයේදී වරද්දන්න නැතුව WhatsApp එකට මැසේජ් එකක් දාලා කට්ටියක් එකතු කරගන්න. ගිරශ්මිය හඳ 07.03 93.5 93.7 07.03 93.5 93.7 ජෝ. ආගේ මැසේජ් එක මේ පැත්තට එවන්න.

0: හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලාගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක් ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
4: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamange ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහගුණ වඩන අපේ රස විජේ.
4: වෙනදපුලින් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: දවල් දෙකයි විනාඩි 45යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: සෑවට දිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුමා
6: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

දවල් දෙකයි විනාඩි 43 වෙලාව. හෝ හෝ හෝ හෝ. තරහෙන් බලාගෙන ඉන්න එපා. ඔයා මතක් කරගෙන තමයි මම මේ ආවේ. දැන් කට්ටිය මට බයිනවද දන්නේ නැහැ. දැන් කීයටද අපි මැසේජ් එක දැම්මේ චාරුට? තාමත් ඒ උනාට අපේ නම නම් කිව්වේ නැහෙනි කියලා. මන් දන්නවනේ යාළගේ හැටි. හරි හරි ඒ කට්ටිය මතක් කරගෙන තමයි මම මේ පැත්තට ආවේ. ඔනාටත් පුළංකම දිනවා. මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මං ඉන්න හවස 4 වෙනකන් ඔයත් එක්ක. කමක් නැහැ නේ. 0703935937 0703935937 ඔයාලට පුළංකම දිනවා මේ පැත්තට මැසේජ් එකක් දාන්න. හැමෝම ඉතින් සතියකට පස්සේ බලාගෙන ඉන්නේ ගීරශ්මිය හන්නනේ. පැය 3ක් එක දිගට සින්දු අහන්න පුළුවන් නන්නේ හොඳයිනේ. මේ දවල් වල ඕකේ එහෙම තමයි ගීරශ්මියට අහන්න පුළුවන්කම තියෙන නිසා මේ පැතරේ නටක් ගාලා මම යනවා WhatsApp එක පැත්තට. යටියන්තර පැතර මුලින්ම ගියොත් හොඳයි කියලා හිතනවා. මොකද මැසේජ් 10ක් 15ක් විතර මට එවලා. පොඩක් ඉන්නේ තින් සින්දු ඉවර වෙන්නේ පැවා මතක් කරන්නන්නේ. තීක්ෂණ වාගෙන තමයි මම්මේ කියන්නේ. ආවිකතු කරගන්න වගඩක් ආදරේ. ඊට පස්සේ සුරන්නේ අයින මේ වෙලාවේ මහේෂු එක්ක. අකි මං ගමේ යන ගමන් ඔයා වහගෙන යන්නේ කියලා තියෙනවා. ඕකේ ගොඩක් ආදරෙන් ආවිකතු කරගන්න පරිස්සමෙන් යන්න කියලාත් මතක් කරනවා. නුගාන ඉන්න මේ වෙලාවේ වැඩ කරන දෙන හැමෝමයි ගෙදර හොඳම යාළුවමයි. ගෙදර හොඳම යාළුවමයි කියන්නේ කවුද? කමක් නැහැ හොඳම යාළුවා එකතු කරගන්නවා. ඊට පස්සේ මදුගම් පැතෙන් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මැසේජ් එක දාපු කෙනාගේ නම නැහැ. ඕකනේ කරන්න බැරි. ගෙදර කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ නිරෝෂන් ඉන්න පාදුකේ දැන් මැසේජ් එකක් දාලා යාළුව කට්ටියම මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. දෙවමිනී හොව එකතු කරගන්නවා. මහරගම පැත්තේ නුවන් ඉන්නවා අපි වහගෙන. නුගාරට අපි සුබ පතමුනේ. මොකද නුගාරමට මැසේජ් එකක් දාලා ගීරශ්මිත් අහගෙන ඉන්නේ අක්කේ. එවනට අද මට සුබ දවසක් කියලා තියෙනවා. අපි කට්ටියත් එක බෙදා ගමුනේ. සුබ දවස තමයි අද. යා අලුතෙන් බයික් එකක් ගන්නවලු යාටම කියලා. ගොඩක් හොඳයිනේ. හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ඕන නුගාර අපි වාර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිගටම ලකනත් එක ඉන්න. ඒ වගේම තමයි බයික් එකක් ගත්තට කමක් නැහැ. පරිස්සමෙන් යන එන ගමන යන්න ඕනේ. ඒක තමයි මේ වෙලාවේ කියන්න තියෙන වටිනම දේ මං හිතන්නේ නේ. කෝ බලන්න කට්ටිය. මට එක ගයි නම් අත උස්සන්න බලන්න. පේනෝ වගේ කියන්නේ නේ. ඕකේ නුවන් එහෙම එකතු කර නුගාරව එහෙම එකතු කරගත්තට පස්සේ නිරාශා ඉන්නෝ මේ වෙලාවේ සිතුම් දරංජය මේ කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ එහෙනම් මම මේ කට්ටියවත් එකතු කරගෙන ටග්ගාල යනවා සින්දුවකට. ඔයාලට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. ඒව හොඳ වැඩ. තවල් දෙකයි විනාඩි 46යි. මැසේජ් එකක් දාලා තියන්නකෝ එහෙනම්. සමහර විට ඊළඟ පැයේදී වයිමයි හම්බ වෙයි.

0: හඬ ආතරින් ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: දෙන්නේ මාරාතිකයි.
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
1: ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුබුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ගල්කිස් පොලිස් වසමේ නිවාස සංකේතයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මද්‍රව්‍ය සමග කාන්තාවන් දෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට බව පොලිසිය පවසනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිසිය සහ යුද හමුදාවෙක් වයි මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබෙන්නේ. කුෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 7ක්, හෑෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 32ක්, හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 4ක්, මත්පිටි 20ක් සහ මද්‍රව්‍ය ජාලෙන් උපයාගත් රුපියල් 108,400ක මුදලක් සුවගෙනුණා. සැකරොන් අතර පසුගිය මස 4 වනදා දෙහිවල නදීබාල ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධියේ සැකරියෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට සැකරු සහ මද්‍රව්‍ය විමර්ශන සඳහා ගගිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වාණිජ්‍ය කන්ටේනර් නෞකාවකට එල්ල වූ ප්‍රහාරයත් සමග එහි සිටි කාර්ය මණ්ඩල සභාජිකයෙකු මියගොස් තවත් 4 දිනක තුවාල ලබා ඇති බවයි විදිස් මාධ්‍ය සඳහන් කළේ. නෞකාවට සිදු වූ හානිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නැති බවයි විදිස් මාධ්‍ය පවසන්නේ. මේලක ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු 4ට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්යබල වතුර මෝටරය Deep Tech Solar Water Pumps අදම අවතන්න 0712711711.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
0: ලඛන මොඩින් ඒසල්
1: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: තුනයි විනාඩි පහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 10,065 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් පැය විදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
0: තමයි විනාඩි 6යි. ඊ රශ්මිත් එක අන්තිම පැයේ ඉන්නේ. අර පුලංකව දිනෝ මේ පැතර මැසේජ් එකක් දාන්න 07.03 93.5 93.7 07.03 93.5 93.7 අගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැතර දාලා අර පුලංකව දිනෝ ගිරශ්මිත් එක එකතු වෙන්න.

0: හවස 3:22.
1: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිකිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථනාංක 0111286131, 0111286111, ශනිගමතුම් 19,600.
3: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රියපදවන්න.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන, ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
6: ලක්හඬ Golden Voice.

හවස තනයි විනාඩි 24යි වෙලාව ගිර ශ්මිත එකේ ඉන්න වෙලාව යාට බලන්න කැමතියි නෝ කිව්වනේ මම මේ පැත්තේ මැසේජ් එකක් දාන්න මැසේජ් එකක් දැම්ම කටිය මතක් කරන්න තමයි යන්නේ 0703 93 5 93 7 0703 93 5 93 7 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තේ දාලා තියන්න ඒ අතරමගදී මං කියන්න යන්නේ මට මැසේජ් කරපු කට්ටියගේ නම් ටික දැන් ගිර ශ්මිත අහගෙන ඉන්න වෙලාවේ මාත් එක්ක එකතු වෙනවා කියලා තියෙනවා මම යන හදනේ අලුබෝ මුල්ල පැත්තේ අලුබෝ මුල්ලෙන් හිරුණී ඉන්නෝ මේ වෙලාවේ ඔයාව එකතු කරගන්න ඒත් එක්කම ජගත් ඉන්නවා ජගත් ඔයාවත් එකතු කරගන්න ගමන් මම යන්න හදනේ කොහෙටද දන්නවද තාම හොයාගන්නත් බෑ ඩුබයි පැත්තේ ඉන්නවා සනත් මැසේජ් එකක් දාලා ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරේ ඊට පස්සේ ජය මම ඉන්න කොට විරකුඩිය බේකරියේ නෙවෙයි අද ගෙදර ඉඳන් මාව අහගෙන ඉන්නවද කොහෙද ඒ කටිය එකතු කරගන්න ගෙදර හැමෝම එකතු කරගන්න කියලා ජය මම මැසේජ් එකක් දාලා තියෙනවා ඕකේ ඔයාවත් එකතු කරගන්න අමින ඉන්නවා මේ වෙලාවේ අමිල ඔයාවත් එකතු කරගන්න ගමන් ගීරශ්මි රහට අහගෙන ඉන්නවා කියලා නිල් වලින් එත් මිනි මැසේජ් එකක් දාලා තියෙනවා අම්මා තාත්තා අයියා අක්ක මේ හැමෝම ඉන්නවා කියලා තියෙනවා ඕකේ මම එකතු කරගන්නම් ඊට පස්සේ ලස්සන දවසක් වේවා අපිට සින්දුවක් දෙන්න කියලා දොඩම් ගස් දෙ මැනිකේ මැසේජ් එකක් දාලා තියෙන්නේ ගෙදර කට්ටිය මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා දුවලා දෙන මෙත්නදී අමන්දි ඒ වගේම මහත්තයා හේමන්තද සිල්වා අම්මා අයියා නිමල් තිලකසිරි සුදුවක්ක මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඕකේ මම එකතු කරගන්නා ඊළඟට යන ට්‍රින්කෝ පැත්තේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා ඒ කට්ටියවත් මම එකතු කරගන්නවා මේ වෙලාවේ ඔයාටත් පුළුවන්කම දෙනවා ඉතින් මේ පැත්තට මැසේජ් එකක් දාන්න වෙනද වගේම මම ඉන්නවා ඉතින් හවස 4 වෙනකන් ඒ වෙලාවේ ආට පුළුවන්කම දෙනවා මේ පැත්තට මැසේජ් එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න Oh,

0: හවස තුනයි විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

හවස 3යි විනාඩි 44යි වෙලාව. ලකඬ ගී රශ්මිත් එක්ක ඉන්න වෙලාවේ මට යන්නත් වෙලාව හරි. යන කලින් කටයක් එකතු කරගෙනම මම යන්නේ කියලා හදුව හොඳ සින්දු සෙට් එකක් මුවට. දැන් ඊට පස්සේ අහන්න පුළුවන් මං ගියාට පස්සේ. කටිය සතුටින් කෑ ගහනවද මන්ද මම යන නිසා. එකතු කරගෙන හදන්නේ කෑ ගල්ලින් මහේෂ්. ගෙදර වැඩ කරන ගමන් සද්දට මහගෙන ඉන්නවා කියලා තියෙනවා. පුතා දනි දුත් ඉන්නවා කියලා තියෙනවා. ඕකේ මං එකතු කරගන්නවා. අපිට දැන් හොඳටම ආවා කියලා තියෙනවා. තරිදු ලක්ෂාන් ඔයාව එකතු කරගන්නවා මම. ඊට පස්සේ ඌරා පොළ පැත්තට යන්න හදන්නේ ප්‍රියන්ත ඉන්න ඔය පැත්තේ. මං එකතු කරගන්නම් ඔයාව. අද සින්දු ටික ලස්සනයි කියලා තියෙනවා. Thank you so much. යටි අන්තටින් මැසේජ් එක දාලා තියෙන ධනුෂී. ආවත් මං එකතු කරගන්න ගොඩක් ආදරෙන්. ඊට පස්සේ හිමාෂා ඉන්නවා. රත්මලානෙන් එකතු වෙනවා කියලා තියෙන්නේ. ආවත් එකතු කරගන්නවා. කීර්ති ඉන්නවා වලපනේ පැත්තේ මැසේජ් එකක් දාලා. කීර්ති මං ආවත් එකතු කරගෙන එහෙනම් මං ගිහින් යන්න හදන්නේ අදට ලක්කන ගී රශ්මිත් එක්ක. ආයිත් ලබන සතියේ ඉරිදා දවල් එකට අපි දෙන්න හම්බ වෙමු. එහෙනම් මං අදට ගිහින් එන්නම්. අද සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මම චාරු.

0: flashback.
1: Feedback.
0: Sunflower.
1: All right.
0: Seed of a sakura.
1: Sahara flash.
0: Bio.
1: Sanidapa. එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුළ රජ කළ පෙරලිකාරයෝ දවල් 12යි තියට ගී රශ්මි ලොවක් සනසන

0: හඬ ආරම්භයේ ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. අසන්දිමිත
2: වාට අද මම ඩිනර් එන්න ඕනේද?
3: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා.
2: ෂා නියමයි. ඒත් ඔයා හදනේ කන්න පුළුවන් නේද? ඔයාට සාමාන්‍යෙම වැඩ බෑනේ.
1: ෂාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
4: Now you are trying to be selfish. Don't be that. නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිත.

0: ලක්හඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: මද්‍රව්‍ය මෙරට හිතුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල යටතේ ඊ ඉදිරියේදී වැට්ලීම් 724ක් සිදු කර තිබෙනවා සැක්කරුවන් 732ක අත්තරංගුවට ගෙනුණා ඉන් එකයිකු පුනරුත්ථාපනයට යොමු කළ අතර තවත් 11 ස්තිරිකු සඳහා රැඳුම් නියෝග ලපාකෙට තිබෙනවා. එම වැට්ලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 423ක්, අයිස් ග්‍රෑම් 550ක් ඇතුළුව කෝෂ්, හෂීෂ්, මත්පැති ඇතුළු මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. හලවත සිට පුතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ මීටර 3ක් පමණ හෙළ යාමේ අවතානමක් පවතින බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ හේතුවෙන් ධීවර සහ නාවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙසටයි දැනුවත් කෙරෙන්නේ.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති
0: බහුද්‍රවීය ලෝකයක් එක්ව නිර්මාණය කිරීමට එක්ක වෙමින් නවදිල්ලි ප්‍රකාශය දැක්වුණා. බ්‍රික්ස් රටවල නායකයන්ගේ 18 වැනි සමුළුවේදී මේ සිදු කෙරුණේ. ඒ අනුව පසුගිය දශක දෙක කාලය තුළ පැවති සහයෝගීතාවේ පදන මත බ්‍රික්ස් සංවිධානය දේශපාලන ආරක්ෂාව ආර්ථික හා මූල්‍ය වෙන්ම ජනතාව අතර හුමාරු යන ප්‍රධාන අංශ තුන ඔස්සේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බ්‍රික්ස් නායකයෝ එකඟ වුණා. බහුපාර්ශ්විකත්වයේ සහ බහුද්‍රව්‍ය ලෝකයක් ගොඩනැගීමට වෙන්ම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර පද්ධතිය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු කේන්ද්‍රීය කාර්යභාරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවද ඔවුන් අවධාරණය කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ සතියක ලක්හඬ
1: හවස හතරයි විනාඩි හතරයි

0: වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1111 ශනිගමතුම් 19,600.

සුබ සන්ධ්‍යාවක්. හවස හතරයි විනාඩි 12 වෙලාව. විනාඩි 12 කියනකොට ඔයා දන්නවනේ අද සැප්තැම්බර් 13 වෙනිද? සැප්තැම්බර් මාසෙ පටන් අරගෙන දවස් 13ක්ම ගිහිල්ලා ඉවරයි නේද? ඔයාට දැනුණාද මේ තරම් වේගෙන් වෙලාව සහ දින ටික ඉක්මනට ගෙවිලා යනවා කියලා? එහෙම හිතෙන්නේ නැතුව ඇති නේද? සමහර කාලවලට ඔයා අගෝස්තු මාසෙ හිතපු වැඩ ටික ඔයා මේ මාසෙට චුට්ටක් කල් දාගන්නද, එහෙම නැත්නම් ඔයා අලුත් වැඩ ටිකක් මේ මාසෙ පටන් ගන්න කියලා ඔයා හිතේ තියාගෙන ඉන්න ඇති නේද? එහෙම හිතාගෙන හිටියා නම් ඉතින් පරක්කු වෙන්නේ නැතු ඔය වැඩ ටික ඔයාට පටන් ගන්න පුළුවන්. ජීවිතේ අපි ඉතින් දවසින් දවස මහන්සි වෙන්නේ අපේ ජීවිතයේ තියෙන හීන ටික හැබෑ කරගන්න නේද? ඔයාත් ඒ වගේ හීන උදු පස්සේ දුවන හීන වලට මහන්සි වෙන කෙනෙක් වෙන්න ඇති. දන්නවද අපි හීන වෙනුවෙන් කැප වෙන තරමටම දවසක ඒ හීන ඔයාව ලස්සන තැනකට අරගෙන යනවා. ජීවිතයව බලාපොරොත්තු වෙන තැනටම ඔයාට ගිහිලා නතුරු වෙන්න පුළුවන්. ඉතින් හීන තියෙන හැබෑ කරගන්න විතරයි. කවදාවත්ම ඒ හීන අතරමඟ නතර කරලා අතහැරලා දාන්න එපා. මොකද එහෙම වුණත් ඔයාට ඔයා බලාපොරොත්තු වෙන තැනට යන්න හම්බ වෙන්නේ නැහැ. චුට්ටක් හිතලා බලන්න. මේ අලුත් මාසික අලුත් විදිහට වැඩ ටික පටන් ගන්න. කලින් වැරදුනා නම් ඒ වැරදුන තැනින් ඔයාට ආපහු පටන් ගන්න පුළුවන්. ඔයාට ඕනේ පුංචි හිතක් එක්ක අලුත් විදිහට හිතන්න විතර. ඒදී ඔයාට අනිවාර්යෙන්ම පුළුවන්. ඉතින් එන මේ පැත්තට ආර ලස්සන සින්දු ටිකක් අහන ගමන් සතියන්තේ ලක්කන සතියන්තෙත් එක්ක මාත් එක්ක එන්න පුළුවන්. යශවිල්ල ඉන්නවා හවස හතර වෙනකතම. හවස හතර ඉඳලා 6:30 වෙනකන් ඉන්න මං මේ පැත්තේ. ඔන්න ඉතින් පරක්කු වුණා කියන්න බැරි වෙන්නේ නැති වෙන්න මැසේජ් එකක් දැම්ම.

0: හවස 4 විනාඩි 19යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඬ බලා ගන්න.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
8: එහෙමයි.
9: සල්ලි හොයලා ඇති වෙලාද?
10: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
9: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
11: කලාවක් කලාවක් සොයාගත් තමන් දුරු වෙන්න ඕනේ නම්
10: සතියේ දිනවල උදේ 10ට
9: 18 වංගුව
10: හැම වංගුවකම අලුත් කතාවක්.
9: 18 වංගුව
10: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
9: 18 වංගුව 18 වංගුව
6: සම අනුග්‍රහය
12: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය දුරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
3: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

පළවෙනි පැය පටන් ගන්න හරියටම පැය භාගයක් ගිහිල්ලා ඉවරයි නේද? අර මම මොලිම කිව්ව වෙලාව යනවා අපිට තේරෙන්නම නැයි කියලා. සමහරක් වෙලාවට වාගේ මෝඩ් එක ෆික්ස් කරගෙන හොඳම වෙලාවක් තමයි මේ වෙලාව. ඒ දන්නවද? ඉතින් ලස්සන සින්දුව කැහනකොට ඔයාලට පුළුවන් වාගේ මෝඩ් එක ෆික්ස් කරගන්න. පොඩක් මොන හරි ප්‍රශ්නයක ඉන්නවද? හිතර ඉදීමක ඉන්නවද? මේ හැමදේම පොඩක් චේන්ජ් කරගන්න හොඳම වෙලාව තමයි ලස්සන සින්දුව කැහනවා කියන වෙලාව. ඉතින් ඔයාලට පුළුවන් මේ සතියන්තේ වැඩ කරලා කරලා මහන්සි වෙලා නේද ඉන්නේ? මම දන්නවනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ නිදස් සතියන්තෙන් වාගේ මහන්සි චුට්ටක් අඩු කරගෙන ගෙදර ටික වැඩ ටික පොඩ්ඩක් නිදහසේ කරන ගම හෙට දවස වෙනුවෙන් ලෑස්ති වෙන්න. මොකද හෙට කියන්නේ අලුත් සඳ දවසක්, සතියක් පටන් ගන්න දවසක්. එතකොට ඔයාට ආපහු එක හුස්මට වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාව කියන්නේ රස තේකක් හදාගෙන හෙව පොඩ්ඩක් ගෙදර අයත් එක්ක කතා බහ කරන ගම පොඩි වෙලාවක් තියන්න ගත කරන්න පුළුවන් හොඳම වෙලාව. ඒ ඉන්න ගම ගාඩ පුළුවන් ලක්කනාගෙන ඉන්න FM 93.5 FM 93.7 මම හගෙන ඉන්න ගමන් මේ පැත්තරේ නම් මතක කරන්න එපා. 0703 93.5 93.7 මැසේජ් එකක් ඉක්මනට යවන්න. ඒ විදිහට මැසේජ් කරපු අය ඉන්නවා මේ වෙලාවේ මේ පැත්තට ඇවිල්ලා ලක්කන සතියන්තිය හැගෙනෝ. ඒ අයව එකතු කරගන්න තමයි මේ හදන්නේ. සුබ සන්ධ්‍යාවක් ලක්කන කියලා තියෙනවා. ඔයාට සුබම සුබ සන්ධ්‍යාවක් වෙන්න ඕනේ. අයන් වර්ක්ස් එකේ වැඩ කරන වඩිගවැව අපිත් එකතු කරගන්න කියලා තියෙනවා. සද්දරම ලක්කන අගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඉතින් මහන්සිය අන්නත් එක වාර බොල ලක්කන සතියන්තය අගෙන ඉන්න අශෝක තමයි මට මැසේජ් එක දැම්මේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හැමදාම ඔබ ලක්කන එක ඉන්නවා කියලා තියෙන බොහොම ස්තුතියි. සුබ දවසක් ලක්කන හැමෝටම. අර සුබම සුබ දවසක් වෙන්න ඕනේ. ඉතින් හෙටින් පටන් ගන්න අලුත් සතිය සුබ වෙන්න ඕනේ. අක්කේ මගෙනවා දරුණියගලින් නෙත්මිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මමවත් එකතු කරගන්න කියලා තියෙන සින්දුවක් අහන්න මගේ අම්මා තාත්තා එවගේම අයියලා දෙන්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. අක්කලා දෙන්න ඉන්නවා, මාමයි මගේ යාළුවා ඉන්නවා, පොල්ගස්වත්තෙන් දෙව් මිනි යගේ පවුලි හැමෝමයි අම්මයි තාත්තයි මල්ලිවයි එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. ඔය හැමෝම අපි එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක්. ලස්සන දවසක් නංගේ අපි තින්නවා කියලා තිනා කවුද මේ? දෝල දෙනිනෝ වෙච්චදී උමන්දි අපි වහගෙන මාත්‍ය හේමන්ත සිල්වා ඉන්නු අම්මා අයියා නිමල් තිලක සිරි අපි වහගෙන ඉන්නවා කියලා තිනා බොහොම ස්තුති. සුදුක්ක ඉන්නවා, මනෝහරි ප්‍රනන්දු අනෝමක්ක ප්‍රබනංගි ගම්මිණි අයියා. මෑ මේ විදිහට ඔය හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්මේ මෑණිකේ තොමයි දෙඩම් ගස්ලන්නේ ඉඳලා. ආයෙත් පුළුවන් මේ විදිහට අපිත් එකතු වෙන ලස්සන සින්දුවක් අහන්න. ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් normal messages පැත්තෙන් එන්න. normal message එක උපකට්ටි එකතු කරගන්න ඕනි. සුබ දවසක් කියලා තිනවන සුබම සුබ දවසක් වෙන්න ඕනි. මමත් සින්දුවකට එකතු කරගන්න කෑගල උමේදෙනි. උපනන්ද තමයි message එක දාලා දෙන. උපනන්ද ඔවත් එකතු කරගන්න හරි මාතරෙන්. සහන්තු ඔබත් එකතු කරගන්න ඕනේ. පුතා ශහන් ඉන්නවා, දුව මිතුලියා ඉන්නවා, හැමෝම එකතු කරගන්න කියලා දෙන සින්දුවක් ගන්න. සතියක ලක්කරහගෙන ඉන්නවා කියලා තිනවා වසන්ත කුමාරි ගම්පල ඉඳලා. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි අමුද කහටද අපි අමුද හින්දි සින්දුවක් අහන්න. මොකද කියන්නේ? ඔයාට මටයි බොලුවන් මේ වගේ ලස්සන සිංදුහන් හවස අයයි තිහ වෙනකම් මං ඉන්නවා. ඔයා තික්මට පරක් කරන්න ඇතුව මේ පැතර මැසේජ් එකක් තියලා තියන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: හැම් දෑවට දිනා වෙවි සින්දු අහන්න ඊවි රයිම් චම් හැම් චාරු
1: සතියේ දිනවල සවස් 4ට
2: සම අනුග්‍රහය යුත්තකෙන් ඔයාගේ ෆියුචර්කට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
3: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වි. දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
1: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
0: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
1: රයිනෝ ප්‍රීමියර්.
0: එතකොට යට මැටි කෝටින් එක තියෙන
1: සීනිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණය.
2: අංකයිකේ රූෆින් සසීලිම් ෂීට්
3: ටේක්යා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 14 මාතලේ විජය ජාතික පාසල මාතලේ
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ටේකියා සුරේකිමු මගතොට

රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සතියක ලක්හඬ.

මුතු කැට තරුවල් අපිට කියන්නේ ආදරේ. එහෙම නේද? ජීවිතේ අපි ඉතින් ආදරේ නිසානේ ජීවත් වෙන්නේනේ. උම්මගෙන් තාත්තකින් හැම නැත්තෙන් ආදරේ කරන කෙනාගෙන් පවුලේ අයගෙන් මේ හැමෝගෙම ලැබෙන ආදරෙත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ජීවත් වෙන ආදරේ ඕනේ වගේම හිතේ සතුට තියෙන්න ඕනේ, හිතේ සැනසීම තියෙන්නත් ඕනේ නේද? හිතේ සැනසීමේ සතුටින් ඉන්නකොට අපි කරන ඕනේ වැඩක් හරියන්න ඕනේ. ඉතින් ඔයාටත් පුළුවන් ජීවිතේ සුභ කරගන්න, ලස්සන කරගන්න ඔයා හිතන පොයින්ට්ස් එක සිතුවිල්ලකි. එයා දන්නවනේ ඔයා හිතන එක සිතුවිල්ලකට පුළුවන් ඔයාගේ ජීවිතේ ඉස්සරහට මැදලා දාන්න වගේම ඔයාව බින්දුවටම ඇදලා දාන්න. ඒක තිරණය කරන්න ඔයා තමයි. ඔයා හිතන්න ඕනේ මං ඉස්සරහටම යනවද, එහෙම නැත්තම් මං ආපස්සට යනවද කියලා. එයාට හොඳ පොසිටිව් මයින්ඩ් එකක් තියෙන, පොසිටිව් සිතුවිලි තියෙන කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන් හිතේ තියෙන ඒ සිතුවිල්ලත් එක්ක, එයාගේ තියෙන උත්සාහයත් එක්ක ඉස්සරහටම යන්න. වඩා හිතලා බලන්න ඔයා මේ ඉන්න කොයි ගොඩේද කියලා. කයි ගොඩේ වුණත් කමක් නෑ, ඔයා ඉන්නේ ඍණාත්මක පැත්ත කෙනෙක් නම්, ඔයාට බෑ කියලා හිතන පැත්ත කෙනෙක් නම් ඔයා අදම ඒ පැත්තෙන් අයින් වෙලා අනික් පැත්තට එන්න. ධනාත්මකව හිතන්න, පොසිටිව් විතරේ හිතන්න, ඔයා ජීවිත හිතන්න නැති තැනකට ඔයා වරිගෙන යයි. හාද හවස 4:47 වෙලාව මම හැගෙන ඉන්න, මම ආගෙන ඉන්නේ කවුද කියලා මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ලස්සන මැසේජස් ගොඩාක් කියලා තියෙනවා. මට කෝල් කරා, සමහර අයගේ කෝල් මට ගන්න බැරි වුණා සමා වෙන්නේ එකට. ඒ වුණාට මට පුළුවන් ගයිට මම ආන්සර් කරා. මැසේජ් එකක් දාලා දෙනවා ඔබසරා මත්තේ ගොඩ ඉඳලා, මට ඔයත් එක කතා කරන්න ආසයි, කතා කරන්නකෝ කියලා. ඉතින් කෝල් එකක් ගන්න එහෙනම් කතා කරන්න අපි දෙන්න නේද? අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන, එකතු කරගන්න කියලා තියෙනවා. කවුද මට මැසේජ් එක මේ දාලා තියෙන්නේ? ජයගල්නි තමයි කෝලේ ඉඳලා මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දු අහන්න එකතු කරගන්න කියලා තියෙන උපාලේ ඉඳවා, චිත්‍රානි, මාධව, කසුන් එකතු කරගෙන ලක්කන අහන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. අද උපාලිගේ 58 උපන්දිනේ. උපාලී ඔයාට සුභම සුභ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතියක ලක්කනින් එයාගේ ආදරණීය බිරිඳ චිත්‍රානි, නුවා ලොකු පුතා මාධව, පොඩි පුතා කසුන්, මේ හැමෝම එයාට සුභම සුභ නිරෝගී උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. ඉතින් ඔන්න කේක් කෑල්ලක් එහෙම ඉල්ල ගන්න පුළුවන්. අපි වහගෙන ඉන්නව නම් මේ වෙලාවේ කේක් කෑල්ලක් එහෙම දොන්නේ නැත්තම් ඔන්න විශ් එකත් එකතු කරා කියලා පොඩක් ගිහිල්ලා කේක් කෑල්ලක් ඉල්ලගෙන, හාද කේක් කෑල්ලක් ඉල්ලගෙන මේ පැත්තට කේක් කෑල්ලක් කිවන් මාතිනා මේ පැත්තේ. ඊට පස්සේ යන්න හදන්නේ කේඩී සම්බර සිංහව ආව එකතු කරගන්න. සේරුව විලිනන තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. පත්මිනී ඉන්නවා සිරිසේන ඇතුළු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සිංදුවක් අහනවා. ඒ නෝමල් මැසේජස් එව්වාය තමයි මම මතක් කරේ. මොකද අහනවනේ මගෙන් ඔයා නෝමල් මැසේජස් කියන්නේ නැත්තේ මොකද කියලා. එහෙම නෑ, මම හැමෝටම එක වගේ ආදරේ නීති. ඔන්න දැන් ඉතින් මම යන්න හදනේ WhatsApp එක පැත්තට. WhatsApp එක පැත්තින් මම වහගෙන ඉන්නවා මේ වෙලාවේ. සතියක ලක්හඬ මාත වෙලා ඉඳා කියලා තියෙන මොම ස්තුතියි. මම එකතු කරගන්න ලස්සන සිංදුවක් අහන්න. සජන්ත වැඩනකොළ සූර්ය තමයි මට මැසේජ් එක දාලා තියන්නේ. බුලත් කොහු පිටියේ ඉඳලා ලෑවල ගමින් එකතු වෙන්නේ කියලා තියෙන බොහොම ස්තුතියි. ඔයාලත් පුළුවන් මේ විදිහටම ලස්සන සින්දුව අහන්න. ඒ වගේම 0703935937 මැසේජ් එක කියවන්න. සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා අපිත් ඉන්නවා සින්දුවක් අහන්න. දරණීගල මහතන්නේ කිතුල් මහින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දරණීගලින් ඕම හරිම ආදරයෙන් එකතු කරගන්නවා. සෙනෙහසර පිරි සන්ධ්‍යාව කියලා තියෙනවා ආදරණීය සුදු මැණික, බොහොම ස්තුතියි. ඇහැලේ ගොඩ මියන කොලේ තන්නේ ඉඳලා විනීතා ඉරංගනී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පානදුරින්ගේ ආදරණීය සුදු පුතාව එකතු කරගන්න කියලා තියෙනවා. වරහන් ඇදල දාලා තියෙන කරම් මම දන්නේ නැහැ. එහෙම තමයි තින්නේ, කට්ටිය එනවා යනවානේ. ඉතින් අපි ආවා අලුත් අය. එහෙම තමයිනේ, මම හිතන්නේ අපි අනිත් අය ගැන දන්නවා. විනීතා කොහොම හරි විනීතා ඉරංගිනි ආව හරිම ආදරෙන් එකතු කරගන්නම්. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා අපිට දෙන්න ලස්සන මියුර ගීතයක් කියලා තියෙනවා. වද්දු එනලා රූපසේන සහ සනන්දනේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය හැමෝම එකතු කරගෙන අපි යමු මොන සින්දුවටද? මම හිතාගෙන මාරියාට මොන වගේ සින්දුවක් දෙන්නත් හොඳයිද කියලා.
මට හිතනවා නන්දා මාලිනී මහත්මියගේ නිදහසේ බයිලා සින්දුව දුන්නොත් හොඳයි කියලා. අපි අහමු නේද? හවස 4:51 51යි.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: காட்டாக் கலின் பத்தத விஸ்தர சமக அலுத்துமத்துன துருதனகன்ன. உன்னு சும்முன தேஷு பாலனைய, விதிஸ் கிரிடா, துரத்து சவிஸ்தரன்.
2: Lakana, மோமனின் நேசல்.
3: சம அனுக்கரகாய.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP 4000 ඔබත් අදම NLP 4000 බලාගන්න
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: සුපිලිපන් රටක් පසුගිය දෙවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඩුවම් ලැබෙමින් පවතිනවා බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපේ බලාපොරොත්තුව මේ තමයි අපේ ජනවරම මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
9: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

0: Lakhanda Radio ITN.
1: හවස හතරයි විනාඩි 58 වෙලාව. ඔයා බලන්නද එක පාර ඇහෙන්න නැතුව කිය මොකද කියලානේ. එහමද වල ඉති වැද පොලෝ එක හරි ගියා ඉක්මනටම. ඉතින් අපිට තව විනාඩි දෙකක් වගේ තමයි තියෙන්නේ හවස 5ට යන්න. ඒ කියන්නේ ඔයාගේ මගේ දෙවෙනි පැය පටන් ගන්න හදන්නේ. ඔයාට පුළුවන් මේ විදිහට මැසේජ් එකක් එවන්න ආදරෙන් එකතු වෙන්න. 0703 93 5 93 7ට මැසේජ් එකක් එවලා තියන්න.

0: සතියක ලකඳ සතියක ලකඳ
1: සතියක ලකඳ හගෙන ඉන්න වෙලාව සවස් 5 විනාඩි 3යි වෙලාව. එයාට පුළුවන් මේ පැත්තට එන්න. මම ඉන්නවා මේ පැත්තෙන් ආත් එක්ක සින්දුවක් අහන්න ලෑස්ති වෙලා. කෙස් කරන්න පුළුවන් මේ සින්දු මොකක්ද කියලා. එතක හිතර බලන්න ඒ සින්දු එනකම් මං කෙක් එකතු කරගන්නම් කට්ටියක්ව මාව අහගෙන ඉන්නේ කවුද කියලා මතක් කරන්න ඕනේ. මඩපත ලක්ෂ්මණෝව එකතු කරගන්න ඕනේ. තමරා නිෂාන් ඉන්නව, චේතනා පුංචි පුත්තා, තේජා වරිනෝ අපිව හැගෙන, ඒ වගේම කේඩී සමරසිංහවත් එකතු කරගන්න කියලා තියෙනවා. ආයෙ බොවන් සුබ සන්ධ්‍යාවක් යෂ් ගර්ල් කියලා තිරා. කොහොමද ප්‍රියංකෝ යාටෝ? අපි ගමනක් ගිහින් දැන් ගෙදර ආවි කියලා තිනු මාංශය අතත් එක්ක. දැන් ලස්සන සින්දුවක් හැම කියද්දි කොහොමද ලස්සන සින්දුවක් දෙන්නතු ඉන්නේ නේද? මගේ ෆැමිලි එකේ හැමෝමයි මාවයි හරිම ආදරෙන් එකතු කර ගන්නවා කියලා තියෙන ප්‍රියංකා බොහොම ස්තුතියි. ඉතින් මේ තරම් අපිත් එක්ක ඉන්නවට. මහරගම පැත්තේ රෙදි ෂොප් එකේ කියලා සද්දරම අපි වහගෙන ඉන්නවා. කලමනාකර ඩිලංක නදීෂා නෝම එකතු කරගෙන රසික ගයාන් අනුර තව ගොඩාක් අය ඉන්නවා එකතු කරගන්න ඕන රෙදි ෂොප් එකේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්න. ඉතින් මේ හවස 5 විනාඩි 4යි වෙලාව අපේ දෙන්නගේ දෙවෙනි වැය තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ආරත් පුළුවන් ඉක්මනට මේ පැත්තට එන්න. පණක් වෙන නැතුව ඉක්මනට එන මැසේජ් එකක් දාලා දියන් දහද. මේ කරුණාරත්න දේවල්ගේ මහත්මයාගේ කන්න කිරීලියේ සින්දුවක්.

0: සේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478 මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 0077 777 7374 දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: සංවර්ධන ලොතරැය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: සන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන.

0: musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: සතියගේ ලක්ෂණ අහගෙන ඉන්න වෙලාව සවස 5 විනාඩි 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑ ගිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

හට ඒ කියන්නේ ඕ මේ වෙලා වී ඕලසද ඒකක් හෙම බොන ගම පොදක් රිලෙක්සක ඉන්න වෙලාබත්ද හිත නිදහසේ ඉන්න වෙලාවද අර පොඩක් මෙදෝසලෙන් පොඩි වැස්සක්කාම මේ පැත්තගෙන සමහරක් කලාට ඔව්ව දේනවන වාල දිජික වේලකෙන ගෙදර වැනටි කිවර කරගන්න තියෙනු හොඳම වෙලාව තුමයි මේ රිද කියලා කියන්නේ නේද. ඊට පස්සේ දැන් ඔන්න ටික ටික රෑවෙගෙන එන රෑට කැම්ම ටික හදන ලෑස්ති වෙනකම වෙන්නේ නැති එහෙම ඉඳ කෙනෙකුත් අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා. නලෝයි මිල්මිනි රෑට කැම්ම ටික හදන ගමක් නේද ඉන්නේ ලක්කඳ හනගම. ඉතින් ඔබ හරි මාදුරෙන් එකතු කරගන්නවා මේ ඊළඟ සින්දුවට. දර්ශනීමට කෝල් එකක් දුන දර්ශනී කිව්වා යාගේ පවුලේ හැමෝමත් එකතු කරගෙනම ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා. එයා කතා කරේ කලතුරු ඉඳලා. ඉතින් ඔබ හරි මාදුරෙන් එකතු කරගන්නවා දර්ශනී. සුබ සන්ධ්‍යාවක් කියලා තියෙන මාව පිළිපෙන ඉඳලා මට මැසේජ් එකක් දාලා තියෙනවා මල්ටි උපේක්ෂ. ඒ වගේම අම්මා ඉන්නවා අංචුලා, තාත්තා උපුල් ඉන්නවා හැමදාම ලක්කන අහනවා කියලා තියෙනවා. එයාගේ අක්කා වගේ කටහඬ හරිම ලස්සනයි කියලා තියෙනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්නයක් අහන්නද කියලා අහලා තියෙනවට විතරයි ප්‍රශ්නයක් ගහලා නැහැ. මොකද කියන්න බලන්න වගේ ප්‍රශ්නෙ. විසඳුමක් තියෙනවා නම් අපි විසඳුමක් දෙන්න කාද? මැසේජ් එක ඔන්න කිව්වා මම ඔයාගේ හරි මාදරෙන් ආව එකතු කරගන්නවා අපේ ඊළඟ ලස්සන සින්දුවට. කලින් දුන්න සින්දුවට ගොඩාක් කැමතියි කියලා දින කොණ්ඩ කිරිලී සින්දුව.

0: කටෝ
1: බොහොම ස්තුතියි අපිව ආදරෙන් අහගෙන ඉන්නවට. මහයි කියලා දෙනවා. හයි කොහොමද? මායි මගේ පවුලේ හැමෝමයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා දැරණියගලි. වෝෂිතා තමයි, වෝචිතාද, වෝචිතා වෙන්න ඕනි මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඔයාටත් බලන් මේ විදිහට මැසේජ් එකක් තියන්න. FM 93.5 FM 93.7 සතියක ලක්කන හගෙන ඉන්න ගමන් ඉතින් බරක් වෙනතු ලස්සන මැසේජ් එකක් දාලා තියන්න. එරිදා වුණාම ඔයා කොහරි එළියට ගියාද ඇවිදින්න? අර ඉස්සර හොරෙන් ලව් කරන කාලේ, හොරෙන් ආදරය කරන කාලේ ගෙදර අයට හොරෙන් ඇවිදින්න යනවද? මේ සින්දුවේ වගේ වරත් කරදරකාර මස්සිනා කෙනෙක් හිටියද? අහල බලන්න. එහෙම හිටියනම් පොඩක් මැසේජ් එක දාලා යන්න මාවත් දැනුවත් කරන්න. ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු.

පහයි විනාඩි 28යි වෙලාවෝ. එයා මව හැගෙන ඉන්නවා. මව හැගෙන ඉන්නකම ගාට මේ පැත්තට එන්න ඕනි කියලා හිතනත් හිත හිත ඉන්න දෙයක් නැහැ. මොනට මේ පැත්තට එන්න. මට හිතුණා ඇත්ත එක චුට කතා කරන්න ඕනි කියලා. ආද ඉන්නවද හොඳම යාළුවෙක්? මට නම් ඉන්නවා හොඳම යාළුවෝ කීප දෙනෙක්. හොඳම යාළුවෙක් කියලා කියන්නේ අපිට ජීවිතේට ඉන්න හොඳ බෙහෙතක් වගේනේ. අපේ ජීවිතේ හැම දුකකදීම කරදරයක් වුණාම ඉතින් අපේ ජීවිතේ දේවල් බෙදා ගන්න ඉන්නේ හොඳම යාළුවෝ තමයි. හැබැයි කාලයක් ගිහම සමහර යාළු කොම්ම එක්ක අලුත් යාළුවෝ ජීවිතේට හම්බ වෙනවානේ. එතකොට අර අපිට ජීවිතේ අමාරුම කාලවලදී හිටපු යාළුවෝ චුට්ටක් විතර මගහැරිලා අලුතෙන් එන යාළුවෝ ටික ජීවිතේට අපිට ලං කරගන්න ගත්ත යාළුවෝ සමහරක් වෙලාවට ආඩ ඇතිනේ. ඔයාව අමතක කරලා ඔයා දන්නවද ජීවිතයේ මිතුරුකම් අලුත් කොහොම විදිහට අපිට එකතු වුණත් ඔයාගේ ජීවිතයේ අස්වීරුම කාලවලදී ඔයා ළඟින් හිටපු මිනිස්සු කවදාවත් අමතක කරන්න එපා. ජීවිතයේ අඳුරුම කාලවලදී ඔයාට පහනක් වෙලා ඔයාව එළිය කරපු යාළුවන්ව කවදාවත් අමතක කරන්න එපා. ඒ දන්නවද එහෙම වුණොත් ඒ යාළුවාගේ හිත ගොඩාක් රිදෙන්න පුළුවන්. ඉතින් ඔයාට බැරි කාලේ ඔයාගේ ළඟින් හිටියන ඉතින් ඔයාට පුළුවන් වුණ කාලෙදී ඒ යාළුවන්ව අමතක කරන්න එපා. ඒ අමතක නොකරනවා කියලා කියන්නේ ඔයා හොඳම හොඳ යාළුවෙක්. බලන්න ඔයත් මේ වගේ හොඳ යාළුවෙක්ද කියලා. එහෙම නැත්නම් හොඳ යාළුවෙක්ව අමතක කරපු කෙනෙක්ද කියලා චුට්ටක් හිතලා බලන්න. යාළුවගෙන් පස්සේ අපි අමුදල මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්න යාළුවා කියලා බලන්න. මාව මේ වෙලාවේ අහගෙන ඉන්නවා අපව සින්දුවකට එකතු කරගන්න කියලා ලොකු දුව සයිරේ ඉන්නවා. පොඩි දුව සංසාරී බුදා සිතුමින එකතු කරගන්න කියලා තිනවා. කිතුල් වලින් කාංචනා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කාංචනා ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නවා අපේ ඊළඟ සින්දුවට. හැමදාම දවස පුරාම අපි හොන ලක්කන තමයි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අජිත් රංග තුමයි අතුරුගිරි ඉඳලා මැසේජ් එක දාලා තියෙන්නේ. මේ අහලා බලන නේද? එයා වහරි මාදරයෙන් එකතු කරගත්තුවා FM 93.5 FM 93.7 මේ සතියගේ ලක්කන්නට. සුබ සන්ධ්‍යාවක් කියලා තිනවා යශෝදුව. කොහොමද? මම ගොඩාක් හඳින් ඉන්නවා සින්දුවකට අපිව එකතු කරගන්න කියලා තිනවා. අදත් ලක්කන අහන්නේ ගෙදර ඉඳන්. අද ජය මාමට මං හිතන නිවාඩු දීලාද කොහෙද? මම මදකේ කලින් දවසකත් කිව්වා ගෙදර ඉන්නවා කියලා. මොකද දිග නිවාඩුවක් ඉල්ලගත්ත ජය මාමා. වයිෆ් ඉන්නවා කුසුමලත, අම්මා සෝමාවතී, පවනි, ගණිදු ඉන්නවා අපි වහගෙන. ආදරෙන් ජය මාමට ඔබේ මැසේජ් එක දාලා තියෙන්නේ. ආරත් පුළුවන් මේ විදිහට ලස්සන මැසේජ් එකක් එකතු කරන්. ඔය ආදරේ කරන කෙනෙක් එකතු කරගන්න. මේ ඕන දෙයක් පුළුවන් ඉතින් හවස 6:30 වෙනකන්. ඉතින් තව චූටි වෙලාවයි තියෙන්නේ. ඔයා පරක් වෙන්නේ නැතුව මේ පැත්තට එන්න. මං ඔයාට ෆෝන් නම්බර් එක මතක් කරන්නම්. 07:03-93537 ඉක්මනට මැසේජ් එක කියවලා තියන්න. ඉතින් පරක් වෙන්නේ නැතුව මට පුළුවන් ආව එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. මේ සින්දුව මගින් ඔයාට

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
0: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: සොරකම් කරන දේශපාලනයට දුරටු වහන අරාගතයක් නිර්මාණය කරන බවට ජනපතිගෙන් සහතිකයා. ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි. කහටගස්තිගලියට සහ ලොච්චියාගමට මහජන ගගා. ඉන්දීය අත්තරංගුවේ පසුවන බෙරට අපරාධකරුවන් දස දෙනෙක් යලිගෙන් පාගන්න ජනපති අනුර ඉන්දියාවේ සහය ඉල්ලයි. සෞදි හමුදා කඳවුරකට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන් මිසයිල් ප්‍රහාරයක්.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු
1: වන්න. එන්.එල්.බී. හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය එන්.එල්.බී. හදහන. ඔබත් අදම එන්.එල්.බී. හදහන බලා ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: එන්.එල්.බී. හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය එන්.එල්.බී. හදහන. ඔබත් අදම එන්.එල්.බී. හදහන බලා ගන්න.
3: දැන් එතකොට තමුන් හෙදින්දා කුණි වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
5: රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: සැනසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice.

0: රටට වග කියන රේඩියෝ සතියක ලක්හඳ
1: සපහයි විනාඩි 54 වෙලාව අපි හෙඩ්ලයින් සහලහෙම ආවනේ මේ පැත්තරනේ අර පුළුවන් ඉක්මනට මේ පැත්තරේ එන ලස්සන සින්දුවක් අහන ආගේ නමින්ම ඉතින් සින්දුව අහන්න ඕන එකතු කරගන්නත් පුළුවන් 0703 93 5 93 7 මේ සින්දුවෙන් පස්සේම නම් ටික කියන්න ගහද මැසේජ් එකක් දාලා තියන්න එහෙනම් මේ හයන සින්දුව අමරසිරි පීරිස් මහත්මයාගේ ලස්සන සින්දුවක්

0: සත්‍යයේ ලකන හගෙනින්න වෙලාව සවස 6යි.
1: සත්‍යයක ලකන.
0: සවස 6යි කියලා කියන්නේ ආගේ මගේ මේ අන්තිම පැය තුන්වෙනි පැය නේද? හරිම ඉක්මනට වෙලාව ගිහිල්ලා තියෙනවා. ඉතින් ආත තාම මේ පැත්තට එන්න බැරි වුණා නම් ඉක්මනට එන්න. තව පැය භාගයක් වගේ පුංචි වෙලාවක් තියෙනවා. ඉතින් මේ දෙවෙනි පැය ඔයාට පුළුවන් ලස්සන සෙල්ලුවක් අහන්න ඔයා කැමති කෙනෙක්ව එකතු කරගෙන. ඔයා දන්නවද අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපි පුළුවන් තරම් දේවල් අපි ළඟින් ඉන්න අයට කියන්නේ. අපි හිතේ තියන් හිටියට අපිට ඒ දේවල් එයාට දැනනවද කියලා අපිට හිතෙන්න පුළුවන් නේද? කෙනෙක් ජීවිතය සමුගන්න කරින් එහෙම නැත්නම් යා ජීවිතය අතහරින්න කලින් අපිට යව මග හැරෙන්න කලින් ජීවත් වෙලා ඉන්න කාලේ එයාගෙන් එයාට කියන්න තියෙන හැම දෙයක්ම කියන්න. ආගේ අම්මා තාත්තා වයින පුළුවන් එහෙම නැත්නම් ඔයා ආදරය කරන කෙනා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් නේද? සමහරක් වෙලාවට ආට මේ දැන් ඇහුණොත් එයා ජීවිතේ සමුහරගෙන කියලා ඔයාට පසුතැවෙන්න වෙන්න පුළුවන් නේ. හිත රිදෙන්න පුළුවන්. ඉතින් හිත රිද ගන්න ඇතුව ඇලි හිතේ තියෙන හැම දෙයක්ම දැම්ම කියන්න. ජීවිතේ සමහරක් වෙලාවට අපිට ආදරේ කියලා කියන්න හම්බ වෙන්නේ එක විනාඩියක් වෙන්න පුළුවන්. එක වචනයක් වුණාට සමහරක් වෙලාවට කෙනෙකුගේ ජීවිතයක් සම්පූර්ණයෙන්ම සතුටෙන් පුරවන්නේ වචනයකට පුළුවන්. ඉතින් ඔබරක් වෙන්න නැතුව එයාගින්න ළඟම අයව සතුටෙන් තියන්න අමතක කරන්න එපා. සවස 6යි විනාඩියකයි වෙලාව. මේ වෙලාවේ කවුද මම හගෙන ඉන්නේ කියලා බලන්න ඕනේ. යන්නලා චැට් එක පැත්තට ආයුබෝවන් කියලා තිනවා. මඩපොතු සුබෝති වැඩිහිටි සමිතිය මේ වෙලාවේ ආනන්ද හේමපාලු කරුණදාස මම හගෙන ඉදෝ. සොමදාස් ඒ වගේම රංජිත් ඉලෙප්පෙරුම එකතු කරගන්න කියලා තිනවා. නන්දලා සී කුමාර ඉන්නවා. ජයතිස් සර් මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. අපි ලක්කන හගෙන ඉන්නවා කියලා තිනවා. මානදී රෙස්ටුරන්ට් එකකින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කිචන් එකේ ස්ටාෆ් එක ඉන්නා මේ වෙලාවේ. සංජය ඉන්නවා ෂෙෆ්. ඔය වගේ ම පනාගොඩ වෙන්න ඕනේ. ඔය පනාගොඩ ෂෙෆ් ඉන්නවා. අශාන් ඉන්නවා. චාමික හිමංජ ඒ වගේම චාමිකා හරි හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් මාවත් එකතු කරගන්න තියෙනවා. විශේෂයෙන්ම බොහොම ස්තුතියි. අපි සින්දුවක් දෙන්න කියලා තියෙනවා. රස කෑම හදලා රස කර කර කන්න අනිත් අයට ආදර දෙනවා නේද? ඉතින් මාවත් එකතු කරගන්න. අපි ගොඩක් දවසක් ට්‍රයි කරා කියලා තියෙනවා. අපේ මැසේජස් කිව්වේ නැහැ කියලා. ඔන්න හරි ඒකට හරියන්නම මං අද ඔයාගේ නම මතක් කරා. අතරගිරිය පැත්තට යන්නත් ඕනේ. අතරගිරියෙන් රංගා අජිත් ඒ වගේම නිශාන්ත මේ හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. හරිම ආදරෙන් ආවත් එකතු කරගන්නම්. සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා. ඔයාලට සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ටිකනෝමලී තුල්සිපුරේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. වසන්ති තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මාධ්‍ය රංජිත් ඉන්නවා. දුෂ්‍යහානි පුතා නිශාන් චුටි දෝනි යනාරවත් එකතු කරගන්න කියලා තියෙනවා. අක්කා ගෞතමි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඔය විදිහට මහගෙන ඉන්න මට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් තියන්න. ආ කැමති කෙනෙක් එකතු කරගෙන ඒ විදිහට තව එක මැසේජ් එකක් කියලා අපි සින්දුවක් ගන්න යමු ආද. අගොරස්සින් තමයි මැසේජ් එක මේ ඇවිල්ලා තියෙන්නේ. සුජීව මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩාක් ආදරෙන් මාව අහගෙන ඉන්නවා කියලා. බොහොම ස්තුතියි සුජීවා. අයවත් හරිම ආදරෙන් එකට කරගෙන අපි යමු මේ කවින්ද අධිකාරිගේ ලස්සන සින්දු අහන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා
5: ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: වගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: සැප්තැම්බර් 14 මාතලේ විජය ජාතික පාසල මාතලේ
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
4: සවස 6:13

0: 7 Lakhana Radio ITN
1: ඒ හුවපී එඩ්වර්ඩ් චයිකුඩි මහත්මයාගේ ලස්සන සින්දුවක් අපි දැනුත් අහන්න ලැස්ති වෙන්නේ. තරම්ම ලස්සන සින්දුවක්, දේවදූතියක් සින්දුව. මේ සින්දුව හඳ මම එකතු කරගන්නවා මාව මට මැසේජ් කරපු අයව. ඉතින් මේ වෙලාවේ අහගෙන ඉන්නවා අපිට හොඳ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඇහැලිය ගොඩින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තුසර තුසර ඔව එකතු කරගන්න ඕනේ මේ ඇහෙන සින්දුවට. අම්මා ශ්‍රියවති ඉන්නවා, නංගී චමිලා පුතා බොමිදෝ ඉන්නවා, එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක්. හනෝ එවගේම මම මැසේජ් එකක් දැම්මා කියලා තියෙනවා. තමරා කුමාරියව එකතු කරගන්නවා හරි මාතරින් මේ ලස්සන සින්දුවකට. හයියක්ේ කොහොමද කියලා අහලා තියෙනවා. මම ගොඩාක් හඟින් ඉන්නවා. මම සින්දුවකට එකතු කරගන්න කියලා අහලා තියෙනවා. ඔයා අහලා තියෙන මැසේජ් එකකට මට ඔන්නෑ උත්තරයක් දෙන්න බෑ. හරි කමක් නෑ, හැමෝම එකතු කරගෙන අපි මේ හන සින්දුව අහමු නේද?

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2006 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0112861131, 0112861111. ශනිගමතුම් 19:16.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice. Sana sana o.

0: හඬ ආරුණ්‍යෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: සවස්හය විනාඩි 25යි. ඒ කියන්නේ හිත මෙතන තියලා මට හන්න වෙලාව ඇවිල්ල කියලා නේද? අයට බලන් මම නැති වුණාට ලස්සන සෙන්ද ටිකක් අහන්න මං ඇතුළට ගිහිල්ලා එන්න. අපි අය හම්බ වෙමු. පරිස්සමට සතුටින් ඉන්න. හැට අලුත් සතියක් පටන් ගන්නෙ කරන කියන හැම වැඩක්ම ඒ විදිහටම සාර්ථක වෙන්න ඕනේ. මම යශ්.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus ගිනුමා.
6: ප්‍රවෘත්ති සිරස්තල
7: හොරකම් කරන දේශපාලයට දුරට වහන අනාගතයක් හදනවා. ජනපතිගෙන් අනුරාධපුරයේදී සහතිකයක්. ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි. කහටගස් දෙගලියට සහ නොච්චියකමට මහජන ගගා. ඉන්දීය අත්තනක්වේ පසුවන බෙරට අපරාධකරුවන් දස දෙනෙක් යළි ගෙන්වා ගන්න ජනපති අනුර ඉන්දියාවේ සහය ඉල්ලයි. නව අධ්‍යාපන ක්‍රමය තුල කිසිවෙකුටත් බගහැරෙන්න ඉඩක් දෙන්නේ නැහැ. අගමැතිරිය කියයි. දිට්වාවේ විනාශ වූ රට දුම්රිය මගේ රබුකර සිට මරණ දක්වා පරීක්ෂණ ගමන ඇරඹෙයි. සෞදි හන්දා කඳුරකට හෝති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන් මිසයිල් ප්‍රහාරයක්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලක්කලින ආරච්චි. අපේ රට දීර්ඝ කාලයක් අරක්කිර සිටේ පෞල් දේශපාලනයට තිත් තැබීමේ දේශපාලන හැරෝබ සැන්ටුවහන් කළ ජාතික ජනපල වේග ආණ්ඩුව ඉදිරියේදී රට බහර දෙන්නේ නව නායකත්වයකට බව ජනාධිපති අනුර කුමාරසාරයක මහතා අවධාරණය කරනවා. ඒ දූෂිතයන්ට අපරාධකරුවන්ට මත් ජාවරම්කරුවන්ට නීතිකාත්මක කිරීම කිසිත් නතර නොකරන බව පෙන්වා දෙමින් අනුරාධපුර රොච්චියාක ප්‍රදේශයේ පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ජාතික ජනබල වේග රජයට වසර දෙකක් සපිරීම වෙනුවෙන් අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි යන තේමාවෙන් ජනරලි මාලාවක් සංවිධාන කර තිබෙනවා. එහි අනුරාධපුර රොච්චියාගම ජනරලිය අද පස්වරුවේ පැවැත්තුණා. ප්‍රදේශයට ඇදහැරළු අධික වැසි හමුවේ වූද විශාල පිරිසක් ජනරලියට එක්ව සිටියා. ජාතික ජනබල වේගයේ නියුජතීන් මෙන්ම මැති ඇමතිවරුන් ජනරලිය ඇමතුවා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ ගොවි ජනතාවගෙන් වී මිලදී ගැනීම සඳහා වැඩිම මුදලක් වෙන් කළේ වත්මන් ආණ්ඩුව බවයි.
8: දැන් අනුරාධපුරයට කට්ටියක් ආවා. අනුරාධපුරයට එකතු කරලා පෙන්වන්න හැදුවා අපි නැවත නැගිටලා. හැබැයි සමහරට නැගිට ගන්න බැරුව වැටෙච්ච තැන් වලම හිටියේ. වේදිකාවේ එක පැත්තක් මෙහෙම බලනකොට ඉන්නවා. ඇප පිට ඉන්න කණ්ඩායම අනිත් පැත්ත බලනකොට ඉන්නවා. සැක පිට ඉන්න කණ්ඩායම සමහරු ඔන්ද වේ හිරගෙදරට අපි කියපු වැඩේ කරන ඔබ තබූ විශ්වාසය රකිපු මේ ජනතාවට ගෞරවය පිරිනමන ආණ්ඩුවක් ඔබ අපි හැදුවා. දැන් මේ වෙනකොට දීලා තියෙනවා සුළුහා මධ්‍ය පරිමාණ මෝල් නිමියන්ට පොලී නැතුව ලක්ෂ 250 මාස 8කින් ආපහු ගෙවන්න. හැබැයි වීටික ගන්න ඕනේ 120ට. ගොවි ජනතාවගේ නමෙන් තියෙන්න ඕනේ වීටිකයාගේ ගබඩාවේ අරන්. ගබඩාවල තියෙන වී වලට මේ වැඩේ කරන්න බෑ. එනිසා ඒගොල්ලෝ වී ගන්න එකඟ වුණා. අපි දුන්නා මිලියන 7500ක් වෙන් කරා. ඒ මිලියන 7500ෙන් මිලියන 25 ගානේ ලක්ෂ 250 ගානේ අනුරාධපුරේ මෝල් 62ක් එහා පැත්තේ අපේ විලච්ඡේ සමුපකාරේ මැදවච්චේ සමුපකාරේ එක මෝල් 62ක් මේ මිලියන ලක්ෂ 250 අරගෙන දැන් වී මිල දී ගන්න කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි වී යලයි මණ්ඩලයට. ගිය මහකන්නේ මිලියන 10000යි කෝටි 1000යි මේ යල් කන්නේ මේ වෙනකොට කෝටි 600යි. ඊට අමතරව දැන් හෙට කැබිනට් මණ්ඩලයට එනවා තවත් කෝටි 250ක්. ඒ කෝටි 250ත් එක කෝටි 850යි. එතකොට මේ අවුරුද්දට විතරක් වී ගන්න කෝටි 1850ක්. ඉතිහාසයේ ගොවියාගේ ප්‍රශ්නේ වෙනුවෙන් වී යලේ මණ්ඩලයට වී ගන්න දීපෝ වැඩිම මුදල දුන්නේ ඔබේ ජනතාවාදී ආණ්ඩුව කියන එක අපි මේ වෙලාව විතරම ගෞරවෙන් කියනවා සිහිපත් කරනවා. ආයෝජකයාට කිව්වා ඉඩමක් ඔයලා ගේන්න අමු වීටික ගන්න වැඩපිළිවෙල හදන්න. අන්න දැන් ලංකාවේ වැඩිම වී අස්වැන්න තියෙන අනුරාධපුරේ සහ අම්පාර දිස්ත්‍රික්ක දෙක පදනම් කරගෙන වීමිලදී ගැනීමත් එතනින් හා තවත් නිෂ්පාදන වලටත් යන්න පුළුවන්. දැවැන්ත කර්මාන්ත ශාලා දෙකක් හදන යෝජනාව ආවා. මිහින්තලේ ගල්කුලමත් අතර අක්කර 100ක ඉඩමක දැන් ඉඩමේ කටයුතු අපි අවසන් කරලා තියෙන්නේ. මේ මාසේ ලබන මාසේ මුල වෙනකොට මුල්ගල තියලා වැඩ පටන් ගන්නවා. අනුරාධපුරේ වී වල විතරක් මිලදී ගත්තොත් ගොවියාගේ වී වලින් 150ක් ගන්න පුළුවන් තරමේ මෝලක් හදන්නේ. මෙට්‍රික් ටොන් 150,000ක දාරිතාවේ තියෙනා අනුරාධපුරේ දැවැන්තම ආයෝජනය මිහින්තලේ ගොවියෝ වෙනුවෙන් සිදු කරන්න දැන් කටයුතු කරලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් දැන් වැඩපිළිවෙළ හදලා තියෙනවා.
7: මෙහිදී ජනරලිය ඇමතු ජනාධිපතිවරයාව ධාරණය කළේ අපරාධකරුවන්ට සහ දූෂිතයන්ට නීති ක්‍රියාත්මක කිරීමේදී සීමාවන් සොයන පිරිසක්ද බිහිවී ඇති බවයි.
0: බහුතර ජනතාවගේ අපේක්ෂාවක් තිබුණේ මොකද්ද? මේ ජනතාව ඉස්සෙල්ලම අපේක්ෂා කරේ මොකද්ද? දූෂණය නතර කරන්න දූෂිතයන්ට දඬුවම් දෙන්න. ඒතර කට්ටිය කිව්ව මොකද්ද? පහුගිය කාලේ කිව්ව මොකද්ද? කෝ ෆයිල් දැන් ඇහෙනවද? දැන් අහන්නේ. කෝ කැම්ප් එක පුරවලා තිබ්බුවා. දැන් අහනවද? දැන් අහන්නේ. මේ ළඟදි මණ්ඩක හිටපු ඇමතිවරයෙක් කියනවා හොරු අල්ලන්නේක සීමාවක් තියනවලු. ඒ හොරු අල්ලන සීමාවක් කොහෙද? සීමාවක් නැතුව අල්ලනවා තමයි. මතක තියාගන්න. ඇයි? ජනතාවයකට ජනවරමක් දීලා තියෙනවා. ඒතර කවුරු හරි අර්ථකථනය කරන්න පුළුවන් මේක පරිගැනීමක් කියලා. නැඹ එක පරිගැනීම නෙවෙයි මම ඕගලන්ට කියනම් පරිගැනීම ඉතිහාසය. පොන්සේකා මහත්මයා 2010 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණ ප්‍රතිඵල ඇහුවේ අපි එතුමා එක හෝටලයක නතර වෙලා. ප්‍රතිඵල වලින් පරාද වෙනකොට මුළු හෝටලෙම වටලලා හමුදාව. මෙහෙමයි තිබ්බේ හොඳේ. හෝටලෙම වටලලා හමුදාව ගේට්ටුවෙන් එළියට යන්න දෙන්නේ නැහැ. අන්න පරිගැනී ඊට පස්සේ එතුමා හිටියා එතුමාගේ කාර්යාලේ. ඒගොල්ලන්ගේ සුවච කීකරු හමුදා කණ්ඩායම පැන්න උස්සගෙන අරංගිලා ජීප් එකකට දාගත්තා. මේ ඡන්දේවර සතියයි දෙක යන්න පරිගැනී. සමහර නාලික ආණ්ඩුව විවේචනය කරා. රැට ගිහලා බෝම්බ ගැහුවා. අන්න පරිගන්නේ එහෙමයි. සමහර මාධ්‍යවේදීන් ආණ්ඩුවට විරුද්ධව ලිව්වා. මහපාරේ වෙඩි තියලා ඝාතනය කරා. අන්න පරිගනීම්. සමහර මාධ්‍යවේදීන් ආණ්ඩුවට විරුද්ධව ලිව්වා. සුදු වෑන් වලින් උස්සගෙන ගිහිල්ලා අතපය කඩලා පාරේ දාලා ගියා. පරිගනීම්. සමහර රාජ්‍ය නිලධාරීන්ට රට දාලා යන්න සිද්ධ වුණා. පරිගනීම්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා ආවා සතිය දෙකයි දැම්ම හිරේ. අන්න පරිගනීම්. අපි පරිගන්න දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. හැබැයි අපි අවුරුදු දෙකක් මේ වංචනිකයන්ට දූෂිතයන්ට අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරා. අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසම සභාව ශක්තිමත් කරා. ඒකට අවශ්‍ය වෙන නීති හදලා දුන්නා. නීති ප්‍රතිපාර්තමේන්තුව ශක්තිමත් කරා. අලුතෙන් අධිකරණ හැදුවා. කොළඹ විතරක් මහ අධිකරණ හතක් හැදුවා. දැන් වැඩේ තියෙන්නේ කාගාවද? පරීක්ෂණ කරන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. නඩුගොඩ කරන්න ඕන නීති ප්‍රතිපාර්තමේන්තුව. නඩු විභාග කරන්න ඕන අධිකරණේ. විධිමත්ව සිද්ධ වෙනවා. අපි එහිදී යම් ප්‍රමාණයකට FPS බැඳගෙන ඉන්නේ. ඒ නිසා කවුරුවත් ඇඬුවට අඬන එක අපිට පේන්නේ නැහැ. මතක තියාගන්න. අපි තරාතිරම නොබලා කවුද කින්ද මන්ද නොබලා පවුලේ එක්කෙනාද පවුලේ පස් දෙනාමද අපිට අදාළ නැහැ FPS බැඳගෙන. ඒ නිසා අපිට කියන්න එපා නේද? පුතා ගිහිලා තාත්තා අඬනවා කියන්න එපා. අපිට පේන්නේ නැහැ. සමහර පරීක්ෂණ වල තොරතුරු එන්න ඕන වෙන වෙන රටවල් වලින්. ඒවා ලියලා ගෙන්න ගන්න ඕන. සමහර අපරාධකරුව රටවල් වලට පැනලා ඉන්නේ. ඒගොල්ලෝ රාජතාන්ත්‍රික සබත්තා ලියලා ගිවිසුම් ගහලා ගෙන්න ගන්න ඕන. මේක නතර වෙන වැඩක් නෙමෙයි. ඒ නිසා මම හිතනවා මොකද්ද අපිට ජනතාව අපේක්ෂාව කර වංචනිකයන් දූෂිතයන් දඬුවම් දෙන්න අපි එක් කරනවා. අන්න දැන් රටේ ජනතාවට එන්න ඕන අදහසක් මොකද්ද? අපි සભ્યත්වයෙන් පිරි සමාජයක් නම් අපේ රටේ දූෂිතය කොන් කරන්න ඕන. දූෂිතය හුදකලා කරන්න ඕන. දූෂිතය සමාජයෙන් විතෙන් කරන්න ඕන. සමාජයට නොයන පුද්ගලයෙක් බවට පත් කරගන්න ඕන. දැන් එහෙම නෙවෙයිනේ අප්පා. දූෂිතය වෙලා අද්දක වනනොත් ස්ටේජ් එකේ. තාමත් අර පැරණි ගෝත්‍රික අදහස් වලින් තියෙන සමාජීතා කුඩා පිරිසක් ඉන්නවා. අපි ඒගොල්ලන් එක තරහ වෙන්න එපා. අනුකම්පා කරන්න. ඊ අනුරාධපුරේ හිටියේ ඒකෙන් ටිකක් පව්වේ ජනතාව. එනිසා මේ ආණ්ඩුව අභිමුඛ වෙලා තියෙන කණ්ඩායමකට කවුද? හොරා ඒ පැත්තේ, අපි මේ පැත්තේ. දූෂිතය ඒ පැත්තේ, අපි මේ පැත්තේ. පාතාලය මේවන්න ඒ පැත්තේ, අපි මේ පැත්තේ. කුඩු ව්‍යාපාරිකය ඒ පැත්තේ, අපි මේ පැත්තේ. ජාවාරම්කාරය ඒ පැත්තේ, අපි මේ පැත්තේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුවට අභිමුඛ වෙලා තියෙන කවුද? කුඩුකාරය, ජාවාරම්කාරය, පාතාලේ නායකයෝ, දූෂිතය, අපරාධකාරයෝ. හැබැයි ඒගොල්ලෝ ඒ පැත්තේ ජාතික ජන බලවේගයත් එක්ක ජනතාව මේ පැත්තේ. ඒ නිසා මේ ජනතාවගේ හයිය තමයි හැම විටම මෙය අපිට බලය දෙන්නේ, අපිව ආරක්ෂා කරන්නේ. ඒ නිසා අපි ඉස්සරලම මේ සමාජය යහපත් සමාජයක් බවට පත් කරන්න, වංචාවෙන් දූෂණයෙන් නාස්තිවන්ත පාලනය ගොඩනගන්න, සමාජය තුල නේද දූෂිතයට හොරා පිළිබඳ තියෙන පිළිකුල වර්ධනය කරන්න අපි අලුත් සමාජයක් හදනවා. ඒ වැඩේ අපි කරමු එකතු වෙලා.
7: වංච දූෂණ වලින් තොර සැබටි සමාන නීතියක් ඇති කරමින් හොරකම් කරන දේශපාලනයට දොරටු වහන අනාගතයක් හදන බව ජනාධිපති අනුර කුමාර සනක මහතා පවසනවා. සැබටි සමාන නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනතාව ජාතික ජන බලවේග රාජ්‍ය පත් කළ අතර නීතිය ක්‍රියාත්මක වීමේදී ඇතැමුන්ට එය ප්‍රශ්නයක් බවයි ජනාධිපතිවරයාව ධාරණය කළේ. ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනරලි බාලාවේ කහටගස්තිකලිය ජනරලි අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. අධ්‍යාපනය තුළ කිසිවෙකු අතහැරෙන්නට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාබර සූර්යාව ධාරණය කරනවා. පොතපත ලබා දීම පමණක් නොව ඉගෙනීම සඳහා අවශ්‍ය පරිසරය නිසි ලෙස නිර්මාණය කිරීමද නිදහස් අධ්‍යාපනයට අයත් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. එහි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපනායතනයේ පැවති සරසවිදේනිය අභිමන් වැඩසටහනට එක්වෙමින්. මෙම ශිෂ්‍යාධාර වැඩසටහනේ තුන්වන වැඩසටහන ලෙසයි එය සංවිධානය කර තිබුණේ. දැනට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගේමට ලක් කෙරෙන මෙම වැඩසටහනේදී එක්සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනැමෙන ශිෂ්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල කටයුතු කර තිබෙනවා. නැගෙනහිර අග්‍රදික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් 50 දෙනෙකු ඇගේමද සිදු කෙරුණා. මේදී අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ රජයේ බූලික අභිප්‍රාය වන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කර දීම බවයි.
6: ඔබ දන්නවා අපේ රජයේ මූලික අභිප්‍රායක් වෙන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කර. ඒ ගමනේදී අපි කිසිම ශිෂ්‍යාවකට කිසිම සිසුවෙක්ට මොන පසුබිම තුලින් ආවත් මොන අභියෝගයක් එක්ක ආවත් අපි අතාරින්න ඉඩ දෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. අපි උත්සාහ කරන්නේ සියලු දෙනාටම ගෞරවණීය සියලු දෙනාට සමානව සලකන සමාජයක් අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කරන්න. ඒ නිසා තමයි ආබාධිත සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රජයක් හැටියට ඒ වගකීම බාර ගන්න අපි ඉදිරිපත් වෙලා ඉන්නේ. අපි මේ වෙනකොට අඩු ආදායම් ලාභී පවුල්වල විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන ආබාධිත සහිත ශිෂ්‍යාවන් සඳහා මාසකට රුපියල් 5000ක දීමනාවක් ගෙවීම අපි මේ වසරේ ඉඳගෙන ආරම්භ කළා තියෙනවා. ඒ වගේම තමයි මාසික ඒ දීමනාව අපි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අඩු ආදායම් ලාභී පවුල්වල ආබාධිත සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් දරුවන්ටත් අපි මේක වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කළා තියෙනවා. පරිසරය හරියට හදන එකත් අපේ වගකීම කියලා. අපි දන්නවා මේ වෙනකොට විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඔවුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්න. ඒ නිසා තමයි අපි මේ අවුරුද්දේ ආරම්භ කළා තියෙන්නේ නේවාසිකාගාර හදන ව්‍යාපෘතියක්. ඒ අලුතෙන් නිර්මාණය කරන නේවාසිකාගාර ආබාධිත සහිත ශිෂ්‍යයන්ට ප්‍රවේශ ලැබෙන විදියට පහසුකම් ලැබෙන විදියට හදන්න තමයි අපි උපදෙස් දීලා තියෙන්නේ.
7: කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාද බෙහෙති අදහස් පළ කළා.
9: 2025 වර්ෂයේ විතරක් ඔබ හිතන්න රුපියල් මිලියන 4,667.44. ඒ කියන්නේ රුපියල් බිලියන 4.66ක් ජනාධිපති අරමුදලින් වෙන් කළා තියෙනවා මහපොළ සිස්සද්ද ආධාර සඳහා. මේ ප්‍රමාණය සමස්ත ජනාධිපතිතුමා වියදමෙන් 81.5ක්. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් රටේ ජනතාවගේ අධ්‍යාපන වෙනුවෙන් මහපොළ වෙනුවෙන් ජනාධිපති අරමුදල වියදම් කරනවා. ඒ දිට්ටා සුලිකුණාටුව තිබුණා. ඒ සුලිකුණාටුවෙන් අධ්‍යාපන ලැබෙන දරුවෝ 2,06,001 රුපියල් මිලියන 2,060 එක දරුවෙක් රුපියල් 10,000 ගානේ ලබන්න දුන්නා ජනාධිපති අරමුදලින්. මං හිතන්නේ වෙනත් තව මූල්‍ය ප්‍රභයකින් රුපියල් තව 15,000ක් හම්බුණා. හැම දරුවෙකුට රුපියල් 25,000 ගානේ ඒ අනුව හම්බ වුණා. සිද්ධලින්නයි අපේ ඔක්කොම එකයි. එහෙනම් මේ ආබාධිත දරුවෝ 376ක් මං හිතන්නේ මම හරිනම් මේ වෙනකොට විශ්වවිද්‍යාල තුල අධ්‍යාපන ලැබනවා. මේ සෑම දරුවෙකුටම රුපියල් 100,000 බැගින් දෙන්න ජනාධිපති අරමුදල් තීරණය කරා.
7: උත්සව සභාව අමතමින් අමාත්‍ය සුනිල් හඳුනෙති මහතා ජනාධිපති අරමුදල පිළිබඳව කරුණු පැහැදිලි කළා.
10: ජනාධිපති අරමුදල මෙච්චර කාලයක් පාවිච්චි වෙලා තියෙන්නේ දේශපාලඥින්ගේ පවුල්වලට හිතවතුන්ට ඥාතීන්ට පහසුකම් සපයන්න තමයි. අපේ රජයේ තමයි ඒ ජනතාවගේ අරමුදලක් බවට පත් කරේ. ඒ විශ්වවිද්‍යාලයේ විවිධ දුෂ්කරතා නිසා අධ්‍යාපනය ලබන අය අතරේ ආබාධිත දරුවෙකුට රුපියල් 100,000 එකවර ලැබෙනවා කියන්නේ ඒ විශාල සහනයක්. මොකද මේ ආබාධිත සහෝදරයෙක් සහෝදරියක් තමයි අගමැතිතුමිය සමහර විට ඒ පවුලේ ප්‍රධාන ආර්ථික උපයන්න. ඒ නිසා විශේෂයෙන්ම කිසිවෙක් අත් නොහරන ඕල් ඉන්ක්ලූසිව් කියන පදනම යටතේ රජය ජනාධිපති අරමුදල මෙවැනි තීරණයක් ගැනීම මං හිතන්නේ මුළු ශිෂ්‍ය පරම්පරාවෙම ආදරයට ගෞරවයට ලක්වන තීරණයක්.
7: මෙරටින් පලාගු සිංතියාවේ රැකවඩේ ලබා දැනට ඉන්දිය අතරගුවේ පසුවන මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 10 දෙනෙකු දැවත මෙරටකින් වා ගැනීමට ජනාධිපති අනුර කුමාරසේනක මහතා ඉන්දියාවෙන් සහාය ඉල්ලා තිබෙනවා. පසුගිය දහවල් දවසන් වූ ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජනාථ් සිං මහතාගේ 3 දින නිලසච්චාරය අතරතුර පැවති රැස්වීමකදී මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ. ඉන්දීය දේවරයාත්‍රා නැවත නැවතත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සහ ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් විනාශ කරන දීවර ක්‍රම භාවිත කිරීම වැළැක්වීම සඳහා ඉන්දියාවේ මැදිහත් වීම අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලතම ජාතික ආරක්ෂක තාක්ෂණය ලෙස භද්‍රව වෙළඳාම් මතුවී ඇති බව පැවසූ ජනාධිපතිවරයා කලාපීය භද්‍රව ජාවාරම් ජාලය මැඩපැත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර තිබෙනවා. මද්රව ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ බැඩලීම සඳහා රජය බලයට පත්වීමෙන් පසුගෙන ඇති පීවර පිළිබඳ ජනාධිපතිවරයා ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කළා. මෙරටින් පලා ගොස් සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඉන්දීය සහයෝගිතාවේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කරනවා. මාස 8ක කාලයක් තුල මෙරට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 6000ක් වා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇමරිකානු ඩොලර් බිලියන 688.8ක් මෙරටට ලැබී තිබෙනවා. මේ වසරේ අගෝස්තු මාසයේ මෙරට ලැබී ඇති විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 748.6ක්. ඒ අනුව මහ බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මේ අතර මුල් මාස 8 තුල විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 6131ක් බවට මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. පසුගිය වසරේ එබාගේ සටහන් වූයේ ඇමරිකා ඩොලර් බිලියන 5116ක් ලෙසයි. රුපියල් බිලියන 300කට වැඩි මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කළ උඩරට දුම්රිය මාර්ගයේ රඹුකර සිට බල්ල දක්වා පරේෂණ දුම්රිය අද ධාවනය කරනවා. නිට්වාසුලි කුරාටුව හේතුවෙන් දුම්රිය මාර්ග පදතියට දැඩි බලපෑම් එල්ලවුණා. ඉන් වැඩි වාහනයක් සිදු වුණේ උඩරට දුම්රිය මාර්ගයට. එම මාර්ගයේ අදියර කිහිපයක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. රඹුකර සිට බදුල දක්වා දුම්රිය ධාවනය පසුගිය නොවැම්බර් මාසයේ සිට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. එම මාර්ගයේ දරුණුතම විනාශය සිදු වුණේ රඹුකර සිට කඩුගණ්ඩාව අතර පිහිටි කඳුහෙල් සහිත දුෂ්කර රේල් කොටසේ. එම කොටස ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 300ක් යෙදවුණු අතර මාස 4ක් වැඩි කාලයක් තුල කඩිගමුවේ ගල්බින්ගේ අසල දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරුණා. ඒ අනුව රඹුකර සිට බල්ල දක්වා කොටසෙහි මාර්ග පරීක්ෂා කිරීමේ පරීක්ෂණ දුම්රියයි අද සිට ධාවනය කෙරෙන්නේ. එහි ආරම්භක අවස්ථාවට අමාත්‍ය ධම්මික පටපැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ යන මහත්වරුන් දෙක්ව සිටියා. එහිදී අමාත්‍ය ධම්මික පටපැති මහතා අමාත්‍ය වෙත අදහස් පළ කළා.
11: මාස 4ක් ඇතුළත තමයි මේ බිංගේ අවසන් කරන්න සැලසුම් කළේ. ඉතින් අනුව මේ මාස 4 ඇතුළත මේ වෙනකොට මේ බිංගේ ඊට උඩින් යන රේල් පාරත් ප්‍රතිසංස්කරණය කරලා අවසන් කරලා ඒ දුම්රිය ගමනාගමනය ආරම්භ කරන්න පුළුවන් විදිහට දැන් සකස් කරලා තියෙනවා. මේ පාලම සකස් කළ ඉවරනට පස්සේ තව කිසියම් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කඩු ගන්නව දක්වා සිදු කරන්න තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුවත් ප්‍රවාහන අමාත්‍යංශත් මැදිහත්වල කෙටි කාලයක් තුළ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි මාසයේ මුල් භාගය තුල අපි විශ්වාස කරනවා අපිට පුළුවන් වෙයි කියලා පේරාදෙණියේ සිට යලිත් ප්‍රමුඛන හරහා දුම්රිය ගමනාගමන කටයුතු ආරම්භ කරා.
7: මන්නාර බදිස්ත්‍රික්කයේ සංවර්ධනයට අභියෝගයක්ව පැවති පරිපාලන ගැටලු හා බාධාවන් ඉවත් කර අවශ්‍ය මානව සම්පත් හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසනවා. මන්නාර බදිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
12: පහළ මල්වතුය ජලාශ ව්‍යාපෘති යටතේ ඉදිරියේදී මේ ප්‍රදේශයට ශාල සංවර්ධන කටයුතු රාශියක් ක්‍රියාත්මක වීමට නියමිතයි. එවගේම සියලු පහසුකම් සහිත රෝහලක් ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු පටන් ගන්නවා 16 වෙනිදා. ඒ ප්‍රශ්න සහ ප්‍රදේශයේ තියෙන ස්වභාවික සම්පත් පරිම ඵලදායිතාවෙන් අපි කොහොමද භාවිතා කරන්න කියන කාරණා පිළිබඳව සාකච්ඡා කෙරුණා. ඉතින් මේ සාකච්ඡාව මම හිතන්නේ ඉතාමත් ඵලදායකයි. ඒ අතර රාජ්‍ය නිලධාරීන්ට බලපාන ප්‍රශ්න පිළිබඳව අපි සාකච්ඡා කළා. යලකන්නේදී වගා නොකරන ඉඩම් වගා කිරීම සඳහා අවශ්‍ය කරන සාකච්ඡාවකුත් මේ අවස්ථාවේදී අපට සිදු කරගන්න පුළුවන්කම ලැබුණා. මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වයේ නගා සිටුවීම සඳහා අවශ්‍ය කරන වැඩසටහනක් අපි ආරම්භ කරලා තිනා. විශේෂයෙන් වවුනියාව නගර සභාව මහනගර සභාවක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.
7: රියනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් ක්ලීන් ශ්‍රී ලංකා ස්වාධි රූපවාහිනී සමග එක්ව සංවිධාන කරන ටේක්යා සුරික් බගතුට වැඩසටහනේ දෙවන අදියරේ තවත් වැඩසටහනක් හෙට පැවැත්වෙනවා. ඒ බාතලේ විජය ජාතික පාසලේදී. ඒ පිළිබඳ තොරතුරු කෙරෙන්නේ අප නියෝජිත ගිහන් ගේත් ඉෂේර.
13: මාර්ග අනතුරු හේතුවෙන් දවසකට අපේ රටට වටිනා ජීවිත 8ක් 10ක් අතර ප්‍රමාණයක් අපට අහිමි වන බව ඔබ දන්නවද? මේ රියනතුරු හේතුවෙන් දිනකට තුවාල ලබන පුද්ගලයන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මේ තත්ත්වය තේරුම් ගනිමින් වත්මන් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ වැඩපිළිවෙලක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ පූර්ණ මාධ්‍ය දායකත්වයේ සහිතව ආරම්භ කරන ලද ටේක්යා සුරකෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියර අපි මේ වර්ෂයේදී ආරම්භ කළා. හෙට දවසේදී අපි 19 වන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් උයි පවතින්නේ. අපි 19 වන වැඩසටහන සඳහා මෙවර සත්කාරක පාසල වශයෙන් තෝරාගනු ලැබුවේ මධ්‍යම පළාතට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ විජය ජාතික පාසල එදින අදවසේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ශාලයට එක්ක අපේ කණ්ඩායම එවැගේම අපිත් සමගින් එකතු වන අනෙකුත් කණ්ඩායම අදවසේදී මාතලේ විජය විද්‍යාලයට මේ විදිහට පැමිණියා. ඉතින් හෙට මේ වැඩසටහන ආරම්භ කිරීමට අවශ්‍ය කරන සියලුම කටයුතු මේ වන විට අපි සංවිධානය කරමින් උයි පවතින්නේ. මාතලේ මහනගර සභාව මේ වැඩ කටයුතු සිදු කිරීම වෙනුවෙන් මේ සංවිධානය කිරීම වෙනුවෙන් අපිත් සමගින් එකතු වෙලා ඔවුන්ගේ සහයෝගයත් අපිට ලබා දුන්නා. එවැගේම තමයි මේ වැඩසටහන් මාලාව සාර්ථකව සමස්ත දිවයිනේම මේ අධ්‍යාපන කලාපවල ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්නේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පාසල් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අපිත් එක්ක මේ වැඩසටහන සඳහා එකතු වෙලා ඉන්නවා. පැමිණෙන සියලුම දූ දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය අපිත් සමගින් අත්වල් බැඳගෙන ඉන්නවා. ලංකාවේ සාමාන්‍ය රක්ෂණයේ ප්‍රමුඛයා සාධාරණත්වයෙන් පෙරට ෆෑවස්ට් ඉන්ෂුරන්ස් ආයතනයත් මේ වැඩසටහන සාර්ථක කිරීමට අපිත් එක්ක එකතු වෙලා අත්වල් බැඳගෙන කටයුතු කරනවා. ඉතින් මේ සියලු දෙනාගේම සහයෝගීත්වය සහිතවයි ටේක්යා සුරකිමු වගතොට වැඩසටහන් මාලාව අපි සමස්ත දිවයිනේම අධ්‍යාපන කලාප 100ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන්නේ. අපි හෙට දවසේදී ආරම්භ කිරීමට නියමිත වෙලා තිබෙන්නේ 19 වන වැඩසටහන. ඉතින් අපි හෙට දවසේදී හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා මාතලේ විජය ජාතික පාසලේ සිට මම ගිහාන් ගීතිෂේ.
7: දකුණු සෞදි අරාබියේ පිහිටි ශරූරා හමුදා කඳුරකට ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යෙබනේ ඉරාන හිතවාදී හූති කැලිකරුවන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ. යෙමනයට එරෙහිව ප්‍රහාර මෙහෙයව නර්ධන බත්‍යස්ථානයක් හා ආයුධ කබඩා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි හූති හමුදා ප්‍රකාශක යහිරා සාහි සීඑක්ස් ගිනු මෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ. සෞදි අරාබිය යෙමනයට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මේ සිදු කළ බවත් ප්‍රහාර නතර නොකළහොත් ඉදිරියේදී භූමිය අභ්‍යන්තරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවටත් ඔහු අනතුරු අගවා සිටිනවා. ආසියා කුසලාන පතුවාර 20 කතා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගය අද පැවැත්වෙනවා. ඒ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 8:00 තරගය ආරම්භ වන්නේ. ශ්‍රී ලංකා සහ ඉන්දියා කාන්තා කණ්ඩායම් අවසන් මහතරගයේ සුසුකම් ලැබුවා. ශ්‍රී ලංකා කාන්තා පිල මෙහෙවන්නේ චබරි අතපත්තු විසින්. හර්මන් ප්‍රීත් කෞල් ඉන්දියා පිල මෙහෙවනවා. ඒකාණ්ඩේ තරග වැදුරු ඉන්දියාව මුහුණ දුන් තරග තුනම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 6ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව බි කාණ්ඩෙන් ප්‍රසාද ලකුණු 6 ලබා ගත්තේ මුහුණ දුන් තරග තුනම ජයග්‍රහණය කරමින්. කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමේ වේගයෙන් ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල. හොරකම් කරන දේශපාලිට දුරට වහන අනාගතයක් හදනවා. ජනපතිකෙන් අනුරාධපුරයේදී සහතිකයක්. ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි. කාඩගස්තිගලියට සහ ඩොච්චියාගමට මහජන කග. ඉන්දිය අත්තරංගුවේ පසුවන මෙරට අපරාධකරුවන් දස දෙනෙක් යළි ගෙන්වා ගන්න ජනපති අනුර ඉන්දියාවේ සහය ඉල්ලයි. නව අධ්‍යාපන ක්‍රමය තුල කිසිවෙකුටත් මගහැරෙන්න ඉඩක් දෙන්නේ නැහැ. අගමැතිනිය කියයි. දිට්වාවෙන් විනාශ වූ රට දුම්රිය මගේ රමුක්කන සිට බල්ල දක්වා පරීක්ෂණ ගමන ඇරඹේ. සෞදි හමුදා කඳුරකට හූති කැලිකරුවන්ගෙන් ඩ්‍රෝන් මිසයිල් ප්‍රහාරයක්. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
14: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
15: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
16: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: විරහවේ වේදනාව
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
1: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේෂා දේතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: Lakhanda Radio ITN.
1: රාත්‍රී 7යි විනාඩි 4යි වෙලාව. මේ ආදරණීය ජ්‍යෝතිගේ ජීවමාන ආදරේ

රාත්‍රී හතයි විනාඩි නමය වෙලා වාදරණය චෝතිව ආදරෙන් අහන් ඉන්න වෙලාව තමයි ඉතින් ඔන්න ඒ පැය දෙක තමයි මේ විදිහට අපි ආරම්භ කරන්නේ. ඉතින් කොහොමද ජීවිතය හරියටම සතියකට පස්සේ අපි ආදරණීය ජෝතිගේ ආදර ළඟ වෙලා තියෙන. ඉතින් රාත්‍රී නමය වෙනක 93.5 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරන වෙලාව වේ. යාලුවන්ට මතක් කරනවා 011-2775-766 011-2775-285 මේ සුපුරුදු දුරකථන අංක දෙකම විරුතයි. ඉතින් ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි ඉතින් අදත් ඔන්න ඔබට ගීතයක කොටසක් කියන අවස්ථාව තියෙනවා. ආදරණීය ජෝතිගේ ආදරය කරන ගීතයක ආදරේම දැනන ගීතයක කොටසක් ඒ ආදරේ වෙනුවෙන් ඔන්න අද කියන්න පුළුවන්. ඉතින් කතා කරන්න ඕන රාත්‍රී 9 වෙනකම් වෙලාව තියෙනවා මේ ආදරේ බෙදා ගන්න. ඒ වගේම තමයි ඉතින් WhatsApp අංකය මතක් කරන්නම් 0703-93-93-7. ඉතින් අපිට ඔන්න අදත් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන්. රාත්‍රී 9 වෙනකම් අපිට තියෙනවා මේ ආදරේ බෙදා ගන්න. ජීවිතේ කොහොම වුණත් මොන බාධක ආවත් අපි අපේ ඉලක්ක ජය ගන්න ඕන. කොහොමද උත්සාහවන්ත වෙන්න ඕන නේද? අපි උත්සාහවන්ත වුණොත් අපේ වාසනාව අපි ළඟට මේවි. ආදරණීය ජෝති ජීවිත කතාව දන්න ඔබට මම හිතන්නේ ජීවිතේ උත්සාහවන්ත වෙන්න ඕන අපේ ජීවිත ජය ගන්න. ඉතින් ආදරණීය ජෝතිගේ ජීවිතේ ජයගත්ත හින්දම අපිටත් ඒ මතකයන් එක්ක අපේ මතකයන් බෙදා ගන්න පුළුවන්. ඔබේ ජීවිතයේ තනිකම විලාව ආදරය ඔබ සතුටින් ඉන්න අවස්ථාවක වුණත් ආදරණීය ජෝතිගේ ගීතයක් ඔබේ හදවතට ඔබේ මතකෙට නැගෙනවායි. ඔබේ මතකයත් එක්ක මුසු කරගන්න ඔබට හැකියාව තියෙන ආදරණීය ජෝති ඒ තරමට අපේ ජීවිතවලට සමීප වෙන්න ගීත ගායනා කරා. එහෙම නේද? හරි ඉතින් මේ ආදරේ අපි රාත්‍රී 9 වෙනකම් පිටාගමු. මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: Panda Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබාදුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
6: සැප්තැම්බර් 14 මාතලේ විජය ජාතික පාසල මාතලේ.
7: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
8: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සුරකිමු මගතොට.
9: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
10: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
11: අපි සොයන්නේ නුඹේ හඬයි.
9: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ නිධානය නුතරයි ප්‍රති සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති ආදරණීය ජෝති ජෝති
3: රාත්‍රී 7යි විනාඩි 27යි වෙලාව ආදරණීය ජෝතිගේ ආදරෙයි උණුහුමයි විඳින ගමන් තමයි ඉතින් අපි ඔන්න අද යන්න හදන වෙලසරන්න මුලින්ම අපි බොරලස් ගමු පැත්තට අයිබෝවන් අයිබෝවන්
4: හලෝ
3: අයිබෝවන්
4: අයිබෝවන්
3: කවුද මේ
4: මම ගිනිගත්තේනේ
3: ගිනිගත්තේනේ නේද ගිනිගත්තේනේ පුෂ්ප කුමාරී
4: ඔව්
3: හරි ඉතින් කොහොමද ජීවිතේ
4: හොඳයි මල්ලි
3: හොඳින් සතුටින් ඉන්නවා
4: ඔව්
3: අද කවුද ආදරෙන් මේ වෙලාවේ ආදරණීය ජෝති වහගෙන ඉන්නේ
4: අහගෙන ඉන්නවා මහත්තයා සමන් ප්‍රකාශ සඳුන් දුව රිද්මී ලොකු මල්ලිගේ පවුලෙන් නංගි සඳයි දුව ආලෝකා සචිනි පුතා යසිරු එතකොට මගේ යාළුවා ගිනිගත් කෙනෙක් නාලිකයි යාගේ මහත්තයා රණජයයි ලොකු පුතා බාතියයි චුටි දුවයි අහගෙන ඉන්නවා
3: ගීතේ කොටසක් අද ගායනා කරනවද
4: පොඩි කොටසක් කියන්න
3: හරි කියන්න

0: ඉතින් එනං ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
1: අනිවාර්යෙන්ම. ජ්‍යොති රාත්‍රියක් වේවා.
0: ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා. ඉතින් ඔන්න 0112 775 766 0112 775 785 අපේ සුපුරුදු දුරකථන අංක දෙකම විරුත රාත්‍රිය 9 වෙනකන්. ඒ වගේ තමයි ඉතින් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඕන ආදරණීය ජ්‍යොතිලා තියෙන ආදරේ හින්දම 0703 93 5 93 7 හරි චැට් එක මෙතන තමයි අපි ඉක්මනින්ම යන්න හදන්නේ. සුබ රාත්‍රියක් හිමාල් මල්ලේ. මේ මැසේජ් එක එවන්නේ ලලිත් කුමාර නේද? හොරණින් තමයි මැසේජ් එක එවන්නේ ලලිත් කුමාරන්න. ලලිත් කුමාරයාගේ මැසේජ් එක තමයි මේ විදිහට අපි කියන්නේ. මේ වෙලාවේ ලලිත් කුමාරයාත් එක්ක ටියුඩර් ඒ වගේම ගුණසේකර මේ වෙලාව ජ්‍යොති රාත්‍රියේ සද්දෙට මහන් ඉන්නවා. ජයව ලක්කන කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න අපි ආදරෙන් යාළුවෝ 3 දෙනාම ආදරණීය ජ්‍යොතිගේ ඊළඟ ලස්සන ගීතයට එකතු කරගන්නවා. යන්න දන්නේ වැල්ලවායේ පැත්තට. වැල්ලවායෙන් චාතුර්ය තමයි මේ මැසේජ් එක වන් සද්දෙටම ජ්‍යොති රාත්‍රිය අහන ගමන් ඉන්නේ. ජ්‍යොතිගේ ලස්සන ගීතයකට අපේ පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගන්න. දිලක්ෂි ඒ වගේම දයානන්ද අනුලා සෙව්වන්දි ආනන්ද හේෂානි සස්සරණි ඒ වගේම මල්ලිලා දෙන්නා කවිස්ක සුරංගි ඇතුළු පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා ඔන්න ආදරෙන් ඉල්ලනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොතිගේ ඊළඟ ලස්සන ගීතයට. ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා. ලස්සනම ලස්සන සින්දුවට අපිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක එවන්නේ. මොරවක ප්‍රියදර්ශනි මොරවකින් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. මහත්තයා මංගල ඒ වගේම හේමා කුසුමලතා ගුණපාල ගුණපාල ඒ වගේම මෙලානි නේද හරි ශ්‍රියානි රුවන් සුරංග ඉමේෂ් ඇතුළු මේ වෙලාව ජ්‍යොතිරාත්‍රිය හංගින සියලු දෙනාම ආදරෙන් එකතු කරගමු ආදරණීය ජ්‍යොති ලස්සන ගීතර කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රිය හංගින අය ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ලස්සන ගීතර. ඒ වගේම අපි යන්න දන්නේ කිරිඳිවෙල පැත්තට. ඔන්න කිරිඳිවෙලින් අපිට මේ මැසේජ් එක එවන්නේ පුංචි පුතෙක්. පුංචි පුතා තමයි ඊයේදී මාමේ අපි සද්දරම ජ්‍යොතිරාත්‍රිය අහන ගමන් ඉන්නේ මාමේ. පුතාගේ නම තිෂාන් එදීෂ. ඔන්න තිෂාන් එදීෂ පුතාගේ මැසේජ් එක තමයි මේ විදිහට කියන්නේ. අම්මයි තාත්තයි අයියයි එක්ක මේ වෙලාවේ සද්දරම ජ්‍යොතිරාත්‍රිය අහනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් අපි ඔන්න පවුල හැමෝම ආදරෙන් එකතු කරගන්නවා පුතාගේ ඊළඟ ලස්සන ගීතේ. ඉතින් තාම මැසේජ් එක කියව නැත්නම් ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවනවා නම් ඉතින් 0703 93 5 93 7 මේ ආදරේ ආදරණීය ජ්‍යොතිගේ.

ලකන රඩියෝ ITN. ඔළුවට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප්ටෙක් ප්‍රේෂර් පම්ස් අමතන්න 0.77, 777, 73, 74.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමදින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
5: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: එහෙල් දාල මෙහෙල් දාල යන අතරින් නවතින්න ඉවිනි.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට.

ජීවිතයේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

0: ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව රාත්‍රි 7යි විනාඩි 42යි. ඉතින් ඔන්න මීට ටික වෙලාවකට කලින් ආදරණීය ජෝතිරි ගොඩාක් ආදරය කරන රදවරුන්ෙන් ගාමිණිය කතා කරලා ගෝ පවුලේ හැම ආදරෙන් එකතු කරගන්න කියලා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතේර. ඉතින් ඔන්න අපි යන්න හදන්නේ ගෝණ පිනවල පැත්තට තමයි. අයිබෝන්.
1: අයිබෝන්.
0: කොහොමද ඉතින් ජීවිතේ?
1: හොඳයි ඉතින් හොඳින් ගේන.
0: මේ දවස්වල ගාල පැත්තට වහිනවද?
1: වහිනෝ ඊයේ වැස්සා හොඳටම වැස්සා.
0: හ්ම්.
1: අද පෑවුවා. එහෙනම් දෙන්නත්ම පෑවිලා ලන්නේ ඉඳලා හිටලා වහිනෝ. ඉතින් අපිට සාමාන්‍ය කලගුණියක් තමයි තියෙන්නේ.
0: අපි ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට කාවද ආදරෙන් එකතු කරගන්නේ?
1: එකතු කරගන්නවා මගේ මුණුපුරාගේ උපන්දිනයේ තිබුණා සැප්තැම්බර් 11.
0: එහෙනම් අපි මුණුපුරාට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
1: මයි බොහොම ස්තුතියි. අද තියෙනවා උපන්දිනේ මගේ නංගිගේ දූගේ.
0: දූගේ නම
1: චමෝ දෙව්දුණු. නංගිගේ දූගේ නම එයා ඒලෙවල් කරනවා මේ ඕලෙවල් පාස් වෙලා මේ අවුරුද්දේ. නිහාරා නේසදි.
0: ඉතින් ඔන්න අපි නිහාරටත් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරලා ඉක්මනින් යාළුවට එකතු කරගමු.
1: ඔව් මේ මම සමන්ති කළුග අජන්පදේ මේ මගේ සැලනංගිලා අජන්ති වසන්ති ප්‍රියන්ති මගේ ලෙහිය මේ ශානිකා පුතා සමීර දුව බාතිනි බෑනාජිත් මුණුපුරත් එකතු කරගන්න මේ වෙලාවේ ජෝතිරාත්‍ය යන හැමෝමයි මගේ යාළුවෝ ටික ඉන්න 86 ඕලෙවල් කරපු ඒ සෙට් එක ඉන්ද්‍රාණි චිත්‍රලතා රේණුකා සන්ධ්‍යා අජන්තා ඒ සියලු දෙනාමත් ජෝතිගේ ගීත ප්‍රිය කරන හැමෝමත් ඔබතුමාමත් විශේෂයෙන්ම ලයින් එක අරගත්ත හොඳයි ඉතින් අපි ලස්සන ගීතයක් අහමුනේ.
0: හා ඉත දවසකදී මේ ආදරේ බෙදාගෙන අපි කතා කරන්න ඕන
1: අනිවාර්යෙන්.
0: ජෝතිමත් රාත්‍රියක් වේවා.
1: නරිය සේම වේවා. ජෝතිමත් රාත්‍රියක් වේවා ඔබතුමාට.
0: ඉතින් ඔන්න අපි ගාල පැත්තට තමයි ගියේ. තාමත් ඉතින් මැසේජ් එකක් කියවුණේ යාළුවන්ට මේ කියන්න 0703 93 5 93 7 WhatsApp message එකක් එවන්න ක්‍රියේටිව් විදිහට ඉතින් ආදරණීය ජෝතිර දින ආදරය කියන කීර නේද. හරි අපි chat එක පැත්තට තව ටික වෙලාවකින් යන්නත් ඕන. ඒ වගේම තමයි මතක් කරගන්න ඕන මේ වෙලාවේ ජෝතිරාත්‍රිය අහන් ඉන්නවා අපේ රටේ නෙමෙයි අපේ රටේ අපේ අය. නමුත් මේ වෙලාවේ ඉන්නේ පිටරටක. අන්න ඒ අයව අපි ආදරයෙන් එකතු කරගන්න හදන්නේ. ඉතින් මතක් කරගන්න ඕන අපේ ජපානයේ යාළුවෝ ටිකක් ඉන්නවා. ඒ වෙලාවේ දුලාජේ වගේම සුරංගිවත් ආදරයෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්ම. ඒ වගේම තමයි ඉතින් ඕස්ට්‍රේලියාවේ සුජාතක් කළා ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඔන්න අපිට දීප්තියක්වත් නේද ආදරෙන් එකතු කරගන්න වෙලා වේ. ජෝදානයක් කළා ටික යාළුවෝ ටික එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. යෝකේ වල ප්‍රියාකවත ආදරෙන් එකතු කරගන්න අතරේ දීපිකා රණිපුරක්කවත ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් යාළුවෝ ටික ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහන්න දැන් තමා මැසේජ් එකක් කියවුනේ යාළුවන්ට. මතක් කරනවා 0703 93 5 93 7 මැසේජ් එකක් වන්න ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ලකඩ රඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය නතරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
5: From the channel that shaped generations the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max
6: උත්කර්ෂය ආදරණීය ජෝති ආදරණීය ජෝති ජෝති
7: රාත්‍රී 7යි විනාඩි 54යි වෙලාව ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්න වෙලාවේ අපි යන්න හදන ඉක්මනින්ම පදුල්ල පැත්තට ආයිබෝන්
8: ආයිබෝන් සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් ආදරණීය ඔබට පදුල්ලෙන් සැපති පරමාවතිය ඥානා කුමාරි පෙරේරා
7: ඉතින් ඥානා මහත්මිය කොහොමද ජීවිතේ සුවෙන් ඉන්නවද ඉතින් මේ දවස්වල කොහොමද තත්ත්වය?
8: දැන් නම් හොඳයි. හොඳින්
7: ඉන්නවා. එහෙනම් ඉතින් ඒක තමයි අපේ සතුට. අපි කවදා ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට?
8: ආදරණීය ඔබවත් ITN නාලිකාවේ සියලුම දෙනාවත් මාජි කල්දේරා ආනන්ද කල්දේරා නලි වරකබල පාතිමා නංගි ඉන්ද්‍රාණි පස්යාලේ ජගත් චන්ද්‍ර සිරි සිගත් මංචනායක සිලක සිරිද සිරිදා අනිල් මෙන්දිස් වීජී සුමනරත්න ඒත්තම කොමදිකා සිරෝමි අවස්ථාව ලබා දුන්නට සිංස්ලීද සිරිදා අවස්ථාව ලබා දුන්නට ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි
7: අය දවසට
8: ජයසිමස් සුබ රාත්‍රියක් මා පැතු දෙකෝ ගිජේ දෙන්න
7: අපි ආයෙත් දවසකදී මේ ආදරේ විදාගෙන අපිට කතා කරන්න ඕන
8: අනිවාර්යෙන්ම කතා කරනවා
7: එහෙම තමයි ඉතින් ආදරණීය ජෝති අපි ආදරෙන් අහන් ඉන්න වෙලාව නේද තම මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට අපි කියන්නේ 0703 93 5 93 7 ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න ඕන අපි දෙවෙනි පැය ආරම්භ කරපු ගමන් WhatsApp chat එක පැත්තට යන්න තමයි හිමාලි තංගින් හරි ඉතින් ඒ වගේම තමයි 0112 775 766 0112 775 285 සුපුරුදු දුරකථන අංක දෙක විරුතයි රාත්‍රී 9 වෙනකන් ඉතින් කතා කරන්න අපි මේ ආදරේ බෙදාගමු මේ ආදරේ ආදරණීය ජෝතිගේ

රාත්‍රී 8යි විනාඩි 8යි වෙලාව. ඔන්නදී අපි දෙවිනි පැයට ඇවිල්ලා තියෙන ආදරණීය ජෝතිගේ ආදරේ තරගෙන ඉතින් තවත් ටික වෙලාවක් තියෙනවා අපි මේ ආදරේ බෙදා ගන්න නේද? හරි අපි chat එක වැතර තමයි ඉතින් යන්න බලාපොරොත්තු වෙන්නේ. හිමාලයි කොහොමද ඉතින් සද්දරම වෙලාවේ live එකත් බලාගෙන ජෝති රාත්‍රී අහගෙන ඉන්න වෙලාවේ ජෝති රාත්‍රී අහන හැමෝම ආදරෙන් එකතු කරගමු කියලා තමයි මේ ගමින් මදු අපිට message එකක් දා තිනුනා. මදු ඔයාගේ message එක තමයි අපි මේ විදිහට කිව්වේ. හරි එහෙම කියලා අපි යන්න හදන්නේ යටියන්තර පැත්තට. යරෙන්තුනේ අපිට message එකක් දුන්නා. අයිය අපිත් සින්දුවර එකතු කරගන්න චමින්ද තමයි මේ message එක එවන්නේ. දුවා මාෂි ඒ වගේම පුතා මලින්දු නෝනා දමයන්ති යටියන්තර සීපොන් වලින් කියලා තමයි message එකේ තියෙන. ඔන්න යටියන්තර යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගන්නවා. ආදරණීය ජෝති වෙනුවෙන් අපි ඊළඟ ලස්සන ගීතයට යටියන්තර ඉඳලා අපි යන්න හදන්නේ පානදුරේ පැත්තට. පානදුරේ මදු පිටින් කුමාර තමයි message එක දුන්නේ. ජෝතිපල මහත්මයාගේ ලස්සන ගීතයක් අපිට දෙන්න. චුරිපදා තුහිනේ වගේම පුතා හිරුන් ය දුව යුවින්දි බිරිඳ මදුෂිකා අම්මා ලලිතා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මදුපිටියේ කුමාර කියන්නේ. කුමාර වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කියවෙන්න ඕන. පානදුරේ මැසේජ් එක පානදුරේ ඉඳලා එහා පැත්තට යන දන්නේ වාද්දුව පැත්තට. හිමාල් මල්ලි ජෝති රාත්‍රියේ අපිට දෙන්න ලස්සන ගීතයක් වාද්දුවෙන් මහවිහාර පාරෙන් රූපසේන තිලන සුමිත්‍රා සුනන්දනී කරුණා ඒ වගේම රෝහණ ඇතුළු පිරිස ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න වාද්දුවේ පානදුරේ යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගන්නවා. ඔන්න දෙවෙනි පැයේ ඊළඟ ගීතයට එවගේම තමයි දක්කරන්න ඕන බඩබල අරිදස වින්දිනේ මහත්ය පවුලේ සියලු දෙනාත් එක්ක මේලා සද්දරම ජෝති රාත්‍රිය අහනවා කියලා තමයි මැසේජ් එකක් කියලා දිනන්න. පවුල හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා දිනන ආදරණීය ජෝති වෙනුවෙන් ජෝති රාත්‍රියට අපිවත් එකතු කරගන්න කියලා තමයි මේ මැසේජ් එකේ තියෙන්නේ. අපි සාම කුලිය හේනේ යායේ හැමදේම ජෝති කී අහනවා. තිස්සමහරාම සාම කුලිය හේනෙන් ඩික්සන් ඒ වගේම පීරිස් සහ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න ඩික්සන්ගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියන්නේ. තිස්සමහරාම යාළුවෝ ටික ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ලස්සන ගීතයට. රත්රන් ජෝති රාත්‍රියක් ඒ වජෝතිවල මහත්මයාගේ ඕනම ගීතයට අපිවත් එකතු කරගන්න රත්ගම වල්ලියපිටියෙන් තමයි. වල්ලියපිටිය රෝහල් පාරෙන් නේද? සෞම්‍යලදා ස්වර්ණ අමීර් සචින්දු එක්ක නන්දසිරි තමයි මැසේජ් එක දීලා තියෙනවා. ආදරෙන් යාළුවට එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. ඒ වගේම තමයි ඔන්න අපිට සිල්ලා ටීචර් මැසේජ් එකක් කියලා දෙනවා සීදුවෙන් හිමාල් පුතේ. ඉතින් කොහොමද ආදරණීය ජෝති ලස්සන ගීතයට යාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි සිල්ලා ටීචර් කියලා දෙන. සිල්ලා ටීචර්ගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. මම දැන් සද්දටම අහන්නේ ලක්හඬ තමයි. මටත් ලස්සන සින්දුවක් දෙන්න ආදරණීය ජෝතිගේ. මැසේජ් එක එවන්නේ අචින්ත. තෙරිජ්ජවිල අචින්ත තමයි මැසේජ් එක දෙන්නේ. අචින්ත වාගේ මැසේජ් එක කිව්වා අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. ලස්සන ගීතයට අපිත් එකතු කරගන්න අපි ගණේ මුල්ලෙන් මර්සිය අක්කා ඒ වගේම ජයල පවුලේ අයත් ගුණේ මිතුරු මිතුරිනු ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මර්සිය අක්කා කියලා දෙන්නේ. මර්සිය අක්කාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. කෑගල පැත්තට තමයි අනදන්නේ අවිනිෂ් අශ්නික නේද? අශ්නික ගිම්හාන මම හැම ඉරදම ජෝති රාත්‍රියේ අහනවා. මරත් ලසන සින්දුවක් දෙන්න. අම්මා සුනීතා කල්යාණී ඒ වගේම තාත්තා සුරාජ් රණදුංග මල්ලි කවිස්ක බිරිඳ ශශිකලා බිරිඳගේ අම්මා තාත්තා ඒ වගේම මල්ලි ආච්චි සිය ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට ගිම්හාන් කියලා ඒවා තින්න. ඔන්න ගිම්හාන් වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට ආදරෙන් කිව්වේ. ඉතින් ජෝති රාත්‍රියක් වේවා හලාවත කටුපත තෙරස් තමයි මැසේජ් එක කියලා තින්නේ. මට දෙනවා ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක්. අනිවාර්යෙන්ම එකක් නෙමෙයි ගොඩක් දෙන්නම්. ඉතින් ආදරෙන් එකතු කරගන්නවලු මේලා ජෝති රාත්‍රිය අහන සියලු දෙනාම. ඉතින් ඔන්න ආදරෙන් එකතු වෙන ආදරණීය ජෝතිගේ ලස්සන ගීත ඉතින් ගොඩක් තියෙන අතරේ අපි එන් එකක් අහන්නයි හදන්නේ ඉතින් නේද? තාම මැසේජ් එකක් කියපු නේද යාළුවන්ට මේ කියන්නේ 0703 93 5 94 4 ක්‍රීඩේ විතර මැසේජ් එකක් එවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි 0112 775 766 0112 775 285 අපි සුපුරුදු දුරකථන දෙක විරුතයි රාත්‍රී 9 වෙනකන්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ඇහෙනවා කියන්නේ කොතේ ගැළපෙනවා කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොමද?
1: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.

0: වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකරණ ලද දැන්වීමකි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Lakhanda Radio ITN
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
4: ටේක්කයා සුරැකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්කයා මීළඟ වැඩසටහන
5: සැප්තැම්බර් 14 මාතලේ විජය ජාතික පාසල මාතලේ.
6: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
7: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. තේරේ ගියා සුරේකිමු මගතොට.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගීතය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 011767979
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය ජෝති
4: රත්‍රී 8යි විනාඩි 26යි වෙලාව ආදරණීය ජෝති වාදිරෙන් අහන් ඉන්න වෙලාව අපි යන්න හදන්නේ මාතර පැත්තට අයිබෝවන්
5: අයිබෝවන්නේ මල් මහත්මයා
4: කොහොමද ඉතින් ජීවිතේ
5: ජීවිතේ සුන්දරයි මේ ජෝති රාත්‍රිය අහනක
4: ඒකනේ නේද ඉතින් අද මේ වෙලාවේ වැඩ කටයුතු කරන ගමන්ද
5: ඔව්ෝ පැලින් නෝට්ලේ මේ ව්‍යාපාර කටයුතු කරගෙන මේ ජෝති රාත්‍රිය ආනෝ ඉතින් මේ යන්න සතුටුයි සෑහෙන පිරිසක් මේ මාතර ප්‍රදේශයෙන් ආනෝ මේ ජෝති රාත්‍රිය
4: ඉතින් අපි යාළු ටික අපි ආතතෙන් එකතු කරගමු ඊළඟ ලස්සන ගීතයට
5: ඔව් මේ ගීතය ආන්න එකතු වෙනවා මාතර කුමාරතුංගමාවතේ පැලින් නෝට්ලේ මම කිංස්ලි ද සිල්වා ශම්මි නිරෝෂන් විරෝෂන් ඉරේෂා සජානි අදාවතුන්ෙන් ගාමිණී වීරසිංහ ඇතුළු පවුලේ සැමත් අලව්වෙන් සුභාසිනි මත්තකොඩ අනිල් මෙන්ලිසු බදුල්ලේ ඥානා කුමාරිත් එකතු කරගන්නවා ඒ වගේම කියන්න සතුටුයි මේ ව්‍යාපාර කටයුතු කරන මුස්ලිම් කඩයක් මේ ජෝති රාත්‍රිය අහනවා නිව් චීප් සයිට් තාරිකඩේ සියලු දෙනාම එකතු කරගන්න කියලා මට මේ පවුලේ දවස්වල කිව්වා ඉතින් මගේ මාතර සියලුම යාළුවන් සමඟ ගුවනේ මිතුණු මිනිසයන් සමඟ නිමල් මහත්මයාත් මේ ගීතයට එකතු කරගන්නවා සුබ ජෝති රාත්‍රියක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
4: ආයේ දවසක ඉතින් මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන
5: හොඳයි බොහොම ස්තුතියි
4: එහෙම තමයි ආදරණීය ජෝතිගේ හඬට ආදරේ කරන්න අපිට ඕන කෙනෙක්ට පුළුවන් නේද ඒක තමයි ආදරණීය ජෝතිගේ තියෙන විශේෂත්වය වයස් ભેදයක් නැහැ ආගම් ભેදයක් නැහැ ಜಾති ભેදයක් නැහැ ඕනම කෙනෙක්ගේ හඬට ආදරෙයි ඒ වචන වලට ආදරෙයි ඒ ගීත වලට ආදරෙයි ඒ රටතරම් මිනිස්සයට ආදරෙයි ඒක තමයි ඇත්ත ඒ හින්දම තමයි ආදරණීය ජෝති අපිව දාලා කියලා දශකයක් වෙන්න ළඟයි වසර දශක නම් 4ක් වෙන්න ළඟයි අවුරුදු වලින් නම් 40ක් වෙන්න ළඟයි එහෙම වෙලාවකට ආදරණීය ජෝතිට තියෙන ආදරේ පොඩකත් අපේ හිතේ හදවතේ අඩු වෙලා නැහැ ජෝතිව දැකපු ඒ රූපය සියසින් දැකපු ඒ සජීවීව හඬ අහපුවත් නැති අය ඒ තරමට ආදරණීය ජෝතිට ආදරේ කරන්නේ ඒ මිනිස්යාගේ ඇත්තම තියෙන අතරං හදවත නිසා වෙන්නේ නැති නේද කොහොමද ඉතින් ආදරණීය ජෝති වාගින්න වෙලාවේ අපි අනදෙන චැටක පැත්තට ඉතින් අයි ඔන්න වෙනද වගේම අදත් අපි අහගෙන ඉන්නවා ජෝති රාත්‍රිය මැසේජ් එකේ වෙලා තියෙන හිමුඩානේ සතුස්සෙන් සුරේකක් අය වගේම සල්තු අයියා රේණුක ඇන්ටිවත් අපේ කට්ටියවත් ඔක්කොම එකතු කරගන්න කියලා තමයි තිසර කියලා තමයි ඔන්න ටයිප් කරලා තියෙන්නේ කොහොම වුණත් ආදරෙන් එකතු කරගන්නවා අපි හිමුඩානේ සතුස්සේ යාළු ටික ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතේර සුබ ජෝති රාත්‍රියක් වේවා රාගම පොඩි වී කුඹරෙන් තමයි මැසේජ් එකවන්නේ අමන්ති අපිත් හැම ඉරදම ජෝති රාත්‍රිය අහනවා ජෝති බල මහත්මයාගේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අපි හරිම ආදරේ ආදරණීය ජෝතිගේ ඕනම ගීතයකට ඒ හඬ මායාවක් වගේ සමහර සින්දු අහනකොට අපිට ඒ සින්දු වල ජීවත් වෙනා වගේ අපිටත් දැනෙනවා ඉතින් හස්බන්ඩ් ලක්මාල් ඒ වගේම තාත්තා රීරත්න පවුල හැමෝමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට අමන්ති කියනවා නමන්ති වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් ඇත්තටම ආදරණීය ජෝතිගේ ගීත අහන ඉන්නකොට ඒ ගීතවල අපි ජීවත් වෙනවා වගේ කියලා තමයි අපිට දැනෙන්නේ. ඒ හින්දා තමයි අපි තරමට ඒ ගීතවලට වශී වෙලා ඉන්නේ නේද? අපි යනදනේ බයික් කාලේ පැත්තට සුබ සන්ධ්‍යාවක් වේවා මේ ජෝතිබල මහත්මයාගේ ලස්සන ගීතයක් අපිටත් දෙන්න. අම්මා ප්‍රියන්ති තාත්තා වොෂින්ටන් නිසල සෙව්වන්දි ශානු චමිත් දෙවුලේ යෝතිකා තමයි මැසේජ් එක කිව්වල් දිනන්න. යෝතිකා ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. වයිකාලින්දල යන්න හදන්නේ හැලියෙකුට මින්නානේ රංජිත් වේ වගේම ගන්ෆා ලොකුදුව ඒ වගේම පොඩිදුව සුදු පහන් පුතාවත් අරිඳු පුතාවත් මේ වෙලාව ජෝතිරාත්‍රිය හැංගින් හැමෝම ආදරෙන් එකතු කරගමු ජෝතිරාත්‍රියක් වේවා කියලා තමයි තියෙන අපිට හැලියෙකුටින් මැසේජ් කියලා දෙන්න හැලියෙකුට යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරනවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ රස්සන ගීතයට ඔන්න සුබ උපන්දිනයක් වේවා කියලා අපිට විශ් එකක් එවලා තියෙනවා තාත්තගේ උපන්දිනෙලුවද ප්‍රේමසිරි තලගල ඉතින් ජෝති රාත්‍රිය අපි හැම ඉරිද රාත්‍රියක මහනවා ෆිල්ලන්තේ ඉඳලා තමයි මැසේජ් එක එවන්නේ අභිෂේකයි ඒ වගේම අයෝන් ශාමින් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඔන්න ප්‍රේමසිරි තලගලට මහත්මයාට ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් එහෙම තමයි හිමාල් නිරන්තරයෙන් කියනවා, ලංකාවේ හිටියත් කොයි රටේ හිටියත් මේ වෙලාව නම් අනිවාර්යෙන්ම ආදරණීය ජ්‍යොතිර තියෙන ආදරයේ හින්දම අපි මේ පැය දෙක වෙන් කරන් තියෙන්නේ නේද? එහෙම කියලා අපි යනදන්නේ කළුතර පැත්තට. කළුතර සුරංග තමයි මැසේජ් එකේ වෙලදී අපිත් ජ්‍යොතිරාත්‍රයේ එකතු කරගන්න අනිවාර්යෙන්ම එකතු කරගන්නවා. කළුතර සුරංග ඔයාව අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. පස්සයාලේ මෙදිකැල්ල වැතින් සුමුදු තමයි අපි මැසේජ් එකේ වන්නේ. ජ්‍යොතිබාල මහත්මයාගේ ලස්සන යුග ගීතයක් තමයි ඉල්ලන්නේ. බිරිඳ දරුවන් ඒ වගේම කම්මල් පිටියෙන් සුරංජියක්ක නිහල්ලයා තුෂාරක්ක ස්නේහයයා ඒ වගේම සුනිල්ලයාවත් ලතාක්කවත් ජයදිරක මහත්තයාවත් ඉන්ද්‍රාණි අක්කවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට සුමුදු කියන්නේ. ඔන්න සුමුදු ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. සතියක ගෙවි සති අග එනතුරු හිනිමි බලා සියලුම වැඩනීම කර ආලින්දයට වෙලා ලක්කඩ දෙදරයි ජ්‍යොතිමත් රාත්‍රිය රැව් පිළි රැව් දීලා නිමල් හිමාල් මල්ලි ඔබද දෙත් විදෙස් රට සියලු දෙන හදවත් තුල රැඳිලා දිනුමැන ජ්‍යොතිමත් ගීතය අප හදවත් සනසාලා කවියෙන්ම තමයි වැරදින්නේ නේද? පවුලේ සියලු දෙනාම ජ්‍යොතිමත් රාත්‍රියට ආදරෙන් එකතු කරගන්න කියලා තමයි විදුලියේ පුරෙන් මල් කාන්ති කියලා එවලා තියෙන්නේ. විදුලි වියගෙන් තමයි නේද මැසේජ් එක එවලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා පවුලේ හැමෝම ආදරණීය ජ්‍යොති කියලා ලස්සන ගීතයට. ඇත සත් දිනක් සතියට නිමාවිය සය දිනක් වේසීම උදාවිය මා ප්‍රියතම දිනය අදයි මියුරුකි සේනා ජ්‍යොති රාත්‍රිය. අම්මා තාත්තා අක්කයි අයියවයි අනෝම නැන්දවයි එයාගේම ලක්ෂි ආච්චිව එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි වද්වෙන් ටිනු අපිට කියලා එළදින් ටිනු ඔන්න ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් ආදරණීය ජ්‍යොතිගේ නම් ඉතින් හැම ගීතයක්ම ලස්සනයි. එහෙම නේද? ඉතින් ඒ ලස්සන ගීත අතරින් අපි එක ගීතයක් අහමු ආදරයෙන්. මේ ආදරේ ජීවමානයි. ඒ ජීවමාන ආදරේ ආදරණීය ජ්‍යොතිගේ.

0: Wakanda Radio ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
6: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න
7: දශක තුනක ලක්කන අභිමානීය සමගි අවතම රේඩියෝ රියැලිටිය
8: ලක්කන Golden Voice
9: අපි සොයන්නේ නුඹේ හඬයි
7: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝති ආදරණීය ජෝති ජෝති
2: රාත්‍රියටයි විනාඩි 45යි ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්න වෙලාව ඉදින් ඔන්න ටික ටික වෙලාව යනවා නේද එහෙම තමයි ඉතින් අපිට අල්ලගෙන තියාගන්න බැහැනේ වටින දේවල් ගොඩක් කොහොමත් අපි අතේ අල්ලගෙන තියාගන්න බැහැ කොහොමත් කාලය කියන්නේ අපිව දාලා වේගෙන් යන දෙයක් හැබැයි එහෙම කියලා අපිට අපේ ජීවිතේ පස්සට යනකම් බලන් ඉන්නත් බැහැ කොහොමත් අපි කාලය කළමනාකරණය කරගන්න ඕන ආදරණීය ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න නම් හරි අපි යන්න හදන්නේ වඩමුල්ලේකම පැත්තට අයිබෝවන්
3: අයිබෝවන් මාත්‍යා
2: ඉතින් කොහොමද ජීවිතේ
3: ඔය ඉන්නවද ලක්කන අනෝ ජෝති රාත්‍රිය
2: ලක්කන ජෝති රාත්‍රිය හගෙන ආදරෙන් ඉන්නව නේද
3: ඔව්
2: අපි කවදා ආදරෙන් එකතු කරගන්නේ ඊළඟ ලස්සන ගීතයට
3: වඩමුල්ලේකම ජනිතනෝ අබේ රත්න
2: ඉරිඳ
3: කමලා උතාලා දෙන්න මදුසංක අජිත ජනිතක නායක සමාන දීවත්තේ වන්දල්යා වීරසේකර මහත්තයා ඇතුළු පිරිස බලාපිටියේ සංසදයේ සිටින ඇතුළු පිරිස පොත්තුකුළුන අසෝයා කඩේ සිවුරු දෙනා කතානේ සුනිල් සංජන් ජ්‍යෝතිපාල මහත්තයාගේ ලස්සන ගීතයක් දෙන්න අවස්ථාව දුන්නට බොහෝ සිවුරු දෙනාට බොහොම ස්තුතියි ජ්‍යෝතිමත් රාත්‍රියක් වේවා
2: ජ්‍යෝතිමත් රාත්‍රියක් වේවා ඔබතුමාටින් ආයෙත් දවසක මේ ආදරේ බෙදාගන්න අපිට කතා කරන්න ඕන එහෙම නේද අයිබෝවන්
3: අයිබෝවන් අයිබෝවන් ජෝතිරාත්‍රිය නේද
2: ජෝතිරාත්‍රියෙන් ජෝතිරාත්‍රියෙන් කවුද මේ
3: ආ මේ මම වේයන්ගල උත්සව ගාවත් එන්න උපාලි දැන්
2: ඉතින් කොහොමද ජීවිතේ
3: ජීවිතේ හොඳයි ජවල නෑ ජෝතිරාත්‍රිය ආනවා
2: ජෝතිරාත්‍රිය අහන ගමන් ඉතින් කවුද අද මේ වෙලාවේ ආදරණීය ජෝති ඊළඟ ලස්සන ගීතයට එකතු කරගන්නේ
3: එකතු කරගන්නා මගේ ආදරණීය බින්ද වාසනාකාන්ති ජීයාගල්ල පුතාන් වන් තාම චතුරංග මගේ වේලි ඉන්දු උතුම මිනිගිරි ආමන් ගන්න රන්දිමි ගෝල්ඩ් හවුස් එකේ වේ අඟට ඒ මත්තර මාත්‍යයි පොඩි මල්ලි ලොකු මල්ලි පුදුවර ගන්නවා කන්‍යාම අක්කල මහිපාල කොට යන්ත හෙටියාරෙන් පිටිකට කරනවා ගෝනේ සිවෝ දෙලා කාම්
2: හරි ඉතින් ආයි දවසක මේ ආදරේ පිටා ගන්න අපිට කතා කරන්න ඕන ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: එහෙම වේවා. එහෙම ජෝතිමත්. සින්දුවක් කියන්න හොඳ නැද්ද? වෙලාවක් නැද්ද?
2: කියමු කියමු.
3: මාල් දංග කිලේ ඉන්නව නම් ඔක් පීටි අමා ජීවිත හැමදා මාල් දංග කැලස්ටි ඉන්නව නම් ඔක් ලෝකය අමා ජීවිත හැමදා ඔබ සමගම ජෝති රාත්‍රියක් වේවා.
2: එසේම වේවා. එසේම වේවා. ඉතින් ඊළඟ හිනෙහේ ඉන්නවනේ තින් ආදරෙන් හැම කාලෙම නේද ආදරණීය ජෝති අපි ආව ඉන්න වගේ තමයි. ඒ ආදරේ ඉතින් මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

0: Lakhanda Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

රාත්‍රියටයි විනාඩි 55යි වෙලාව. ඉතින් ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්න අවසන් මිනිත්තු කිහිපය අපි ඉක්මනටම chat එකේ පැත්තට තමයි යනදන්නේ. හායි අයියා, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද? ගම්පා දනුෂ්ක අයියගේ පවුලේ සීරු දෙනවත් වගේම පොල්ගහවිල මගේ පවුලේ හැමෝමත් මහව අක්කගේ පවුලේ හැමෝමත් ලක්කඳ ජෝති රාත්‍රිය අහන් ඉන්න හැමෝමත්. ඒ වගේම ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න මැසේජ් එකේ ඔබ කෙනාගේ නම තමයි නැත්තේ. කොහොමවත් කමක් නැහැ. ඊළඟ දවසේ අනිවාර්යෙන් මැසේජ් එකක් කියවදී නමත් එවන්න ඕන. ආදරණීය ජෝති වෙනුවෙන් නේද? හරි. අමරණීය ජෝති හඬ සමග ඉරිදා එක්වන වෙලාවේ ඇහැලියගොඩ ලක්ෂ්මන්, ඒ වගේම චන්දසිරි සමග පුතා ලක්ෂාන්, කසුන් ඕසදී දුව, ඒ වගේම මිතුරු දයා චිකේරා නේද? හරි. ඒ වගේම ආරිය එක්කර ජෝති කිය සවන් දෙන සියලු දෙනාම ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න මිතුරන් හැම දෙනාම අපි ආදරෙන් එකතු කරගන්නවා. ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතේර වාද්‍ය ගෝපියාවතින් හැරිසන් අංකල්, ඒ වගේම ලක්ෂ්මී ඇන්ටි, ගංගා රංගී, ඒ වගේම උපුල් මල්ලී ඇතුළු පවුලේ සියලු දෙනාම ආදරෙන් ලස්සන එකතු කරගමු. ලස්සන ගීතයකට ජනකය තමයි මැසේජ් එක එවන්. ජනකය වාගන්න මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ගීයක තනුව වී හදවත නතර වූ කාලය ගිවි ගියමුත් හඬ මැකී නොගිය වූ තව කිකු සිටින වද මෙතරම් සිත් නොමැ වූ ජෝති නොමඹ පමණයි සදා හඳේ රැඳි වූ සුබ ජ්‍යෝතිරාත්‍රියක් කිව ජ්‍යෝතිවර මහත්මයාගේ ලස්සන ගීතයට අම්මා ක්‍රිෂාන්ති, තාත්තා සරත්, ශමික ඇතුළු ජ්‍යෝතිරාත්‍රියට සවන් දෙන සියලු දෙනාමත් එමා ලොයාවත්, ඒ වගේම ආදරකන හැමෝම ආදරෙන් එකතු කරගමු කියලා තමයි ආශි අපිට මඩල් පැරල්ලෙන් මැසේජ් එකක් කිව්වා. දිනන ආශි ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් ඒක තමයි ඇත්ත නේද? අපේ හදවතට දැනෙන හැඟීම තමයි මේ විදිහට අපිට ඉවර තියෙන්නේ. ඉතින් ඉදදා එනතුරු ඇඟිලි ගන්න ඔබට තිබෙන ආදරේ සොයාගෙන ජෝති හදවතට ලං වෙන ලස්සන ගීත අප වෙත දෙසවනට ඇසෙනවා. පිළියන්දල අනෝම සමන් සිරිපාල, ආනන්ද උපාලි, ගංගා ලෙස්ලි, අශෝක, අසංක ප්‍රභාත්, ප්‍රසිලා, කමලා, ඒ වගේම බෙවන්, රින් ඇතුළු සේපාල, ඒ වගේම දීවිකා, අශෝක, සාන්ත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට අනෝම මැසේජ් එකක් කියලා දෙනුන. පිළියන්දල යාළුවට ආදරෙන් එකතු කරගන්නවා. ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්නවලු මේ වෙලාවේ වියංගොඩ වරදින් ගීතානි, ඒ වගේම මහත්තයා හේම කුමාර පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න ඉතින් ඒ මැසේජ් එකත් එක්ක අපි හදන්නේ මේ වෙලාවේ අද දවසට ආදරණීය ජෝතිගේ ආදරෙන් සමුගෙන යන්නට. ඉතින් හරියටම දින 7කින් ඉරිදා රාත්‍රී 7:53යි. හරියටම ඉරිදා රාත්‍රී 7:93.5 ආදරණීය ජෝතිගේ ආදරය අරන් එනවා. ඉතින් සතුටින් පරිස්සමින් ඉන්නවනම් හරියටම සතියක් තියෙනවා. පරිස්සමින් කල්පනාමින් ඉන්නවා ජීවිතේ ජය ගන්න, උත්සාහවන්ත වෙන්න, තමන්ගේ ඉලක්ක කරා යන්න නම් උත්සාහය කැපවීම අදිෂ්ඨානය කරගන්න ඕන. ජෝතිගේ ජීවමාන ආදරේ, ඔබේ හදවතට දැනෙන ආදරේ ලබන සතියෙත් මේ විදිහට විඳිමු. මේ ආදරේ ආදරණීය ජෝතිගේ යෙන්න. මම හිමාල්.

ITN රටට වග කියන රේඩියෝ රාත්‍රී 9:00 විනාඩි 2යි

0: බහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ඔබ කැමතිම ලක්හඬ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්හඬ YouTube නාලිකාවට
1: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: FM 93.7 Lakhana Radio ITN දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
1: රාත්‍රී 9:28යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: රාත්‍රී 10යි ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදයේ ආරගෙනන ජාතික ලොතරැයි මණ්ඩල සූදානම් වෙලා ඉන්න ඔබ ඊයේ දිනේදී මිලදීගත් ජාතික ලොතරැයි පත්වල දිනුම් මැදින් වාරය කොහොමද කියලා බලන්න. ඉදින් ඔබ මිලදීගත් ලොතරැයි පත් ටික අතට අරගෙන බලන්න මේ ඔබේ වාසනාව උරගා බලන වෙලාව.

0: අයිවන් ඔබේ දවසේ මුල්ම ගණදනුවත් NLB ඔබේ දවසේ අවසන් ගණදනුවත් NLB ඔබේ දවසේ වාසනාවන්තම පුරුද්ද ජයග්‍රහණයක් කරාරගෙන යන මිනිත්තු 30යි මේ ආරම්භ වෙන්නේ NLB ජාතික ජයවන්නේ වාසනාවේ අඩහෝරාව. මේ වාසනාවේ අඩහෝරාවේ දවසේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී සසංක ගමගේ මහතා අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා. මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් DWS රංජිත් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායකර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසේකර බණ්ඩාර මහතා සහ ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී PGDR කුලසිංහ මහතා.
1: மதிப்புக்குரிய நடுவர்களா முன்னிலையிலே இன்று நாளுக்கான சீட்டில் பானது NLB ஜெய மூலமாக இனிதே ஆரம்பமாகின்றது.
0: எம்னா அப்படி ஆரம்பிக்கிற முள்ளோத்தராய்பாத் அட்டக வாசனாவந்த கமன் மகாக் ඔබේ අතට සල්ලි ලැබෙන ඔබේ අතට සල්ලි වෙනුවෙන්ම වෙන්පුණු NLB ජය 577 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. ගන්න හැමනම් ජය උදා කරන NLB ජය ලොතරැයිපත් අතට අපි යමු දිනුම් වැඩිම වෙත. බලමු ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ක් තිරණය වෙමින් NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 6, 7, 8 සහ 1. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන NLB ජය ලොතරැයිපතින් මේ වසරේ රුපියල් 100,000 බැගින් දිනු වාසනාවන්තින් 342 දෙනෙක්, රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 8,628 දෙනෙක් අපි රටට බිහි කළ තියෙනවා. බලමු අද වාසනාව. ස්තුතියි ಭಾರತ ජයංක මතක් කරලා.
2: Today selected English letters G and the winning numbers are 6, 7, 8 and the last number is 1.
0: අදනිල් බිජය වෙතින් රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ EA සමරසිංහ බුලත් සිංහල සහ TD ඩේන් වැල්ලම්පිටිය අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 30 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒ අනුව NLB ජය 577 වන දිනුම් වාරේ වාසනාවන්තින් 67,902 දෙනෙක් අතරේ රුපියල් 62,25,040ක මුදලක් අපි බෙදා දෙනවා. තවත් තැගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1,618 වන දිනුම් වාරයට අපි දැන් සූදානම්. ඔබේ හඳහනට ගැලපෙන වාසනාවන්ත ලග්න සංකේතයයි අපි මේ දැන් ගලපා ගන්නේ. අද හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතය වෘශ්චික. එහෙනම් දැන් බලමු ජයග්‍රහී අංක 4 තිරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 29. දැන් තෝරාගන්න දෙවන වාසනාවන්ත අංකය. දෙවනුව ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 35. බලමු තුන්වන ජයග්‍රහී අංකය. ඒ වාසනාවන්ත තුන්වන අංකය අංක 54. අපි දැන් මේ ගලපන්නේ ඔබේ හඳහනේ අවසන් වාසනාවන්ත අංකය.

0: ඒ අවසන් අංකය අංක 27. ශ්‍රී ලංකාවේ නාමය ලොව පතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රය අභිවෘද්ධිය වෙනුවෙන් වන ක්‍රීඩා අරමුදලට සහ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් වගේම දස ලක්ෂ ප්‍රතිවාසනාවන්තයින් 177 දෙනෙක් අපි රටට බිහි කළා තියෙනවා. බොහොම ස්තුතියි. මරතන් අපි මතක් කළෙමු අද ජය අංක.
1: Today's selected zodiac sign is Scorpio and the winning numbers are 29, 35, 54 and the last number is 27.
0: අදහඳහනින් වාසනාවන්තින් 1,17,617 දෙනෙක් අතරේ රුපියල් 73,16,280ක මුදලක් අපි බෙදා දෙනවා. හෙට අපි හඳහනින් ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 33,56,640.87ක්. සතියේ සත්වන දවසේ සත් දිනම ජය නියත ගොවිසත 4551 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අපි සුපිරි තෑගි රුපියල් කෝටි 8ක් ඉක්මවා ගනිමු. මුලින්ම අපි තෝරා ගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R. මෙන්න අපි දැන් තෝරා ගන්න ඔබේ ජයග්‍රහී අංක 4. අද පළමුව ඔබට වාසනාව ගෙනෙන අංක 22. දැන් අපි තෝරා ගන්න දෙවන වාසනාවන්ත අංකය. ඒ දෙවන වාසනාවන්ත අංකය අංක 37. තුන්වන ජයග්‍රහී අංකය. තුන්වන ජයග්‍රහී අංකය අංක 41. දැන් අපිට තෝරා ගන්න ඉතිරිව තියෙන්නේ ඔබේ අවසන් වාසනාවන්ත අංකය. ඔසෙවන ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 15. අපේ රටේ කෘෂි කර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20 ලක්ෂ ප්‍රතිප්‍රථම ත්‍යාගලාභීන් 78 දෙනෙක් අපි රටට බිහි කළ තිනවා. බලමු අද ගොවිසිත වාසනාව. බොහොම ස්තුතියි. වරතන් ජයග්‍රහී අංක මතක් කරලා.
1: Today's selected English letter is R and the winning numbers are 22, 37, 41 and the last number is 15.
0: අද ගොවිසිතෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වුණා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ කදුරුවෙල NLB අලෙවි නියෝජිත ඉන්ද්‍රානි ස්වර්ණලතායි. වගේමයි රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. W වාසුදේව බත්තරමුල්ල, ලාලනි වික්‍රමසිංහ පිළිම තලාව සහ V කෞශල්‍ය යාපනේ. ඒත් සමගින් වාසනාවන්තීන් 1,06,415 දෙනෙක් අතරේ රුපියල් 91,51,920ක මුදලක් අපි බෙදා දෙනවා. හෙට අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන ගොවිසිත සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,28,01,396. දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ඔබ ගන්නම ඕන තෑගි වැඩි වුණ ලොතරැයෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් 1,05,000 තෑගි, රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 තෑගි රසක් මදි නොකියන්න දිනපතාම ඔබට දිනා ගන්න පුළුවන්. ඔයා ගන්නම ඕන ටිකට් එක සුබ දවසක් 425 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. ඔබ ගන්නම ඕන ටිකට් එකේ සුබ ලග්නයයි අපි මුලින්ම තෝරා ගන්නෙ. අද සුබ දවසක්, සුබ ලග්නය තුලා. දැන් එහෙමනම් අපි තෝරා ගමු ඔබේ සුබ අංක 3. පළමු සුබ අංකය අංක 62.
2: තරිසේපට මුලාව සුබ ඉලක්කම් පරමත්ව ඉරයි.
0: දෙවන සුබ අංකය අංක 37.
2: ඉරණ්ඩාවු සුබ ඉලක්කම් 37.
0: සුබ අංකය අංක 28. රුපියල් 25,000 ඔබට දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකය මේ තෝරා ගන්න. අද සුබ දවසක්, ප්‍රවර්ධන ත්‍යාග අංකය 4,609. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 324 දෙනෙක් අපි රටට බිහි කළ තිනවා. බලමු අද වාසනාව. ස්තුතියි. මරතන් අපි මතක් කළෙමු අද ජයංක.
1: Today's selected zodiac sign is Libra and the winning numbers are 62, 37 and the last number is 28.
0: වර්තන අපි අදත් බිහිකරන රුපිය ලක්ෂ පහක් හෝ ඉලෙක්ට්‍රික් යතු රුපිය දියක් දිනා ගන්නා වාසනාවන්තෙක් ජයග්‍රහණ ලොතරැයිපත අලෙවි කරන්නේ සෙල්ල කතරගම NLB අලෙවි නියෝජිත EJ ඒකනායක. එවැගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 36 දෙනෙකුත් අද සුබ දවසක් වෙතින් බිහි වෙනවා. ඒ අනුව වාසනාවන්තින් 95,501 දෙනෙක් අතරේ රුපියල් 84,45,640ක මුදලක් අපි බෙදා දෙනවා. මේ වාසනාවන්ත අද හොරා වෙතවත් ලොතරැයිපත් 4ක් සමගින් ඔබට වාසනාව උදා කරන්න මඟ බලාගෙන ඉන්නවා රසික සමගින් නිරූපිත
1: මීලඟට මෙගා පවර්.
3: එක දිගට එක පෙළට වාසනාව හොයන ඔබ දන්නවා ලොතරැයි ඉතිහාසයේ රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් දුන්නු එකම ලොතරැයිය මෙගා පවර් ලොතරැයිය. අදත් සුපිරි ත්‍යාග තුනක් සමගින් ඔබේ සිහින සැබෑ කරන්නයි මේ සූදානම. මෙගා පවර් බ්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදිහට ඔබ මේ දකින සුපිරි මෝටර රථය දිනා ගන්න අදත් ඔබට අවස්ථාව තියෙනවා. ඔබේ සිහින සැබෑ කරන මෙගා පවර් 2657 වන දිනුම් වාරයයි අපි අද සූදානම් වෙන්නේ. මෙගා පවර් කෝටි 30කට වැඩි සුපිරි ත්‍යාගය වෙනුවෙන් ජයග්‍රහණ ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද ඔබට වාසනාව අරගෙන ඉන්නේ ඉංග්‍රීසි අක්ෂරය W. මේ තෝරන්නේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 3. වාසනාවන්ත අංක 4ක් දැන් තෝරා ගන්නවා. මෙගා පවර් පළමු ජය අංකය අංක 28. දෙවන වාසනාවන්ත ජය අංකය අංක 35. තුන්වන ජය අංකය අංක 47. මෙගා පවර් 4වන ජය අංකය අංක 4. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් 20 ලක්ෂපති වාසනාවන්තින් 68 දෙනෙක් බිහි කරලා තියෙනවා. අපි බලමු මෙගා පවර් අද වාසනාව කොහොමද කියලා.
4: Today's selected English letter is W, super number is 3 and the winning numbers are 28, 35, 47 and 4.
3: අද මෙගා පවර් දිනුම් වාරයේ රුපියල් 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 3 දෙනෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහී ලොතරැයිපත් ඔබට අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. විනිප්‍රඩා පෙරේරා කපුවත්ත, පී ඇලටින් පෙරේරා දිගන, ලකී 1 ඩිජිටල් ලොතරැයි සේවාවෙනුත් ජයග්‍රහී ලොතරැයිපතක් අද අලෙවි වෙනවා. ඒ අනුව වාසනාවන්තින් 106,948 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන රුපියල් 67,10,640ක මුදලක්. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය යලි යලි තහවුරු කර මෙගා පවර් හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,58,50,522ක් පවර් සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ සුපිරි මෝටර රථයක්. මේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය 2339 වන වතාවටයි අද දිනුම් අදින්නේ. අපි දැන් ධන නිධානයේ දිනුම් ලැබීමට සූදානම්. නිධානය කෝටි 8කට වැඩි අද සුපිරි ත්‍යාගය මේ තෝරන්නේ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W. ජය අංක 4ක් දැන් තෝරා ගන්නවා. ධන නිධානය පළමු ජය අංකය අංක 20. දෙවන ජය අංකය අංක 55. තුන්වන ජය අංකය අංක 27. හතරවන ජය අංකය අංක 54. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 42 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බලමු ධන නිධානයේ අද වාසනාව. බොහොම ස්තුතියි.
4: Today's selected English letters W and the winning numbers are 20, 55, 27 and 54.
3: අද ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 2 දෙනෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහී ලොතරැයිපත් ඔබට අලෙවි කරන්නේ ජේ ජයචන්ද්‍රන් කිරන් කුලම්, MAD කුමාරි මැල්සිරිපුර අපේ අලෙවි නියෝජිතවරුන්. ඒ අනුව වාසනාවන්තින් 78,837 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන රුපියල් 47,63,560ක මුදලක්. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් සහ රුපියල් කෝටි 8ක සුපිරි ත්‍යාග ඔබට ලබා දුන්නු ධන නිධානය හෙට අපි ඔබට අරගෙන වන සුපිරි ත්‍යාගයේ විදිහට රුපියල් 8,37,84,267.20. ඔබේ වාසනාවේ කිරුල වෙනුවෙන් ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත අද දිනු මදින්න 6309 වන වතාවටයි. ඔබේ ලොතරැයි අතරින් මහජන සම්පත ලොතරැයි අතට ගන්න දැන් සූදානම් දිනු මැදීමට. ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත වාසනාව වෙනුවෙන් ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 6ක් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ D ජය අංක 1 5 6 6 0 2. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක් 125 ත්‍යාගලාභීන් 279 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බලමු මහජන සම්පත අද වාසනාව කොහොමද කියලා.
4: Today's selected English letter is D and the winning numbers are 156602.
3: අද මහජන සම්පත 6309 වෙනි දිනුම් වාරයේදී රුපියල් 125 ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කරන්නේ TD ඩේන් වැල්ලම්පිටිය NLB අලෙවි නියෝජිත. ඒ වගේම රුපියල් 100 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 18 දෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත ඔබට අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. ප්‍රියංගිකා ලක්මාලි මාතලේ, SL වරාජා කල්මුණේ, WG සුමනදාස දෙවිනුවර, හෙට්ටි ආරච්චිගේ ප්‍රියන්ත හෝමාගම, සුරංග ඉලන්දර වරකාපල, හර්ෂ මොහාන් දෙහිඔබිට, WD ජයලත් දොඩම්ගස්ලන්ද, සංජීව ප්‍රනාන්දු මහනුවර, දනුෂ්ක අපුහාමි හලාවත, අනුරුද්ධ වීරසූරිය රිගෙලගස්කඩ, P ප්‍රදීපන් මඩකලපුව, කපිල අමරසේකර වත්තේගම, S මදන් කල්මුණේ, NGC ප්‍රියදර්ශනී දඹුල්ල, ලයනත සිල්වා කටුපත, LSW සිරිවර්ධන වාරියපොළ, PJS ප්‍රනාන්දු වෙන්නප්පුව සහ KGS ජයතිලක යටියන් තොට. ඒ අනුව අද වාසනාවන්තයෙන් 233,300 දෙනෙක් අතර අපි බෙදා දුන්නා රුපියල් 1,91,35,600 මුදලක් මහජන සම්පති. අද වියදමට අද සම්පත අද දිනුම් වාරයේ 884. ඔබ දන්නවා අද මහජන සම්පතින් තෝරා ගන්නා ලද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජය අංක 4 අද සම්පතින් ඔබට වාසනාව උදා කරනවා. ඒ අනුව අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ D ජය අංක 6 6 0 2. අද සම්පත draw number 884, selected English letter is D, winning numbers are 660 and 2. ඒ අනුව අද රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් දෙදෙනෙක් බිහි වෙනවා අද සම්පතින්. ඒ ජයග්‍රහී ලොතරැයිපත් ඔබට අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. ජේ සතුෂන් තිරුනේල් වේලි, ටිකිරි බණ්ඩාර රත්නපුර NLB අලෙවි නියෝජිත. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 43 දෙනෙක් බිහි වෙනවා.
4: மற்றும் 50,000 රුපියල් පරිමාණය පරිසයෙන් 43 අස්සසාලිකල් වන්ත්‍රකරාදේ.
3: ඒ අනුව අද සම්පතින් අපි අද බෙදා දුන්නා රුපියල් 1,534,920 මුදලක්. අද වාසනාවේ සුබ අඩ හෝරාවෙන් ලොතරැයිපත් 8කින් අපි වාසනාවන්තෙන් 829,951 දෙනෙක් අතර බෙදා දුන්නා රුපියල් 7,22,83,600 මුදලක්. හෙටත් මේ වගේ සුපිරි ත්‍යාග රසක් සමගින් ඔබ හමුවට එනවා. එතකල් හිතේ තියාගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය.
3: NLP

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධ ඥාචත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමැනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

රැසි සැමකී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

සදාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ඇති විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

ලුවන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමුඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කර

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

ආවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිමක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජු භාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහි නුවණ නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

පැමිණෙන අනතුරු වලක්වාලනෙහිද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කර ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතෙන ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සිත සමගී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනීය කොට වතාලේ පාණතුර ගඟුල Siri Parama Visuddharama adhipatiwa weda sita apawathvi badala pravachana kirti sri sarabanya visharada pujjapada migaswave somaratana swamin mahasevisini.

0: ලක්කන අහගෙන ඉන්නවලා උදේ 5 විනාඩි 17යි.
1: සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ